0: Rocket Money.
1: ඔන්නු දෙ පහයි විනාඩි 35යි අපි අද පොකට් මනේ දිනන්න බලාපොරොත්තුවෙන් ඉන්න පළවෙනි වාසනාවන්තයා එක්ක කතා කරන්න තමයි මේ ලෑස්ටි වෙන්නේ. Good morning පුතා.
2: Good morning.
1: හරි මේ ඉන්නේ විහෙන්. විහෙන් කොහෙද ගෙවල්?
2: ගම්පහ.
1: හරි. විහෙන් කොහෙද ඉස්කෝලේ යන්නේ එතකොට? කොළඹ රාජකීය විද්‍යාලයේ 9 වසරේ විහෙන් පුතා වන්න අද දවසේ ලෑස්ති වෙන පොකට් මනි අභියෝගය දිනා ගන්න. දැන් මෙහෙමයි වැඩේ යන්නේ. ප්‍රශ්න හතරක් තියෙනවා. හරිද? ප්‍රශ්න හතරට හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන්. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තර දුන්නහම රුපියල් 250ක් ලැබෙනවා. ඊට පස්සේ අතේ තියෙන පොකට් මනි ගන්න දෙගුණ වෙනවා හැම හරි උත්තරයකටම. බෝනස් ප්‍රශ්නේදී ඔයාට රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් අතේ තියෙන පොකට් මනි ගන්න 5 ගුණයකින් වැඩි වෙනවා. හැබැයි හරි උත්තරේ දෙන්න බැරි වුණොත් විහෙන් භාගයට භාගයක් අතේ තියෙන මුදල් ගන්න අඩු වෙනවා. ලෑස්ති දබියෝගේ බාර ගන්න.
2: ඔව්.
1: මෙන්න විහෙන් ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. සමන්තකූට වර්ණනාව කියන්නේ සමනල කන්ද ගැන පාලි භාෂාවෙන් ලියපු ප්‍රසිද්ධ කාව්‍ය ග්‍රන්ථයක්. මෙහි ශ්‍රීපාද ලාංඡනය, බුදුරජාණන් වහන්සේගේ චරිතය වගේම ලංකා ගමනය ගැනත් විස්තර ඇතුළත් වෙනවා. මේ පොතේ ගාථා 796ක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. අපි අහන්නේ සමන්තකූට වර්ණනාව පොත ලියුවේ කවුද? 1. තොටගමුවේ රාහුල හිමි. 2. වේදේහ හිමි. හරි උත්තරේ තමයි වේදේහ හිමි. හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනි ඔන්න අපේ විහෙන් දිනේ දිනා ගන්නවා. අපි දෙවෙනි ප්‍රශ්නෙට යන් හිමුනම් නේද? මෙන්න විහෙන් දෙවෙනි ප්‍රශ්නය. ඉතිහාසය විෂයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නය හැදෙන්නේ. උඩරට රාජධානිය ක්‍රිස්තු වර්ෂ 1500 සියවසේ අගභාගයේ ඉඳලා 1815 දක්වා පැවති ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියයි. මේ රාජධානිය අවසන් වුණේ ඉංග්‍රීසින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ. රජවරු 13 දෙනෙක් උඩරට රාජධානිය පාලනය කළා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. අපි අහන්නේ උඩරට රාජධානි සමයේ වැඩිම කාලයක් පාලන බලය මෙහෙවූ රජතුමා කවුද? 1. දෙවන රාජසිංහ රජතුමා. 2. පළවෙනි විමල ධර්මසූරිය රජතුමා.
2: දෙවන රාජසිංහ රජතුමා.
1: ඔන්න විහෙන් ප්‍රශ්න දෙකකට හරි උත්තර දීලා රුපියල් 500ක් මේ විද්‍ය අතේ තියෙනවා. දෙවන රාජසිංහ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1635 ඉඳලා 1687 වෙනකන් උඩ රට රාජ්‍ය පාලනය කළා. මෙන්න විහෙන් ඔයාට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය පුරවැසි අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී නායකෙක් කියලා කියන්නේ අපි එකට තීරණ ගමු කියලා මනෝභාවයකින් වැඩ කරන හැමෝගෙම අදහස් වලට ගරු කරන නායකයෙක්ට. මොහු ජනතාව නියෝජනය කරන ජනතාවට වගකිව යුතු නායකයෙක්. අපි අහන්නේ විහෙන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සතු ගුණාංගයක් වන්නේ කුමක්ද? 1. පක්ෂග්‍රාහී නොවීම. 2. ඒකමතික තීරණ ගැනීම.
2: පක්ෂග්‍රාහී නොවීම.
1: ඔන්න විහෙන් ප්‍රශ්න තුනකට හරි උත්තර දීලා මේ විද්‍ය අතේ රුපියල් 1000ක් පොකට් මනි එකතු කරගෙන තියෙනවා. දැන් 1005 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් බෝනස් ප්‍රශ්න අරගෙන. මොකද කියන්නේ? බෝනස් ප්‍රශ්න ගන්නවද?
2: ඔව් අංග.
1: හරි, එහෙනම් අපි යමු බෝනස් ප්‍රශ්නෙට. විහෙන් මුදල් ඒකකයක් කියන්නේ රටක හෝ කලාපයක නිල වශයෙන් භාවිතා කරන මුදල් ප්‍රමාණය මැනීම සහ ගනුදෙනු කිරීමේ මූලික මිනුම් ඒකකයක්. මෙන්න ප්‍රශ්නය. මුදල් ලේඛකයක් ලෙස යුරෝ භාවිතා කරන්නේ කුමන රටේද? 1. ඉතාලිය 2. කැනඩාව. මෙහෙන් ඔන්න ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා දැන් මේ වෙද්දි රුපියල් 5000ක් පොකට් මනි දිනාගෙන ඉන්නේ. මොකද මේ වෙලාවේ හිතන්නේ?
2: ගොඩක් සතුටුයි.
1: හරි, විහෙන්ගේ අනාගත බලාපොරොත්තු මොකද්ද? හරි, බලාපොරොත්තු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මුලින්ම අපිත් එක්ක පොකට් මනි දිනන්න එකතු වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ 9 වසර ඉගෙන ගන්න විහෙන්. ඉතින් ඔයාටත් පුළුවන් අභියෝගය දිනන්න, සිතහගෙන ඉන්න. අපි තව පොඩ්ඩු තුනේ 3 දෙනෙක්ට අවස්ථාව දෙනවා පොකට් මනි දිනන්න.
0: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
3: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියට ශ්‍රී ලංකා මහ බැංකුවේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා සියත පොකට් මනි
1: උදේ පහයි විනාඩි 46යි. ඔන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන දෙවන වාසනාවන්තයා දැන් මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. අනිත් මෙදුව, කෙවල් කොහෙද? Good morning.
2: ආ? Good morning.
1: හරි. පුතාගේ කෙවල් කොහෙද තියෙන්නේ?
2: මාතර.
1: මාතර. හරි. මොකද්ද පුතාගේ ඉස්කෝලේ? හරි. දැන් කවුද ගෙදර මේ වෙලාවේ පොකට් මනී දිනන්න උදව් කරන්න ළඟ ඉන්නේ?
2: අම්මා.
1: හරි. එහෙනම් අම්මත් එක්ක එකතු වෙලා ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට හරි උත්තර දුරලා රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන් පුතාට. දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. ප්‍රශ්නයක් අපි අහලා තප්පර 5ක කාලයක් ඔයාට දෙනවා උත්තරේ තෝරන්න. තප්පර 5ක් ඇතුළත උත්තරේ තෝරගෙන ඊළඟ ප්‍රශ්නට යන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 250ක් ලැබෙනවා. ලෑස්තිද එහෙනම් අභියෝගේ බාර ගන්න?
2: ලෑස්ති.
1: ඔන්න පළවෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. රෝඩයක් කියලා කියන්නේ වචනවල සාමාන්‍ය අර්ථයට වඩා වෙනස් සංකේතාත්මක අර්ථයක් දෙන සිංහල භාෂා යෙදුමකට. අදහස රසවත්ව ආකර්ෂණීයව ඉදිරිපත් කරන්න රූඩ් අපට උදව් වෙනවා. මෙන්න ප්‍රශ්නය. කුකුළු නින්ද මේ රූඩේ තේරුම මොකක්ද? එකක් කෙටි නින්ද, දෙක උදෑසන අවදි වන නින්ද.
2: කෙටි නින්ද.
1: ඔනෙත්මි අපි උත්තර දෙක කියන්නත් කලින්ම උත්තරේ තේරුවා නේද? ඔන්න රුපියල් 250ක් ඔනෙත්මි දිනා ගන්නවා. එහෙනම් 250 500 කරගන්න අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ඔනෙත් මේ ඉතිහාසයේ විශේෂයෙන් තමයි ඔන්න ඔයාට දෙවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. මහා වංශය ශ්‍රී ලංකාවේ පුරාණ රජවරුන් බුදුදහමේ පැමිණීම සහ මහා විහාරය වටා ගෙතුණු ඓතිහාසික කාව්‍යයක්. මේ පාලි භාෂාවෙන් ලියවුණු අතර විජය රජුගේ පැමිණීමේ ඉඳලා මහානාම රජු දක්වා කාලය ආවරණය කරනවා. මෙන්න ප්‍රශ්නය. මහා වංශ ටීකාව ලෙස හඳුන්වන්නේ 1. වංශප්තකාසිනී, 2. බෝධිවංශය. තප්පර දෙකක්වත් ගතුනේ නැහැ හරි උත්තරේ තෝරගන්න. ඔන්න අතේ තිබ්බ රුපියල් 250 500ක් කරගත්තා. එහෙනම් අපි රුපියල් 500,000 කරගන්න තුන්වෙනි ප්‍රශ්නේ තෝරගමු. ඉස්කෝලේ විද්‍යා පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. අම්ල වැස්සක් කියලා කියන්නේ සාමාන්‍ය වැස්සකට වඩා pH අගේ අඩු වැස්සකට. සාමාන්‍ය වැස්සේ pH අගේ ආසන්න වශයෙන් 5.6ක් විතර වෙනවා. වාහන දුමාරය, එතකොට කර්මාන්ත ශාලාවලින් පිටවන දුම, ගිනි කඳු පිපිරීම වගේ හේතු නිසා අම්ල වැසි ඇති වෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. අම්ල වැසි ඇතිවීමට බලපාන ප්‍රධාන වායුව වන්නේ මේ අතරින් 1. මීතේන්, 2. සල්ෆර් ඩයොක්සයිඩ්.
2: සල්ෆර් ඩයොක්සයිඩ්.
1: නියමයි යොනිත් මී. ඔන්න ප්‍රශ්න තුනටම හරි උත්තර දීලා දැන් බෝනස් ප්‍රශ්නෙට යන්නයි ලෑස්තිය. හතේ තියෙන පොකට් මනි ගන්න 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ හතේ තියෙන රුපියල් 1000 5000ක් කරගන්න පුළුවන්. ලෑස්තිද පොකට් මනි අභියෝගේ බෝනස් ප්‍රශ්නය බාර ගන්න?
2: ලෑස්ති.
1: ඔන්න බෝනස් ප්‍රශ්නය. ඇතින් නැති වස්තු, තරු, ග්‍රහලෝක වගේ දේවල් විශාල කරලා පැහැදිලිව බලන්න භාවිතා කරන උපකරණයක් තමයි දුරදක්නේ. ඉංග්‍රීසියෙන් අපි මේකට ටෙලිස්කෝප් කියලාත් කියනවා. මෙන්න ප්‍රශ්නය. දුරදක්නය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? 1. ජේම්ස් වොට්, 2. ගැලීලියෝ ගැලීලි.
2: ගැලීලියෝ ගැලීලි. ගැලීලියෝ ගැලීලි.
1: ප්‍රශ්න පහටම හරි උත්තර තෝරලා ඔන්න අද දවසේ ජයග්‍රාහකයා විදිහට අපේ ඔනිත් මීදුව දැන් බොහොම සතුටින් ඇති නේද? කොච්චර කාලයක් විතර බලාගෙන හිටියද මොකට මනි අභියෝගේ දිනාගන්න?
2: මාස
1: 3ක් විතර. මාස 3ක් විතර බලාගෙන හිටියා. දැන් කීයද ඉස්කෝලේ යන්නේ?
2: 6:20ට
1: විතර යනවා. 6:20ට වගේ යනවා. අද ඉස්කෝලේ ගියවම යාළුවන්ට මුලින්ම කියන්නේ මොකද්ද?
2: යාළුවෙක් හිටියා උදව් කරා එයා.
1: අහහ.
2: එයාට විස්තර කිව්ව මේ ගැන.
1: හරි.
2: එයාට තමයි කියන්නේ.
1: හරි. එහෙනම් ඉතින් ඔයා ලොකු නම් කවුරු වෙනද බලාගෙන ඉන්නේ කියලා කියන්නකෝ අපිට. හරි එහෙනම් ඉතින් හොනිත් මි හොන්න ඔයාගේ ප්‍රාර්ථනා හැම එකක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
2: Thank you.
0: සියතා පොකට් මනි.
1: දැන් වෙලාව 10:05 වෙනදි 51යි.

0: මමත් ඉදින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
1: ඌදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා මම ඇත්තට කියන්නේ ඌදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා ඌදට පයින් නැතු
2: ඉන්න ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
1: සෙනසුරාදා උදේ 8ට
5: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
6: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්න දෙයක් කියන්න.
5: පිස්සුද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
6: ඔව් මං දන්නවා.
5: ඔයා කොහොමද ඒක දන්නේ?
6: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
5: ඈ? ඔව්.
7: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
3: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්න සී ශ්‍රී ලංකා 0.70.455 එකහා
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම විල්
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
11: රාජ්‍යය ගොබ්බයා
12: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
8: නිලබල කරේති ඔලමුල පුරේ
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්

0: Pocket Money. උදේ 6 වෙන්න හරියටම තවත් විනාඩි කමාරක් විතර තියෙනවා. දැන් පොඩ්ඩ දෙන්නෙක් මේ පැය භාගෙට ජැක්‍රහණ හිමි කරගත්තා. ඔන්න 6 ඉඳන් 6 වරනකන් තවත් පොඩ්ඩ දෙන්නෙක් ලෑස්ට් වෙලා ඉන්නවා. ඉතින් අපි ඇයට තවස්තාව දෙන්න බලාගෙන ඉන්නේ. සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙන්ද වගේම අතත් අපිත් එක්ක ඉන්නවා. ඔන්න දැන් අවුරුදු 5ක කාලයකට සාවර තැන්පතුවක් පටන් ගත්තොත් එහෙම සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ අපේ ජේෂ්ඨ පුරවැසියන්ට දෙනවා සුපිරිම සුපිරි වැඩක්. මොකක්ද දන්නවද? 15% පොලියක් දෙනවා. ඒ විතරක් නෙමෙයි 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා තමයි මෙන්න මේ කියන විශේෂ වාසිය දෙන්නේ. ඉතින් අතේ තියෙන මුදල් අරගෙන ගිහිල්ලා ඔබටත් පුළුවන් ස්ථාවර තැන්පතුව පටන් ගන්න. සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ඔබට සෑහෙන උදව් කරනවා. කතා කරලා විස්තර දැනගන්න 13:19. සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එක කියන්නේ වැඩිම පොලියක් ස්ථාවර තැන්පතු වලට ගෙවන ෆයිනෑන්ෂල් කම්පැනි. ඉතින් ඇයි තවත් බලබල ඉන්නේ නේද? අදම ගිහිල්ලා සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ඔබේ ස්ථාවර තැන්පතුව පටන් ගන්න. 13:19 යන්න කලින් මතක් කරලා කෝල් එකක් දෙන්න.
1: කෝල් යන්න කලින් විනාඩි 2කින් පොකට් මනි දිනා ගන්න.
0: සියත පොකට් මනි.

අලුත් ටොයටා වාහනය ගැනද හිතන්නේ? ටොයටා ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයටා ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939003.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: අතුරු කෙරිය සහ තනමල්විල වෙඩිතැබීම් දෙකක්. ඉන්දිය ආරක්ෂක ඇමති අද ජනපති හමුවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනයක.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

98.4 ගම්පහට Siyata Pocket Money.

0: උදේ පහ පහ වෙලා විනාඩි ගානක් ගිහිල්ලා ඉවරයි. දැන් ඉතින් 6යි විනාඩි 7යි. මේ වෙලාවේ අපි යනවා නුගේගොඩ පැත්තට. විනුවිදුව ඉන්නවා නුගේගොඩ අනුලා විද්‍යාලයේ 11 වසර ඉගෙන ගන්න. Good morning.
1: Good morning.
0: දැන් මේ වෙනකොට විභාගෙට සෑහෙන දුරකට පාඩම් කරලා ඇති නේද? හොඳ සූදානමකින් ඉන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.
1: ඔව්.
0: හරි. දැන් ඉලෙවල් කරන්න මොනවද බලාපොරොත්තු වෙන විෂය ධාරාව අපේ විනුදි?
1: Maths.
0: කරන්න. Right. එහෙනම් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට හරි උත්තර තෝරලා රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි ප්‍රශ්න හතර අහමු නේද? පළවෙනි ප්‍රශ්නේ රුපියල් 250ක් ලැබෙනවා. ඊට පස්සේ හැම හරි උත්තරයකට මතේ තියෙන පොකට් මනි ගණන් දෙගුණයක් වෙනවා. උත්තරයක් වැරදුනොත් හැබැයි බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගණන් භාගයට භාගයක් අඩු වෙනවා. එහෙනම් ඔන්න විනදී ඔයාට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ. ඉස්කෝල විද්‍යාව පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. සතුන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ පෘෂ්ඨ වංශී සහ අපෘෂ්ඨ වංශී. ඒ කියන්නේ කොඳු ඇට පෙළක් සහිත සහ කොඳු ඇට පෙළක් රහිත සත්වයන් විදිහට. මෙන්න විනුදි ප්‍රශ්නය. මේ අතරින් කොඳු ඇට පෙළක් රහිත සත්ව කාණ්ඩය වන්නේ 1. ආත්‍රපෝඩා සත්ව කාණ්ඩය, 2. ශීරපායි සත්ව කාණ්ඩය. පළවෙනි ප්‍රශ්නට හරි උත්තර දීලා රුපියල් 250ක් දිනාගත් අපියන් දෙවෙනි ප්‍රශ්නට රුපියල් 250 500ක් කරගන්න. අනුරාධපුරයේ තියෙන තිසා වැව ක්‍රිස්තුපූර්ව 3 සියවසේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකරපු මහා වැවක්. අනුරාධපුර පුරාණ නගරේ ජල සම්පාදනයට වගේම ගොවිතැනටත්, ඒ වගේම සෞන්දර්යයටත්, එදා වගේම අදත් තිසා වැව හරිම වැදගත්. මෙන්න විනිවිද ප්‍රශ්නය. තිසා වැව අයත් වෙන පළාත මොකද්ද?
1: උතුරුමැද පළාත.
0: අපිට උත්තර දෙක කියන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. උත්තර දෙක උනේ උතුරු පළාත සහ උතුරු මැද පළාත. ඉතින් විනුදු උත්තරේ තේරුවා. ඔන්න රුපියල් 250 500ක් කරගත්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රුපියල් 500 1000ක් කරගන්න. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ විනුදේ. මිනිසා නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන පද්ධති පහක එකතුවෙන්. ස්නායු පද්ධතිය, රුධිර වාහිනී පද්ධතිය, වරිශ්‍රාවීය පද්ධතිය උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන්. මෙන්න අපේ ප්‍රශ්නය. ආහාර ජීර්ණ පද්ධතියට සහ ශ්වසන පද්ධතියට මේ පද්ධති දෙකට පොදු අවයවයක් තියෙනවා. 1. ග්‍රසනිකාව, 2. මුඛය. උත්තරේ විදිහට තෝරගත්තේ මුඛය. හැබැයි හරි උත්තරේ වෙන්නේ ග්‍රසනිකාව. කමක් නැහැ. අතේ රුපියල් 500ක් තියෙනවා. දැන් බෝනස් 500 ප්‍රශ්නෙට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ මුදල 5 වැඩි කරගන්න. අපි එහෙනම් බෝනස් ප්‍රශ්නෙට යන්නද? විලක් යනු ගොඩබිමින් වටවෙච්ච ස්වභාවික විශාල බිරිදිය ජලස්කන්ධයක් රැස්වෙන භූ අවපාතයක්. ලෝකේ සෑම මහද්වීපයකම වගේ විල් පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ලෝකේ ගැඹුරුම විල මොකක්ද? 1. සුපීරියල් විල, 2. බයිකල් විල. ඔන්න විනුමි බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා දැන් මේ වෙනකොට හතේ තිබ්බ පොකට් මනි ගන්න 5 වැඩි කරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියන්න ඕනේ. හරිද?
2: සියත පොකට් මනි.

0: රසියත
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
4: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වහ.

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ದಿವೈನೇ ವಿಶಾಲತಮ ಟೊಯೋಟಾ ರಥಪಿಲ ಗ್ಯಾಸ್ಮ ಜನುವಿನ್ ಅಮತರ ಕೊಟ ಸಹ ರಟಪುರ ವಿಶೇಷಜ್ಞ ಸೇವಾ ಮಧ್ಯಸ್ಥಾನ ರಸಕಿನ್ ಸಮನ್ವಿತ ಟೊಯೋಟಾ ಲಂಕಾ ಅಮತನ್ನ ಬಿಂದು ಐಕೈ ಕೈ ದೆಕಾಯ್ ನವಸಿಯ ತಿಸ್ ನವಯಾಯ್ ಬಿಂದು ತುನ
1: ಐಲ್ಯಾಂಡ್ ಗ್ಯಾನ್ ಸಂಚಾರ ಗಮನಾಂತ್ಯಕ್
2: ಹೆಬೈ ಅದ ವ್ಯಕ್ತಿ ಥಾಯ್ಲೆಂಡ್ ಪ್ರಧಾನಪೆಲೆ ವಿಶ್ವವಿದ್ಯಾಲಯವಲ ಯುರೋಪ ವಿಶ್ವವಿದ್ಯಾಲಯವಲ ತಿನ ಹೆಮ್ಮ ಉಪಾಧಿ ಪಾಠಮಾಲಾವಕ್ ಮ ಪಠನ ನರಕ್ ತಿಯನವಾ
3: ಹಲೋ ಹಾಯ್ ಮಮ ಜೇಸನ್ ಹೈಯರ್ ಸ್ಟಡೀಸ್ ವಲ್ಡ್ ಒಯಾ ಪಿಟರಾಡಗಡೆ ಅನ್ನಿನ್ನಣ ಇಕಡ ಹರಿಯನ್ನೇ ಥಾಯ್ಲೆಂಡ್ ಮೊಕದ ಇಕಡ ಲೋಕ ಪಿಯದಮಕ್ ಯಾನ್ನೆ ನೆ ಎಹಿದಿ ಯಾಲ ಲಮೈಂಟ್ ಸ್ಕಾಲರ್ಶಿಪ್ ಪವಾ ದಿನವಾ ಅತ್ತರ ಮಗೆ ಜೀವಿತೆ ಸಕ್ಸಸ್ ಉನೆ ಥಾಯ್ಲೆಂಡ್ ಟಾವಟ ಪಸ್ಸೆ
4: ಇತಿನ್ ಎ ವಿಧಿಯಡ ಥಾಯ್ಲೆಂಡ್ ತೆ ಇಗೆನಗೆನ ಆಸ್ಟ್ರೇಲಿಯಾವಟ ಬ್ರಿಟಾನಿಯಟ ಎಹಮ ನೆತ್ತಂ ಸ್ವಿಟ್ಜರ್ಲೆಂಡ್ ಯಾನ್ನತ್ ಪುಲುವಾ Global University Partners කතා කරන්න 0.71 492 132 177
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire Tank විලඳපොලේ
6: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11 732 1000 NIBM The City University The place to be.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
2: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
3: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
2: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
6: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ගත තිබයින පුරා සියත පොකට් මනි
1: හය විනාඩි 25යි දැන් වෙලාව. නිවුස් බ්‍රේක් එකට යන්නයි අපේ මේ ලෑස්තිය. ඉතින් පොඩ්ඩොන්ට අද දවසේ පොකට් මනි දීලා ඉවරයි. 0.7 1 4 151 151 දැම්ම වට්සප් මෙසේජ් එකක් එවන්න. 0.7 1 4 151 151 දැම්ම වට්සප් මෙසේජ් එකක් එවන්න. පොඩ්ඩන්ට විතරක් නෙවෙයි අම්මලටත් චාන්ස් එක තියෙනවා පොකට් මනි දිනා ගන්න. ඉස්කෝලේ 6 වසර ඉඳලා 11 වසර වෙනකම් පොඩ්ඩන්ට වගේම අම්මලටත් අවස්ථාව තියෙනවා. ඉතින් මතක් කරලා මෙසේජ් එකක් දාන්න, වට්සප් මෙසේජ් එකක් දාන්න. හෙට දවසේ ඔන්න ඔබට එතකොට ඉඩක් වෙන් කරගන්න පුළුවන් කමක් තියෙනවා. සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අදත් අපි එක හිටියා පොකට් මනි දෙන්න. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට ස්ථාවර දැම්පතුවක් පටන් ගත්තොත් එහෙම මොකද කරන්න පුළුවන් වෙන්නේ? ඔන්න 15% පොලියක් දෙනවා. 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, ගෙවල් දොරල් හදාගන්න දේවල් වෙන්න පුළුවන්. අනාගත සිහින කොච්චර තියෙනවද නේද? පිට රටකට හරි පොඩ්ඩක් වැවලා උගන්න ගන්න නේද? 13.19 කතා කරන්න. සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අනිවාර්යයෙන්ම ඔබට උදව් කරයි. එහෙමනම් ඉතින් අපි නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකේ අද දිනන්නේ කවුද කියලා බලමු.
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15% පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති.
1: අතුරු කිරියේ සහ තනමල්විල වෙඩිතැබීම් දෙකක්. ඉන්දිය ආරක්ෂක කමිටු අද ජනපති හමුවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනයක. ඉරානය ඇමරිකානු බොරතල් නෞක පහකට පහර දෙයි.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plastic Room ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කර භාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: අතුරු කිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩිතැබීම සිදුව තිබුණේ ගොඩගම පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලක සිටි සේවකයෙකු ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හෝමාගම රෝහල වෙතයි. ඔහු මුංවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 කයක. මේ අතර තනමල්විල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ තනමල්විල ගල්වල යාය ප්‍රදේශයේදී තුවාල ලැබූ පුද්ගලයා මෙවර විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ගන්නා ඉදිරි පියවර පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසය ඇති කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට හිතවාදී රටවල් දිනා ගැනීමට පියවර ගත යුතු බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16කින් සමන්විත වාර්තාවක් ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීම සම්බන්ධ උත්සාහයන් ඉදිරියට ගෙන යා යුතු බව එහි සඳහන්. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරයා වාර්තාවෙන් ඉල්ලා ඇත්තේ හමුදාව සතුව පවතින පුද්ගලික ඉඩම් නිදහස් කළ යුතු බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝකාලීනව රඳවා සිටින රඳවියන් නිදහස් කළ යුතු බවද වාර්තාවේ දැක්වෙනවා. සෑම පළාත් පාලන ආයතනයකටම දිස්ත්‍රික්කයකටම සහ පළාතකටම පරිපාලන බලය බෙදාහැරීම සඳහා කැපවීම ක්‍රියාත්මක කරන ලෙසද වාර්තාවෙන් නිර්දේශ කළා. වාර්තාවෙන් දැනුම් දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තාවකාලික තහනමක් පනවන ලෙසයි. එය අහෝසි කිරීම කඩිනම් කරමින් නව නීති ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සකස් කරන ලෙසද නිර්දේශ කළා. මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමාවන පනත් අවලංගු කිරීම හෝ සංශෝධනය කළ යුතු බවද වාර්තාවේ සඳහන්. නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් වැළැක්වීම සඳහා සියලු හමුදා බුද්ධ්‍යංශ සහ පොලිස් නිලධාරීන්ට උපදෙස් නිකුත් කරන ලෙසද වාර්තාවෙන් නිර්දේශ කළා. ඉදිරියේදී මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගන්නා පියවර පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි කළ යුතු බවයි මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ.
3: රටවල් 47ක් තියෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ අනෙක් රටවල් ඉන්නවානේ. විශේෂයෙන්ම අපිට ඉන්දියාව, ජපානය, වියට්නාමය, දකුණු අප්‍රිකාව වගේ රටවල් එක්ක අපි සහයෝගයෙන් ක්‍රියාත්මක කරමින් අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල තියෙනවා, ජාතික වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිර්දේශ දුන්න පමණින්ම අපි එහෙම ඉටු කරන්න බැඳිලානේ. නමුත් අපි කියන ජාත්‍යන්තර වගවීමත් එක යනවයි කියන එකයි ජාතික සංහිඳතාවයයි මෙතෙක් කරලා තියෙන ප්‍රගතිය, දිවි අවුරුදුවර කරන ප්‍රගතියත් පිළිබඳව පැහැදිලිව අපි ඉදිරිපත් කරොත් මේ දේශීය යාන්ත්‍රණය සහ ජාත්‍යන්තරව තාක්ෂණික ආධාර අරගෙන අපිට ඉදිරියට යන බව පෙන්වීමෙන් අනිත් රටවල් ටික දිනා ගැනීම තමයි දැන් කළ යුත්තේ.
2: දිවෙනට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක මත්‍ය රාජනාත් සිං අද ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතයි. එහිදී දෙරට අතර ගිවිසුම් තුනක් හෝමාරු කර ගැනීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ. දෙරටෙහි ශිෂ්‍ය බට බලකා අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. රටවල් දෙකෙහි ආරක්ෂක විද්‍යාපීඨ අතරද ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ.
4: තුන්වෙනි ගිවිසුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලිමීටර් 40 L70 කියන ගුවන් ආරක්ෂක අවි ඉන්දියානු රජයෙන් අපිට ප්‍රධානයක් විදිහට එනි අවි 24ක් ලබා දුන්නු. මේ ලබා දුන්නේ 2006 කාලෙදි. ගුවන් ආරක්ෂක අවි 24න් 18ක් නඩත්තු කටයුතු නොමිලේම ලබා දුන්නා පහුගිය කාලය තුල. ඉතුරු වෙලා තිබුණා 6ක්. අන්නේ 6ත් නඩත්තු කටයුතු නොමිලේ කරලා දෙන්න ගිවිසුමකට එළමෙනවා.
2: අනතුරුව ඉන්දිය විදේශ අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සහ ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුව අද පසුරුවේ පැවැත්වෙනු ඇති. අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන බෝධි පූජා පින්කමක් සඳහාද ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි. හෙට පෙරවරුවේ ඔහු නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වෙත යාමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්දිය විදේශ අමාත්‍යවරයා ඊයේ පසුරුවේ දිවෙනට පැමිණියා. ඔහු හෙට දක්වා මෙරට තුල රැඳී සිටීමට නියමිතයි. දිස්ත්‍රික්ක කිහිපයක පවතින ජලහිඟය ලබන මාසය වන විට අවම වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ වියලි කාලගුණය තවත් සති කිහිපයක් අපේක්ෂා කරන බවයි.
5: උණුසුම් සහිත කාලගුණ තත්ත්වය දැනට පවතිනවා දිවයින උතුරු උතුරු මැද නැගෙනහිර පළාත්වල සහ වගේම කුරුණෑගල වගේ දිස්ත්‍රික්වල මේ තත්ත්වය යම් මට්ටමකට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය ඉදින් තවදුරටත් අපි ඉදිරි සති කිහිපෙත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සවස් කාලයේ ගිගුරුන් සහිත වැසි පැවතුණත් දිවා කාලයේ බොහෝදුරට උණුසුම් සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ජල හිඟකම අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේදී ක්‍රමයෙන් මගහැරෙයි කියන එක. දැන් ක්‍රමයෙන් සවස් කාලයේදී වැසි ඔය උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ උතුරු මැද පළාත්වල පවතිනවා. ක්‍රමයෙන් මේ තත්ත්වය යහපත්
2: ඉදිරි මාස දෙකක කාලයෙන් පසු එල්නිනෝ තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බව ජාත්‍යන්තර කාලගුණාංශනාවකි පළ කළා. එම අංශපූර්ව කථනය කර ඇති ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවයි. දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල ජලධාරිතාව පහත ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
6: විශේෂයෙන්ම මඩකලපුව ත්‍රිකුණාමලය අම්පාර වැනි දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් වැව්වල ජල ප්‍රමාණයන්ගේ අඩු බවක් තියෙනවා. ඉදිරියේදී මේ කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග වාරිමාර්ග දෙපාර්තමේන්තුව හැටියට සැලසුම් කරමින් තියෙනවා.
2: ඉදිරියේදී ඇතිවන වර්ෂාව සමග ජලාශවල එක්රැස්වන ජලය මනා කළමනාකරණයෙන් භාවිත කළ යුතු බවයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල සඳහන් කළේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ එක්දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ ආචාර්යවරුන්ගේ හිඟේ ඇතුළු ගැටලු සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම පියවර ගන්නා පවයි.
7: විශ්වවිද්‍යාලවල දැනට ඉන්න ආචාර්යවරු රඳවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආණ්ඩුවට අවශ්‍යයි. ආචාර්යවරු බඳවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආණ්ඩුවට අවශ්‍යයි. ඒක නිසා අපි පහුගිය සතියේ ආරම්භ කරපු විරෝධතා ව්‍යාපාරය තවදුරටත් තීව්‍ර කරන්න සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල එක්දින වැඩවර්ජනයකට යන්න තීරණය කළා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ පිළිබඳ පැහැදිලි ස්ථීර විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන්න.
2: මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති 24ක් ලබන 17 සහ 18 වනදා වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිගේ පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයට පත්වීමට එරෙහිව මෙම පියවර ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න සඳහන් කළේ.
8: ප්‍රධානම තනතුර දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගෙන් පටන්ගෙන පරිපාලනමය ගැටලු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දෛනිකව මගීන්ට අවශ්‍ය සේවාව සපයන්න සියලු දුම්රිය සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ වරප්‍රසාද සියල්ල කප්පාදු වෙමින් යන තැනකට පත්වෙමින් පවතිනවා. මේකට විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න පෑ 48කට පළවෙනි අදියර ලෙස වැඩවාජිනයකට අපි යන්න සූදානම් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 17 18 දින දෙකේ වැඩවාජිනයකට යන්න.
2: දිට්වා සුරිකුණාටුවෙන් පීඩාවට පත් ඇතැම් පාර්ශවවලට නිසි පරිදි වන්දි පිරිනමා නොමැති බව සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
9: දිට්වා සුරිකුණාටුව ආපු වෙලාවේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට ගං වතුර ආවා. පවුල් 7000කට වැඩි ප්‍රමාණයකට අදටත් තාඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා ඔප්පු නැහැ කියලා තමන්ට ජන දුන්න ජනතාවටම එවන්නේ නැහැ. මම පෙර සභාවාරයේදී මේක ගැන මතක් කරාම අපේ වටකළ නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා පුළුවන් නම් එක නමක් කියන්න කියලා. ඔන්න මං ගෙනාව නන් ටික. ගරු සභාපතිතුමනි, මෙතන මම සාම්පල්යක් ගෙනාවේ නම් 2018 සභාගත කරනවා.
2: විපක්ෂයට ආණ්ඩුවේ ජනවරම මගින් පිළිතුරු ලබා දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ සඳහන් කළේ.
10: අද විපක්ෂයට උණ ගැනෙන්න බේරුවල ජනතාවයි බුලත්සිංහල මිනිස්සුයි හරියටම උත්තර දුන්නා. අද මරික්කාර් එක එක විකාර කතා කියකිය හිටියා. දැන් එතුමා 2029 ජනාධිපතිවරණය වත් කියවන්න පටන් ගත්තා. අපේ ජනවරම උත්තර දුන්නා විපක්ෂයට කට උත්තර නැති වෙයි.
2: ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කරමින් සිටින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුබ බණ්ඩාර කියා සිටියේ.
11: ඇමතුමාගෙන වී බුසල් 100 ගානක් ගන්නවා, එහෙම ගන්නෑ. අපි වැඩි කරා 48 බුසල් 46 තිබ්බ එක 120ක් කරා. තමුන්නාසය දන්නවද මහවැලි පටන් ගත්ත දවස්වල අක්කරයකින් වී කිලෝ 5000ක් 7000ක් ගත්තා. දැන් ගන්නේ 4500යි 5000යි. පහන්නේ මේ රටේ තමුන්නාස ඉතිහාසගත වෙයි. මේ රටේ ගොවි ජනතාව විනාශ කරපු පක්ෂයක් විදියට.
2: නියෝජ්‍ය මාධ්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා පවයි.
12: හිටපු ආරක්ෂක ලේකම්. අද මොකද ජනාධිපතිතුමා අස්සම් කරන දවසක එල්ලා මැරීමට නියමිතයි. හිටපු පොලිස්පති 2 පිස්තෝලෙකින් වෙඩි තියාගෙන මියයයි. හිටපු පොලිස්පති 3 අධිචෝදනා ගොනු වී ඇත. හිටපු බන්ධනාගාර ඇමති පුතා මොකද පාතාලයත් එක්ක ගනුදෙනුව. අන්තිර පාතාලෙම කප්පම් ගන්න. මෙච්චර කාලයක් ඇතුළට ගියේ කුඩු බීපු මිනිහා. දැන් මොකද වෙලා තියෙන්නේ? කංගෙන් දැන් ෂොට් එක ගහන එකත් ඇතුළේ. කංගෙන් දැන් ෂොට් එක ගන්න විකුණන එකත් ඇතුළේ. කංගෙන් දැන් ෂොට් එක ගන්න බෙදා හරින්නත් ඇතුළේ. ඒකට සියලු රැකවරණ දීපු දේශපාලන අධිකාරියත් ඇතුළේ. එකම කූඩුවේ බූරු පැක්කයක් ගේලා දෙන්න ගහන්න කියලා දැන්. කුඩු වෙන්න ගහනවා. ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, බිමත් ඇහිඳින්න නැති වෙන්න ගහනවා. අවුරුදු 2029 ජනතා විදිහට යන්නේ මේ පාතාලයේ කුඩුත් එක්ක ගෑවිච්ච දේශපාලන අධිකාරිය බිමට ෆ්ලැග් කරලා. ඒකේ දෙකක් නැහැ. ඒක කරනවා අපි.
2: ඉරානය එල්ල කළ බැලස්ටික් මිසල ප්‍රහාරයකින් ඇමරිකානු බොරතල් නෞකා 5ක් විනාශ වී තිබෙනවා. ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය පැවසුවේ හෝමු සමුද්‍ර සන්ධිය ආසන්නයේදී මෙම ප්‍රහාර එල්ල කළ බවයි. ජෝර්දානය නිවේදනය කළේ ඇමරිකානු කඳුරු කිහිපයකට ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල හමුවේ ජෝර්දානය අනාරක්ෂිත වී ඇති බවයි. ජෝර්දාන ගුවන් ආරක්ෂක පද්ධති දෙසට බැලස්ටික් මිසයිල 20ක් එල්ල වී තිබෙනවා. ඉන් 18ක් සාර්ථකව වළක්වා ගැනීමට හැකි වූ බවයි ජෝර්දානය ප්‍රකාශ කළේ. පසුගියදා පර්සියානු ගල්ෆ් සහ ඕමාන් බොක්කෙහි ඉරාන වාණිජ්‍ය යාත්‍රාවලට එල්ල කරන ලද ආක්‍රමණශීලී ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාර එල්ල කරන බවයි ඉරානය පැවසුවේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ජාත්‍යන්තර සාමය, ආරක්ෂාව සහ තර්ජනය යුධ අපරාධයන් ලෙස හුවා දක්වන බවද ඉරානය ප්‍රකාශ කළා. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කරන බලශක්ති සපයීමටද මෙවන විට බාධා එල්ල වී තිබෙනවා. යලි සිරස්තල අතුරු කෙරිය සහ තනමල් විල වෙඩි තැබීම් දෙකක්. ඉන්දිය ආරක්ෂක ඇමති අද ජනපති හමුවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනයක. ඉරානය ඇමරිකානු බොරතල් නෞකා 5කට පහර දෙයි. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් ප්‍රදි සිටින්න පැන් පැපුවත් සමක.
13: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town. මේ මාසේ රිලීස් වෙන්න තියෙන ආසතරම් මූවි එකේ ප්‍රේමයක් තිබුණා කියන song එක පහුගිය දා රිලීස් කළා තිබුණා.
1: ප්‍රේමයක් තිබුණා. ආසක් තරම්.
2: ලිරික්ස් කරලා තියන්නේ උමා සෙනි. සිං කරන්නේ සේනාංග දිසානායක.
0: එයා අපිට මෙහෙම තමයි song එක ගැන කිව්වේ.
3: මගේ පළවෙනි ෆිල්ම් සෝන් එක ඇත්තටම මුලින්ම වැඩේට මම කතා කරේ චතුරංගනදි සිල්වා අයියා. අපි හැමෝම දන්නවා එයා ජනප්‍රිය සිංදු ගොඩක් හදපු මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් චතුරංගනදි සිල්වා අයියා සහ ප්‍රසාදි අබේගුණරත්න අක්ක තමයි මට කතා කරේ. ඒකේ මේන් රෝල් එක කරන්නේ රිද්ම වීරවර්ධන. ඉතින් මගේ ඊටම ළඟ මිත්‍රෙක්.
2: දැන් ෆිල්ම් එක දකින්න ඇතිනේ කොහොමද සෝන් එකට රිද්ම ගැට්ටින්?
3: රිද්ම කියන්නේ හරිම කියන්නේ බැලන්ස් ගොඩාක් තියෙනවා මනුස්සෙක්. ඒ කියන්නේ අපි එයාට දැකලා තියෙන සිංගින් පැත්ත විතරනේ ඊළඟට වඩා ආස කෙනෙක් ඇක්ටර් කෙනෙක්. මම හිතන්නේ දැන් තමයි රිද්මගේ පොඩි පොඩි දේවල් අපි දැකලා නැති දේවල් එළියෙන කාලේ. ඉතින් මම රිද්මට ෆිෂ් කරනවා එයාගේ පළවෙනි මූවි එකට.
0: ඔයත් එක්ක තව ගොඩක් අය ෆිල්ම් එකට සිං කරනවා නේද?
3: මගේ සින්දු දෙකක් තියෙනවා සහ රිද්මගේ ගීත කීපයක් තියෙනවා සහ යසස් මැද ගෙදරගේ සින්දුවක් තියෙනවා මේක ඇතුළේ. ලොකු බිරිඳක් එකතු වෙලා කරපු වැඩක්.
2: මොනවද අලුත් ප්ලෑන්ස්?
3: ප්ලෑන් එකකට ගත්තා. ඊටමතරව සෝලෝ වැඩ ටිකක් ප්ලෑන් කරලා තියෙනවා සහ මගේ කොන්සර්ට් එකක් ආයතනයක් කරන්න පොඩි අයිතමාවක් තියෙනවා. ඒකත් ඉස්සරහට කියන්න.
0: Talk of the Town. මේ දවස්වල BTS ලගෙන ලෝකෙ පුරාම කතා වෙන්නේ එයාලගේ අරිරංග World Tour එක හින්දා.
2: එයාලා පහුගිය සතියේ Los Angeles වල shows 4ක් කළා.
0: Sophie Stadium එකේ තිබ්බ මේ shows 4ෙම tickets කලින්ම sold out වෙලායි තිබ්බේ. ඒ විතරක් නෙවෙයි BTS ලා Los Angeles වලට එන එක celebrate කරන්න මුළු city එකේම BTS week එකක් announce කළා තිබ්බා.
2: ඒ වගේම තමයි BTS member කෙනෙක් වෙන Jungkook-ගේ birthday එකත් එයාලා Los Angeles වලම celebrate කරලා තිබ්බා.
0: ඉතින් BTS ලගේ Los Angeles shows ටික දැන් ඉවර වුණත් අරිරංග World Tour එකේ උණුසුම තාම අඩු වෙලා නැහැ. Talk of the Town.

0: ඇත්ත පිරෙන්න සියත.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

கிழக்கு வர்தன டெக்ஸ்டைல்ஸ். ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: එක්ස්පිරියන්ස් එකකට හැල්වත්ත පට
1: සෙලා බැංකුට යුරෝමනි සම්මාන දෙක අකණ්ඩව දෙවනවරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලා බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරුම් ලබයි 98.2 98.4 දෙව

0: Сијата.
1: Маши, good morning. ඔන්නදත් අපි ලෑස්ති මමීස් පොකට් මනි අභියෝගේ අරගෙන වාසනාවන්තයක් හොයාගෙන යන්න. අද අපි යන්නේ රුවන්වැල්ලට.
2: Good morning, Deshani.
3: Good morning.
2: රුවන්වැල්ල දේශානි ගුණසේකර අද දවසේ ලෑස්ති පොකට් මනි චැලෙන්ජ් එක බාර ගන්න. කවුද මේ දේශානි ගුණසේකර?
3: ඔෆිස් එක වැඩ කරනවා. මට එක බබෙක් ඉන්නවා. අපි සතරින් ජීවිතය ගත කරනවා.
1: රුවන්වැල්ල දේශානි ගුණසේකර අද ලෑස්ති මමීස් පොකට් මනි අභියෝගය බාර ගන්න.
4: Mummy's Pocket Money.
2: මේ තමයි දේශානේ රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ලෝකේ තියෙන ජනප්‍රියම ලෑන්ඩ්මාර්ක් එකක් මේ ප්‍රංශයේ තියෙන අයිෆල් කුළුණ. 1889 දී ලෝක ප්‍රදර්ශනයක් වෙනුවෙන් තමයි අයිෆල් කුළුණ හැදෙන්නේ. මේ කුළුණට යකඩ කොටස් 18,000ක් වගේම ඒවා එකට අමුණන්න රිවට් මිලියන 2.5ක් පාවිච්චි කරලා තියෙනවා දේශානේ. මෙන්න ප්‍රශ්නය. ප්‍රංශයේ අයිෆල් කුළුණ පිහිටි නගරය වන්නේ 1. බෝර්ඩෝ 2. පැරිස්.
2: දේශානි ඔයාගේ උත්තරේ හරි. අපි එන 250 500ක් කරගන්න යමු දෙවනි ප්‍රශ්නෙට.
1: දේශානි මේ දවස්වල දවල්ට තියෙන රස්නේ ගැන ආයි කතා කරලා වැඩක් නැහැ නේද? ඉරට හැතැක්මක් වගේ ලෝකේ පුරාම සිද්ධ වෙන කාලගුණික දේශගුණික වෙනස්කම් ගැන විශේෂඥයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. පහුගිය දවස්වල නේපාලේ සිද්ධ වෙච්ච ගම් වතුර වගේම නායෑමටත් මේ කාලගුණික වෙනස්කම් බලපෑවා. ලංකාවේ අම්පාර වගේම මොනරාගල වගේ පැතිවල ජල හිඟය නිසා වගා කටයුතුත් පාළු වෙලා. මෙන්න ප්‍රශ්නය. ලෝකෙටම බලපාන මේ කාලගුණික සංසිද්ධිය මොකක්ද? 1. එල්නිනෝ 2. ලානිනෝ.
2: දේශානි දෙවනි ප්‍රශ්නටත් හරියටම උත්තරේ දීලා මේ වෙද්දි අතේ තිබු රුපියල් 250 500ක් කරගන්න පුළුවන් වුණා. දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: දේශානි මීට අවුරුදු 500කට විතර කලින් ඔයාලා ඔය ඉන්න රුවන්වැල්ල, එතකොට අවිස්සාවෙල්ල, අයිති වෙලා තිබ්බේ සීතාවක රාජධානියට. ඉතින් අපිට හිතුණා පදිංචිය රුවන්වැල්ල කියපු නිසා ඒ ගැන ටිකක් අහන්න. 1521 විජේබා කොල්ලෙන් පස්සේ කෝට්ටේ රාජධානිය කොටස් 3කට බෙදුණා. කෝට්ටේ රාජධානිය, රයිගම් රාජධානිය, සීතාවක තමයි ඒ කොටස් 3. මෙන්න අපේ ප්‍රශ්නය. සීතාවක රාජධානියේ පළමු රජු බවට පත් වූයේ කවුද? 1. පළමුවන රාජසිංහ රජු. 2. මායාදුන්නේ රජු.
3: 2.
2: දේශානි වාගේ උත්තරේ හරි. අතේ රුපියල් 500ක් තිබ්බ, 500,000ක් කරගන්න ඔන්න ඔයාට අවස්ථාව හම්බුණා. දැන් දේශානිට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: තෝරගන්න.
2: බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් ඔය අතේ තියෙන රුපියල් 10,000 5,000ක් කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් අතේ තියෙන රුපියල් 10,000 භාගයක් වෙනකන් අඩු වෙනවා.
1: මෙන්න දේශානි බෝනස් ප්‍රශ්නය. මූණ හොදන්න පාවිච්චි කරන ෆේස් වොෂ් එකක pH අගය ගැන අපි දැනගෙන ඉන්න එක වටිනවා. pH අගය කියන්නේ ඕනම ද්‍රව්‍යයක තියෙන ආම්ලික හා බාෂ්මීය ස්වභාවය මැන බලන ඒකකය. අපේ සමසාමාන්‍යයෙන් ටිකක් ආම්ලික ස්වභාවයක් ගන්නවා. ඒ හින්දා ෆේස් වොෂ් එක තෝරගනිද්දී සමේ ස්වභාවයට ගැලපෙන pH අගය තියෙන එක වැදගත්. මෙන්න ප්‍රශ්නය. අපේ සමට ගැලපෙන ෆේස් වොෂ් සඳහා වඩාත් සුදුසු pH අගය මොකක්ද? 1. pH 5.5. 2. pH 8.5.
3: 5.5.
2: දේශානි බෝනස් ප්‍රශ්නටත් හරියටම උත්තර දීලා අතේ තිබු රුපියල් 10,000 5,000ක් වෙනකම් වැඩි කරගත්තා. බොහොම ස්තුතියි දේශානි, ජය වේවා.
0: Pocket Money.
1: තිනනකොට සතුට දැනුනට මොකක් හරි වෙලා අපේ ජීවිතේ අමාරු අඩියකට ආවොත් ඒක කියාගන්න බැරි තරම් දුකක් වෙනවා. හැබැයි අනාගතය ගැන අපිට දැම්ම ඉඳලා අනාවැකි කියන්න බෑනේ.
2: හැබැයි නිශාන් දැම්ම ඉඳලා අපිට අනාගතයට ලෑස්ති වෙන්න පුළුවන්.
1: දැන් ඔන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, එතකොට ඔබට කවදාහරි පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහට පාවිච්චි කරන්න, වාහන මිල ටිකක් එහෙට මෙහෙට වුණාම වාහනයක් ගන්න, ලස්සනට ඔය තියෙන ගෙදර තට්ටු දෙකට හදාගන්න හීනයක් තියෙනව නේද?
2: එහෙම හීනයක් තියෙනවා නම් දැම්ම 13:19 කතා කරන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔයාට හොඳ ඔප්ෂන් එකක් දෙන්න ලෑස්ති.
1: මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට පටන් ගන්න ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් ගෙවනවා. 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් ඇයි බලබල ඉන්නේ? සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා අතේ තියෙන ගාන දාලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. විස්තර දැනගන්න කතා කරන්න 13:19.
2: අද වගේම හෙටත් පොකට් මනි අරගෙන ඉන්න ලෑස්ති. මැසේජ් එකක් එවලා තියන්න 0714-151-151. මම ආශි.
1: රටම දන්න රේඩියෝ ඩබල පකේනවා. ටිකටම සිය තහන්න. මම නිශාන්.

0: උදේ 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙපයින පුරා

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: විතර කෑම සෑහෙනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: බොහෝ දෙමව්පියන් අතර තියෙන වැරදි මතයක් තමයි කුඩා දරුවන්ට බිත්තර ආහාරයට දීමෙන් දරුවන්ගේ සෙම තත්ත්වය උත්සන්න වෙනවා.

0: කාරණාව මේ කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. ඉතාම කලාතුරකින් සමහර දරුවන්ට බිත්තර ආහාරයට ගැනීමෙන් යම් යම් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ හැර බිත්තර කියන්නේ දරුවන්ට දෙන්න පුළුවන් ප්‍රෝටීන බහුල හොඳ ආහාරයක්. බිත්තරවල ඇල්බුමින් කියන හොඳම ප්‍රෝටීන් වර්ගයත් ඊට අමතරව ෆෝලේට් කියන විටමින් වර්ගයත් බහුලව තියෙනවා. මේ සංඝටක දරුවගේ වර්ධනයට උදව් වෙනවා. ඒ නිසා ඔබේ දරුවාට නිතර නිතර බිත්තර ආහාරයට දෙන්න බය වෙන්න එපා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ ෆේස්බුක් පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ ස්ටුඩියෝ හෙල්ත් YouTube නාලිකාවට.

0: පිරෙන්න සියත
1: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
3: සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.73 133,000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amatanna Bindu Aikai Kai Hatai Atasi Asuatai Hayasi Hatahaya
5: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
8: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atrin, Commercial Bankua, Sri Lankavi, Anka Iki Bankua Lisa, Srinikatakar Atta. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Uba Samata Stuti.
9: Mokakari Three Wheel Lekak Gandoni.
10: Mokakari Nevi.
11: Three Wheel Lekak Nang Bajaj Mavennoni.
12: Alaviyen Pasu Seviyat Supiri.
13: Nadatwat Adui.
14: Wedi Diyunukala Brand New Bajaj Three Roda Rataya.
15: Three Roda Rata Mahagetharavana David Peris Motor Company Private Limited.
16: Parampara Gananavak. ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න බිඳ ඒකයි 732000 NIBM the city university the place to be
17: අරගේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
19: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්
20: අයියා මට ඇපල් මලක් දෙන්න
19: ඕන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
20: අයියා මට මල් ගොඩක් දීලා
19: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මාතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සුනේ
20: හච් 15 පිස්සුවක්ම තමයි
21: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
22: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
23: කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
24: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
25: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
0: සියතා

0: good morning.
1: ලෝකෙට පෙන්නන්නේ නම් ඉතින් එනම සින්දුවෙන් ඉන්නවා කියලා තමයි නේ. සමයන් තමයි තියෙන්නේ.
0: Music life එක අනේ.
1: ඔය රබන්ස් මොකද්ද සිස්ටම් එක ගත්තට පස්සේ නිකන් සින්දු පොඩ වැඩි වෙලා තියෙනවා gene.
0: ඉතින් ප්‍රැක්ටිස් එකේ ඉන්නේ.
1: ඇහුවත්
0: ප්‍රැක්ටිස්.
1: දැන් නිකන් ඔයා සා කියනකොට නිකන්
0: හරි.
1: පා වගේ ඇහෙනවා.
0: හරි හරි පොඩ්ඩක් දෙන්න මට කාලය. හරිද?
1: කමන්නේ කමන්නේ. මේ අද වචනයක් ඉගෙන ගන්න තියෙනවා. හරිද? ලස්සන වචනයක් ඉගෙන ගන්න තියෙනවා. හුණු හුංච.
0: හුණු හුංච?
1: හුණු හුංච කියලා වචනයක් ඉගෙන ගන්න තියෙනවා අපිට.
0: මට ඒ නම මොකද්ද වගේ කියන්න හුණු හුංච.
1: ඔව්. ඒක දැන් ඔයා ඔය hina වුණාට.
0: හරි.
1: ඔයාට මොකද්ද වගේ කියන්න එහෙම වා කිව්වට.
0: හරි.
1: ඔයා සම්පූර්ණ කතාව ඇහුවට පස්සේ ඔයාගේ මූඩ් එක සම්පූර්ණ වෙනස් වෙනවද? හුණු හුංච හොඳට මතක තියාගන්න.
0: හරි.
1: ඔයා තවදුරටත් hina වෙන්නේ නැහැ ඔය වචනෙට.
0: හුණු හුංච.
1: හුණු හුංච.
0: අනේ හුණු හුංච මට ඒක hina යනවනේ. හරි හරි කමන්නේ.
1: කියන දේ තේරුම් ගන්න මිස් යමක් කිව්වහම දැනුම් තේරුම් තියෙන කෙනෙක් කතා කරන්නේ.
0: හරි ඔකේ.
1: මිස් වගේ නිකන් ඔල් මොරොන්දන් කේස් එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ.
0: හරි හුණු හුංචා.
1: හුණු හුංචා. තේරුම දන්නේ නැතුව සීරියස් මූණ ගන්නත් එපා. මොකද්ද කියලා තාම දන්නේ
0: නැහැ. හරි අපි අහමු හුණු හුංචගේ කතාව.
1: නෑ නෑ නෑ නෑ. ඒ හුණු හුංචගේ කතාව කියන්නේ පස්සේ.
0: හා ඔකේ.
1: දැන් කියන්නේ වෙන කතාවක්. මේක නිකන් හෙඩ් ස්ටාර්ට් එකක් දීලා තියෙනවා මම.
0: හා ඔකේ.
1: පොඩි හෙඩ් ස්ටාර්ට් එකක් එහෙමයක් එන්න තියෙනවා කියලා තේන්න. දැන් කතාව යන 2013ට. මේ නම් පොඩ්ඩක් අපිට අමාරුයි තින්. මේ චීන නමක්.
0: හරි.
1: ගෑනු ළමෙක් හිටියා අවුරුදු 24යි. එයාගේ නම වැන් ෂියාවෝ. වැන් ෂියාවෝ.
0: ෂියාවෝ. හරි.
1: වැන් ෂියාවෝ ඈ. එයාට පොඩ්ඩක් අසනීප වුණා පොඩි කාලේ ඉඳලම. අවුරුදු 24දී ඩොක්ටර්ස්ලාට කියනවා ඔයාට ජීවත් වෙන්න තියෙන තව අවුරුද්දක් විතරයි. ඔයාට මේ ඩයලිසිස් කරන්න බෑ තව දුරටත් තේරුමක් නෑ.
0: හා ඔකේ.
1: ඔයාගේ වකුගඩු අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. වකුගඩුවක් හොයාගන්න බැරි නම් ඔයාට ජීවිතය ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙනවා කියලා එහෙම එකක්.
0: හරි.
1: ඉතින් මේ ගැළපෙන වකුගඩු තියෙන හැමෝම මේ වකුගඩු දෙන්න කැමති නෑනේ. ගෙදර වැඩිපුර තියෙන කෑම ටිකක් තව මිනිහෙකුට දෙන්න මිනිහෙක් හිතාදාගන්න තරිම අමාරුයි.
0: ඔව් නේ.
1: මේ හොඳට ඇවිදලා කරලා ඉන්න වෙලාවේ තමන්ගේ හොඳට තියෙන වකුගඩුවක් මේ කොහෙවත් තියෙන නොදන්න මිනිහෙකුට දෙන්න හිතාදාගන්න පුළුවන් මම හිතන්නේ මිලියනයකටත් එක්කෙනෙක් හිටියොත් පුදුමයි.
0: ඔව් අනිවාර්යෙන්.
1: අපිත් මේ මොනවා කතා කරත් ඔයා මේ වනේ අරවින්ද අයියා ඉතින් ඔයා මගේ හැමදේම කිව්වට හදිස්සියේ වකුගඩුවක් එහෙම වුණ බලන්න දුන නංගි පොඩ්ඩගේ දෙයි දෙයි යන්නේ. ඔව් දෙයි දෙයි දෙයි වකුගඩුවක් දෙයි
0: පුළුවන් කියලා මං හිතනවා.
1: ඕන වෙලාවක ඔයා ඉල්ලලා බලන්න මගේ
0: දෙයි.
1: ඕන වෙලාවක මේ දැන් වුණත් වකුගඩුවක් ඕනේද? ඕනේ දෙක
0: ඕනේ එකක් තුනක් ඕනේ මට වකුගඩු
1: දෙකයිනේ තියෙන්නේ.
0: හරි
1: ඕන මිනිහකට දෙන්න පුළුවන් එකයි. ඉල්ලන ඕනලා කිල්ලා.
0: ඕනි මට වකුගඩුවක් ඕනි.
1: මට නම් බෑ.
0: මොකක්ද අනේ? අනන් දෙනවා.
1: හරි මිස්. එහෙම ඕනා ඉන්නවා මම මිස්ටර් කියන්න.
0: අනිවාර්යෙන්.
1: වකුගඩුව. දෙන විදිය බලන්න. දුවන්නේ. දුවන්නේ. හුරේ රන් දුවන්නේ.
0: හරි.
1: එන්නේ දෙන වකුගඩු. වකුගඩු. වකුගඩු ඕනේ වාහනේ දෙනවා. වකුගඩු දෙකම දෙන්නම්. වාහනේ නම් දෙන්න බෑ. මන් දන්නවනේ.
0: හරි.
1: අපට සීරියස් මූඩ් එකට මේ කතාව එහෙම එකක්.
0: හරි.
1: දැන් ඩොක්ටර්ස්ලාට දුන්නේ එහෙම ආරංචියක්. අපි ඔයාට තව මිස් වැන් ෂියාවෝ අපි ඔයාට තව අවුරුද්දක් අවුරුද්දක් දෙන්නම්. මොනවා හරි කළා. ඒ වුණාට මේ වැන් ෂියාවට මැරෙන්න ආසාවක් ආවේ නෑ.
0: හා.
1: අවුරුදු 24ක් කියන්නේ මැරෙන්න වයසක් නෙවෙයි නේ.
0: නෙයි නේ ඔවුනේ.
1: ඉතින් මේ එයා දැම්මා ඉන්ටර්නෙට් එකට අමුතු විවාහ යෝජනාවක්. එයා කිව්වා ඇත්තම කිව්වා එයා මරණාසන්න රෝගියෙක් ඉන්නවනම් මෙන්න මේ ගැළපීම තියෙන මට කතා කරන්න. ඔයා ජීවත් වෙලා ඉන්නකම් මම ඔයාව බලා ගන්නම්. ඔයා මැරුණට පස්සේ
0: හරි
1: වාගේ වකුගඩුව මට දෙන බවට පොරොන්දුවක් අත්සන් කරමු. මොන ඔයාගේ නිකන් මල විකාර දැන්වීමක් ඒක.
0: හරි.
1: යාගෙන මේ මරණාසන්න කෙනෙක් කවුරු හරි ඉන්නවනම් යාට ලියන්න. මෙන්න මේ ටයිප් එකේ වකුගඩුවක් තියෙන එක. බ්ලඩ් ගෲප් එක තව මොනවා මොනවද බලනවනේ ගැළපීම. මොකද්ද ගනුදෙනුව? ඒ ලෙඩාව මෙයා මැරෙනතුරු බලා ගන්න. මැරුණාට පස්සේ යාගේ වකුගඩුව ගන්නවා. හින ජෙනුවින් මේක දැන්.
0: කියලානේ තියෙන්නේ.
1: දැන් කියලා තියෙන්නේ. මේක ගනුදෙනුවක්.
0: හරි.
1: සම්බන්ධයකට ආරාධනාවක්. හැබැයි ගනුදෙනුවා. පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් තියෙනවා. ඇග්‍රීමන්ට් එකට යන්න. අවුරුදු 27ක යූජියන් පින් මේකට රිප්ලයි කරා. එයාට තිබුණා ටර්මිනල් ඉල්ලන්ස් එකක්. එයාට දවස් දින වකවානු දීලා තිබුණා. එයාට තිබුණා හොඳ කරන්න ඉතාම අමාරු වර්ගී පිළිකාව. එයා ලිව්වා මම කැමතියි කියලා.
0: වෑන්ට.
1: ඔව්, වෑන් එකකට නෙමෙයි වෑන්.
0: වෑන්ට.
1: වෑන් එකකට. වෑන් එකකට.
0: අනේ මම සීරියස් ඉන්නේ.
1: වාහනයක් ගන්න නෙමෙයි කැමති. වෑන් ෂියාවට කැමති
0: වුණා. වෑන් ෂියාවට.
1: මං කැමතියි කියලා එයා ලිව්ව දාලා තිබුණා. මේගොල්ලෝ හම්බ වුණා. එතන කිසිම ආදරයක් ගැන කතාවක් තිබුණේ නැහැ.
0: හරි.
1: ගෙදරින් යෝජනාවක් ඇවිල්ලත් නෙමෙයි. දෙන්න දෙන්නගේ ජීවිතේ වෙන අයට ගනුදෙනු කරන්න බැරි සීමාවල් දෙකක්, මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක්, එහෙම එකක් මේක.
0: හරි.
1: ඇග්‍රීමන්ට් එකකට ජීවත් වෙනවා. හරි අමුතුයි, මට හිතන්න අමාරුයි.
0: ඔව් ඔව් ඒක හරි.
1: දෙන්නම දන්නවා මෙයා මාව බලන්න මගේ වකුගඩුවට කියලා. බලන එක්කන දන්නවා එයා වකුගඩුව දෙන නිසා මම මෙයාව බලන්න ඕන කියලා. එහෙම යන්නේ මේ. ඉතින් හිටි ගමන් එක්කෙනෙකුට අසනීප වෙනවා, එක්කෙනෙකුට ඩයලිසිස් කරන්න වෙනවා. එයාත් එක්ක මේ ආයිස්පිරිතාලට යනවා. මෙයාත් එක්ක එයා ආයිස්පිරිතාලට යනවා.
0: හරි.
1: යූජියන් පින්ට අමාරු වුණාම යනවා. ඒ අතර යූජියන් පින්ට දැන් මෙහෙම කාලයක් කොහොම මාස කීපයක් කොහොම එහෙට මෙහෙට යනකොට එකපාරක් යූජියන් පින්ට පොඩක් වැඩිපුර අමාරු වුණා. ඒ කියන්නේ යා මැරෙන්න වගේ යනවා. යා මැරුණොත් එහෙම මෙයාට වකුගඩු හම්බෙනවනේ.
0: හා
1: හා. හැබැයි කෙල්ලට යූජියන් පින්ට ටිකක් අමාරු වුණා. මේක දරා ගන්න බැරි වුණා.
0: අනේ.
1: හරි නම් යා කැමති වෙන්න ඕනේ දැන් යාට ඉක්මනට වකුගඩු හම්බෙන්න යනවා කියලා. ඒක දරා ගන්න බැරි
0: වුණා.
1: එයා යූජියන් පින් අර ඉස්පිරිතාලට ගිහිල්ලා ඩොක්ටර්ස්ලා කියනකොට මෙයාට ටිකක් අමාරුයි. එයාට යම් යම් ප්‍රතිකාර වගේක් තියෙනවා. මේකට මුදල් ඕනේ කිව්වහම මැරෙන්න ඇරලා බලන් ඉන්න එක වෙනුවට ඇග්‍රීමන්ට් එකේ නැති වුණාට කෙල්ලට බෑ කොල්ලව අතරින්. එතකොට තමයි එයා දැනගන්නේ ඇග්‍රීමන්ට් එක කැඩිලා ඉවරයි දැනටත්. දැන් මේක යන්නේ වෙන ලයින් එකක කියලා.
0: ඒ කියන්නේ ලව්.
1: ලව්. කෙල්ල
0: හරි
1: පොඩි මල් කඩයක් පටන් ගන්න පොඩි හරිම පොඩියට. අපි දැකලා තියෙන සරුවත් කඩයක් විතර චූටි මල් කඩයක්. එතනින් මල් ගන්න යන එන මිනිස්සු
0: හරි
1: ඒ මල් අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා තියලා බලනකොට ඒ හැම මල් සැකසුමක් ඇතුළෙම චූටි ලියුමක් තියෙනවා. ඒක තියෙමුනේ මේ වෑන්ගේ යූජැපින් කොල්ලගේ ආදර කතාව. මේක වෙච්ච විදිය
0: ඕකේ.
1: ඒ ජීවිත කතාවේ පොඩි නෝට් එක. එක එක විදියට එක එක වෙලෙලා. ඒ වගේම මල් ගත්ත මිනිස්සුන්ට ස්තුති කරලා.
0: හරි.
1: මිනිස්සු මේවා සෝෂල් මීඩියා වල ෂෙයා කරා.
0: හරි.
1: ආරංචි වෙලා මිනිස්සු සිය ගණන් එන්න ගත්තා. ඒක දැන් පොඩි මල් ව්‍යාපාරයක් නෙමෙයි, මහ විශාල මල් ව්‍යාපාරයක් බවට නිකම්ම
0: කන්වර්ට් වෙනවා. යස්.
1: කොහොම හරි කොල්ලව හොඳ කරගන්න.
0: හරි.
1: කාලයක් යනකොට කොල්ලට නිට්ටාවටම හොඳ වෙන මට්ටමටම මේ ප්‍රතිකාර ටික වැඩ කරනවා. දැන් වෑන් අපි ගෑනුලා මේ ගැන කතා කරා.
0: යාට
1: අවුරුද්දයි දීලා
0: තියෙනවා. ඕ ඒකනේ.
1: යා රූටින් ටෙස්ට්ස් වලට යනවා. එක ටෙස්ට් එකද හදිස්සියේ කියනවා ඔයාලට වකුගඩුවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා.
0: Oh my god.
1: ඔයගේ එකක් හොඳටම වැඩ කරන්න පටන් අරන් තියෙනවා.
0: හහ්.
1: ඒ නිසා ඔයාලට කාගෙන්වත් වකුගඩුවක් අවශ්‍ය වෙන්නේ
0: නැහැ.
1: හහ්. අපිට මේක මැනේජ් කරන්න පුළුවන් කියලා.
0: අනේ.
1: ඒගොල්ලෝ මේ කතාව පටන් ගන්නෙ මං ඔයාලට කිව්වා 2013 අවුරුද්දේ.
0: ඔව්.
1: ඒගොල්ලෝ 2015 දී ඇත්තටම වෙඩින් එකක් අරන් කසාද බැන්දා.
0: හහ්.
1: මේක කොච්චර ජනප්‍රිය වුණාද කියලා කියනවනම් පස්සේ කාලෙක චීනේ ලස්සන මූවි එකක් හදනවා වීවාලා වීඩා කියලා. ඒගොල්ලන්ගේ කතාව තමයි ඒ චිත්‍රපටියේ තියෙනවා කියලා කියන්නේ. හැබැයි මම ඒ චිත්‍රපටිය බලලා නැහැ.
0: හරි ඔකේ.
1: දැන් මට ඒ චිත්‍රපටිය බලන්න ආසයි ඔයත් එක්ක. බලන්න ආස නැහැ ඔයත් එක්ක.
0: ආසයි කමක් නැහැ. අනේ මගේ මූඩ් එක වෙනස් කරන්න
1: එපා. කිසිම ආසාවක් මට නැහැ.
0: එතකොට ඒගොල්ලෝ තාම ජීවත් වෙනවද ආරෙන්න?
1: හලෝ මේ 2015 ඉඳලා මේ 2026 ඒ කෙල්ලට 24යි ඔයාට කීයේද?
0: නෑ මං අහන්නේ දැන් තාමත් හොඳට ඉන්නව නේද කියලා.
1: ඒ කෙල්ලට 24යි.
0: 24යි ඔව් ඉතින්
1: 2026 2013 ඔව් දැන් ඔයාට කීයේද? මේ 2026 වෙනකොට මොකද්ද ඒ කෙල්ලට වෙන්න පුළුවන්?
0: නෑ ඉතින් අර වකුගඩු
1: කේස් මොකද්ද මේ ඔයා කියන්නේ? කවුද මං?
0: මං ඇත්තටම හිතුවේ එයාට වකුගඩුවක් ඕනි නම් මං දෙනවා කියන එක තමයි ඔයා කතාව කියන් යනකොට මං ඇත්තටම හිතුවේ. ඊපස්සේ චීනේ PR එක.
1: වකුගඩුවක් තමයි කෙහෙල් ගෙඩියක්වත් දෙන්න ඕනේ නැහැ. මිනිස්සු හොඳට ඉන්නවා.
0: මගේ ඇග්‍රීමන්ට් එක තමයි චීනේ PR එක ඕනි. මම වකුගඩුවක් දෙනවා.
1: වකුගඩුව. ඔයා දෙන වකුගඩු. ඔයා දෙන වකුගඩු. මිනිහෙකුට ඔය ගේන එකෙන් කන්න ටිකක් දෙන්නවලු පුළුවන් නම් වකුගඩු දෙන වෙලාවත්. වකුගඩු. කයියනම් තියන ලොකුවට. දැන් කී ගැද.
0: අනේ දුක යන්නේ ෆිල්ම් එක මොකද්ද ලවීඩා
1: විවා ලවීඩා
0: විවා ලවීඩා

0: මට මාර ප්‍රශ්නක් තියෙනවා මේ මේ ගණන් ඕන කෙනෙකුෙන් අහන්න පුළුවන්. වරමක් ලැබුණොත් රජ වෙනවද ජනාධිපති වෙනවද?
1: වරමක් ලැබුණොත් රජ.
0: වරමක් ලැබුණොත් සමහර රටවල එහෙම තියෙනවනේ.
1: හරි.
0: ජනාධිපති කියලා තනතුරක් තියෙනවා. රජවරුත් ඉන්නේව තියෙනවනේ. රජවරු ඉන්නේ නැද්දි බලන්න එංගලන්තේ.
1: එංගලන්තේ ඔව්.
0: රජ පවුලක් ඉන්නවා.
1: ඔව්.
0: ඒ අගමැතිලා වෙනම ඉන්නවා. අගමැතිනේ හෙලොක්ක. අපි තුන් ජනාධිපති කියලා තුන කියලා කොහෙද? වරමක් ලැබුණොත් ජනාධිපති වෙනවද රජ වෙනවද කියන්නකෝ.
1: අම්මෝ.
0: කල්පනා කරලා බලන්න.
1: රජ වෙන්නේ.
0: රජ වෙන්නේ. එතකොට මේ රජ වෙන්න තමයි මේ මහන්සි ගන්න.
1: මගේ මේ වෑයම
0: රජ
1: වෙන්න තමයි මගේ වෑයම. ඔයා කවුද වෙන්නේ? ජනාධිපති වෙනවද රජ වෙනවද?
0: මට ඒක තේරෙනවා. ඉඳලා හිටලා මට වැඩට එන්න බැරි වුණාම රජ වෙන්න තමයි. කල්පනාවෙන් ඉන්න ඕනේ.
1: ඔයාගේ මොකද්ද වෑයම කියන්නකෝ?
0: රජ වෙන එක හොඳයි නේද මෙයා?
1: ඔව් බරක් නැහැ නේ අනේ. ඒකනේ රජය මේවා කරනවා බලා ගන්න.
0: රජයෙන් බලා ගන්න.
1: ඔව් ඉවරයි නේ.
0: එකාතකට ඉතින් මේ මොන නේද? මොන පිස්සුවක් තියෙන්න ඕනද කියන්නකෝ.
1: මේ
0: දහසක්ද ඉතින්?
1: දැන් හිතනකෝ ජනාධිපති වෙනවා කියලා දැන් කොච්චර මහන්සියද අපේ
0: ජන. ඕ
1: එහෙ යන්න ඕනේ මෙහෙ යන්න ඕනේ.
0: මෙට්ටයක් කළා දැන් නින්දෙන් නැත්තම් ඉතින් එක එක හේතු මත ස්ට්‍රෙස් වැඩි වෙලා නම්.
1: හරි.
0: අපි ගාව තියෙනවා යවටනේ.
1: සොලියුෂන් තියෙනවා.
0: ස්ට්‍රෙස් වැඩි වෙලා නම් ඒ ස්ට්‍රෙස් අඩු කරන මෙට්‍රස් තියෙනවා. නැද්ද?
1: අනිවා.
0: මොකද්ද අපේ මේ මෙට්‍රස් එක මොකද්ද?
1: ස්ට්‍රෙස් අඩු කරන එක ග්‍රැෆීන් එකද?
0: ග්‍රැෆීන්.
1: Yes.
0: ග්‍රැෆීන් මෙට්‍රස් එකෙන් ස්ට්‍රෙස් එක අඩු කරනවා. يعني negative energy ආපහු බැලන්ස් කරලා zero කරලා දෙනවා. අලුත් ජීවිතයක්. ඩේලි අපිට negative energy එනවා.
1: අනිවාර්යයෙන්.
0: එතකොට ඩේලි එක අඩු කරන්න ඕනේ. ඔබ නිින්දට ආස වුණොත් පැය 8 නිදා ගන්න එකට ඔයිට වඩා ෆ්‍රෙෂ් මිනිස්සු අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. පැය 8 හොඳට නිදා ගන්න જાතියක් වුණොත් පැය 8 නිදා ගන්න. නැත්තම් සිහිය නැතුව හිටගෙනත් නිදි වගේ જાතියක් නෙමෙයි මම කියන්නේ.
1: ඔව් ඇත්ත.
0: ඔව්. අපිට සාමාන්‍ය මේ ඇත්ත එක අරන් හිටන් දින්ද ගිහිල්ලා වගේ තමයි තියෙනවනේ නේද?
1: Yes ඒකනේ.
0: එහෙම එකක් නෙමෙයි. එහෙම යන්නේ නෙවෙයි. අපි පැය 8ක් නිදා ගන්න જાතියක් වුණොත් ඔය තරම් ඉස්පිරිතාලේ යන්න වෙන්නේ. දැන් මොකද ඔය හැටි ඉස්පිරිතාලේ යන්නත් පොඩ්ඩක් ඉතුරු ගමන් ඉස්පිරිතාලෙත් යන්න ඕනේ නැහැ කියලා අපිට අර ඕස්ට්‍රේලියන් කමෙන්ට් වගේ යන්න හදනවා නේද?
1: ආ පොඩි හැම කතාවක් ආවනේ.
0: පවුලේ වෛද්‍යවරයා නිර්දේශ කරොත් විතරයි ඉස්පිරිතාලකට යන්න පුළුවන් මං අහගෙන ඉපිරිදා ජනාධිපතිවරයා කියනවා.
1: Yes.
0: ඒකට විවේචන සහ ඒකට සහයෝගය පළ කරපු පෝස්ට්ස් අපි දැක්කා. මෙහෙම ඉතින් ඔය ක්‍රියාත්මක කරලම බලන්න ඕනේ කොහොමද වැඩ කරන්නේ කියලා. නේද? ඉතින් සමහර ඒවා අපිට මේ දිරව ගන්නත් අමාරුයි සමහර යෝජනා.
1: හරි.
0: දියුණු රටවල් වල එහෙමයි. විශේෂඥ වෛද්‍යවරයාට කෙලින්ම අපොයින්ට්මන්ට් එක දාලා බහින්න බෑ. කොහොමද ඉතින් මම දන්නේ නැහැ මේ රජයට ඒක අදාළද කියලා. මොකද විශේෂඥ වෛද්‍යවරයා හම්බෙන ක්‍රමයේ තියෙන පෞද්ගලික රෝහල් වලට යන මිනිස්සුන්ට
1: නේද?
0: ඔව් නේ. සල්ලි දීලා
1: ඒක කරගන්නවා වැඩේ.
0: සල්ලි දීලා කෙලින්ම උඩ තට්ටුවටම යනවා. ඇත්තට මේකේ පොඩි වරදකුත් තියෙනවා. ඔය දන්නවද? සාමාන්‍යයෙන් දොස්තරලව මුණ ගැහෙන්න පටන් ගන්න ඕනේ ජෙනරල් ෆිසිෂියන් කෙනෙකුගෙන් පටන් ගන්න.
1: හරි, ඔකේ.
0: එයා සාමාන්‍ය රෝග නිදානය පිළිබඳ විස්තර අහලා ටෙස්ට් රිපෝර්ට්ස් වගේක් පොඩ්ඩක් මේ ටික ආරෙ මේ ගන්න කියලා.
1: හරි.
0: ඒ දිහා බලලා යා කියනවා මේක සාමාන්‍ය තත්ත්වයක්ද මේක නැත්නම් මේ රෝගය සම්බන්ධ තියෙන විශේෂිත තත්ත්වයක්ද. එතකොට යා කියනවා මේ ලෙඩේට ඔයා ගිහිල්ලා ENT සර්ජන් කෙනෙක් හම්බ. උගුර කන නාසය සම්බන්ධ. නේද?
1: ඔව්.
0: මේ නැතුව අපි අම්මෝ පොඩ උගුර රිදෙනවා කියලා අපි කියනවා මේ හොඳ අයි ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා. මගේ යාළුවෙක් ඉනියව හම්බෙන්න.
1: ඔව් ඒක ඇත්ත. අපි කෙලින්ම සර්ජන්ව තමයි ටාගට් කරන්නේ.
0: ඒ කියන්නේ අපි දන්නේ ෆිසිෂියන්වද හම්බෙන්න ඕනේ සර්ජන්වද කියලා. නේද?
1: අන්න ඒකනේ ප්‍රශ්නේ.
0: නියුරොලොජිස්ට්ව හම්බෙනවද? එහෙම නැත්නම් නියුරෝ සර්ජන්ව හම්බෙනවද? අපිට නියුරෝ කෑල්ල තිබුණොත් එහෙනම් නියුරෝනේ. යන්න කැකිරිවත්තකින් ගියාවෙන් කියලා උත්තර දාලා ඒ ආව තමයි. ඉතින් අර සමහරලාට නියුරෝ සර්ජන් ගාවට ගියා මිනිහා බලන්න මේක ඔපරේට් කරන්න පුළුවන් විදියම බලන්න කොච්චර බෙහෙත් දීලා කරනවට වඩා. ඉතින් එහෙම පොඩි ගැටලුවක් තියෙනවා. අපි පුරුදු වෙච්ච විදිහේ පොඩි අවුලක් තියෙනවා.
1: එහෙම උඩටම ගිහලා පල්ලෙහාට එන ඒවත් තියෙනවා අපි. ඒ කියන්නේ සර්ජන් ගාවට ගිහිල්ලා ආයෙනවා පල්ලෙහාට.
0: එයා හරි ගියේ නැහැ කියලා තව පොඩි කවුරුද කෙනෙක් අල්ලනවා. ඇත්තටම
1: yes.
0: දැන් වෙලා තියෙන ලෙඩත් අපි. දොස්තරත් අපි. සල්ලිත් අපේ හින්දා අපි එහෙම ඩිසයිඩ් කරලා යනවා. නමුත් ඉතින් රජේ ස්පිරිතාලයකට නම් කාටවත් මම දන්න කෙනෙකුට මේ යාට තීරණය කළා. මොනවා කරලවත් මේ එතන ඉන්න විශේෂඥ වෛද්‍යවරයව හම්බෙන්න යන්න බෑ. එහෙම ගන්න මම දන්න විදිහට නම් කරන්න බෑ. කොහොමත් අර OPD කියන ડોක්ටර් තමයි හම්බෙන්න ඕනේ. නේද?
1: කාලෙකින් ගියේ නැති
0: හින්දා. කියන කතාව වෙලා නිකන් පොඩ්ඩක් එහෙම එහෙම වෙච්ච ගමන්ම දුවනවනේ. ගිහිලා බෙහෙත් අර ගන්නවා. වේලට දෙකට එහෙම වෙච්ච ගමන් ඉතුරු වේල් 3-4 විසි කරලා දානවා. මේක කෝටි ප්‍රකෝටි ගානක නාස්තියක්. ඔව් ඒ ඒ සමීකරණේ හරි.
1: හරි.
0: වැඩේ තියෙන්නේ ඔය වගේ එකක් එක පාටම අඳුනලා දුන්නාම අපේ මිනිසුන් මොන ලෙවල් එකකින් ඔරොත්තු දෙයිද?
1: ඒක හරි.
0: නේද? ඉතින් අපේ පැත්තෙන් කියන දෙයක් තියෙනවා. ඔය සැරෙන් සැරේ එහෙම මෙහෙම පත් වෙන ලෙඩ කන්දරාවකටම මුල තමයි අපේ වගේ රටවල් වල හරි නිින්දගෙන අවබෝධයක් නැහැ. නිදා ගන්නත් පොඩි සෙන්ස් එකක් තියෙන්න ඕනේ මේ නිින්ද කියන එක ඇඟට ඕන දෙයක්. නිදි මරුවාම තමයි පෝසත් වෙන්නේ. ඉහළට යන්න නම් පුළුවන් තරම් නිදා ගන්න නැතුව ඉන්න. එහෙම නෙමේ පොත්වල තියෙන්නේ.
1: අන්න ඒකනේ.
0: පොත්වලත් අමූලික බොරු ලියපු පොරවල්ලා ඉන්නවා. ඉස්සර කාලේ දේශපාලන නායකයෝ තමන් ගැන අර හෙන්න ලොකු නිකන් පින්තූරයක් හදන්න. මම දවසකට පැය දෙකයි නිදා ගන්න. එහෙම නිදා ගත්තා නම් මෙලහට මැරිලා.
1: ආ ඒක හරි.
0: දේශපාලනය කරන්න නම් නැත් අතිජකට. අඩුම තරම් පැය 4-5ක්වත් ගහගත්තේ නැත්තන් ඉන්න කොහොමත් වැඩේ පැකට් වෙනවා එක තැනකට. ඒ නිසා නිදා ගන්න එක වරදක් නෙවෙයි. ඔබ වැඩ කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් පැයට ගහන්න
1: ඕනේ. හරි.
0: පැයට ගහන්න ඕනේ. නිින්ද ගහන්න ඕනේ පැයට. නිින්ද යන්නේ නැති වෙන හේතුවක් තියෙනවා. ඒ හැම හේතුවක්ම නිවාරණය කරන මෙට්ට එක එක જાති ඒවා තියෙනවා. මේ මෙට්ටි තියෙන මටීරියල් එක ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙනවා.
1: ඕකේ.
0: ඉතින් ඔබ යන්න ඕනේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් අඳුනලා දෙන
1: Valentino Italy Mattress ගන්න.
0: Valentino Italy Mattress range එක නිකන් දැක බලා ගන්න. ඒව බලලා තියා ගන්න. කොයි වෙලාවක හරි ගන්න පුළුවන් වෙච්ච ගමන් ගන්න. එහෙම ලොකු ගණනුත් නැහැ. නිකන් මේ ස්ප්‍රින් නයි කරලා අරව මේව කරලා නිකන් දෙන මෙට්‍රස් තියා බලපුවම මේවා ෆන්ක්ෂනල් නේ. මේකෙන් ඇත්තටම මොකක් හරි
1: වෙනවා. ඒක හරි. ජෙමිනයි පාවිච්චි කරලා AI යූස් කරලා 80 දශකයේ අපේ ලුක් එක කොයි වගේද කියන එක හොයනවා. ඉතින් දැන් ගොඩක් කට්ටිය සමහර කට්ටිය දාගෙන නැහැ. Chat GPT දාගෙන නැහැ, Gemini දාගෙන නැහැ. ඒගොල්ලෝ කියනවා අනේ අපිට ෆොටෝ එක හදලා දෙන්නකෝ කියලා. මම නිකන් අහනවා ඇයි කියලා. ඒතකොට කියනවා අම්මෝ ඒවට ගොඩක් ඩේටා යනවනේ. ඒ හින්දා අපි ඒවා දාගත්තේ නැහැ. එහෙම කියලා කියනවා. මෙහෙමයි bro. හොඳ solution තියෙනවා.
0: ආ බොරු කතාවක් නේද? ඒක නිකන් හදලා කියපු කතාවක්
1: නේද? මට
0: තේරෙනවා මෝනේ මට තේරෙනවා හදලා කියලා. ඒක නිකන් ඒ වෙලේ හදලා කියපු කතාවක් වගේ.
1: ඒ 80s trend එකව දැක්කේ නැද්ද?
0: ඒ ට්‍රෙන්ඩ් එක හරි.
1: හරි.
0: අනේ මේ අපිට හදන්න මේ ගාන්න ඕනේ ඔන්න ෆිල්ටර්ස් ඉඳන් තියෙන ඕවා හදන්න. මොකද්ද මේ කියන්නේ?
1: අර වින්දා අර වින්දා.
0: ඔහම බොරු කියන්න එපා මේ මිනිස්සු අහගෙන ඉන්නේ මේ ෂෝ එක.
1: එක්කෙනෙක් කිව්වා එක්කෙනෙක් කිව්වා හදලා දෙන්න.
0: මේ ෂෝ එක කැලේක ඉඳන් කැලෑ වෙන්න සත්තුන්ට කරන්නේ ෂෝ එක මේ මිනිස්සු අහන් ඉන්නේ මේවා.
1: හරි හරි කමක් නැති ඒක
0: කරා. මේ නාඩි වැටෙන්නේ නැතුව යනවා මේ කියන කතාව. මම බොරු කියන මිනිස්සු.
1: අනේ වත්
0: එක බෑනේ ෂෝ එක. අපි මේ අපි 715 ප්‍රොමෝට් කරන්න ඕන තමයි. ඔය වගේ ඒවා කියන්න ඕනේ.
1: ඉතින්
0: ඔනේ අම්මේ.
1: ඔයත් එක්ක ඔයත් එක්ක
0: මේ එසි එක.
1: හරි අපිට chat GPT Gemini ඇතුළු apps 15කට unlimited data හම්බ වෙනවා කියලා දන්නවා නේද? රුපියල් 1199කට. එනවා ඒක දාගන්නනේ. ඒක දාගෙන පොඩි නිගන්නේ එක්ස්පෙරිමන්ට් කරන්න
0: දේවල් හොයන්න. දාගත්තා නම් මේ අපේ මේ කංකරත්තරෙත් නැහැනේ මේක දාලා ඉවර කරගත්තා.
1: ඕ ඒකනේ.
0: අපි මේ මේ ට්‍රයි කරන්නේ මේ කාලෙක ඉඳන් මේ ලංකාවටම මේක දම්බන්න යන්නේ මේ.
1: ඒකනේ.
0: නේද? අපි එක්කම් මිනිහෙක් අතරනේ ඔක්කොම ලව්ව දම්බන්න යන්නේ මේ. 715 එක.
1: මිලියන 22ම.
0: 715 දාගත්තා.
1: යා යා එහෙම තියෙන්න ඕනි. රයිට් මේ.
0: ඉතින් අපිට දැන් ඉගෙන ගන්න තියෙන හුණු හුංචා ඉගෙන ගන්න තියෙනවා. දැන් මේ තව පොඩි වෙලාවක් ඕනේ අපි 8න් පස්සේ හුණු හුංචා ඉගෙන ගන්නවා.
1: අර කලින් කතාවට සම්බන්ධයක් තියෙනවද හුණු හුංචාත් එක්ක?
0: නැහැ මෙහෙම සම්බන්ධයක් නැහැ. එහෙම සම්බන්ධයක් තියෙනවා නම් මම කියනවා. මම එහෙම කිව්වේ නැහැ කියන එකේ අදහස එහෙම සම්බන්ධයක් නැහැ කියන එක.
1: හරි.
0: ඒ වගේ පොඩි දෙයක් සාධනය කරගන්න තරම් ඔය හුණු බිකක් විතර තියෙන මොලේට හුණු හුංචා මොලේට නැත්.
1: ඔයා කාලෙකට කලින් කියලා තිනවා ග්‍රීක මිනිස්සු ග්‍රීක් වල ඉන්න අය ඒගොල්ලෝ ප්‍රශ්න අහන જાතියක් කියලා.
0: ඇයි? මේ මිනිස්සු ප්‍රශ්න අහන જાතිය. ඒත් ඔය වගේ ප්‍රශ්න අහන්නේ.
1: අනේ වත් එක්ක පුළුවන් දනේ ෂෝ
0: එකක් කියන්න. ඉතින් මේ ග්‍රීස් යකාවත් අහන්න ප්‍රශ්න.
1: මේ අපි උදේම කතා කරන්නේ පොඩක් අර සින්දුවෙන් ඉන්න එක ගැන. ඒකටත් පොඩි අයිඩියා එකක් දීලාම අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. අපි කතා කරමු අබාන්ස් ඔඩියෝ ගැන. ඉතින් අපිට පොඩි තියෙනවා පොඩි කෑල්ලක්. අපි ඇඟ ඇතුලේ අපි හැමෝගෙම ඉන්නවා ගායකෙක්. එයා බාත්รูම් එකේදී අවදි වෙනවා. ඔය නිකන් තියෙන හැරි අපි නිකන්
0: බාත්รูම් එකෙන් තමයි ගොඩක් වෙලාට ඒ ගායකයා අවදි
1: වෙන්නේ. ඔව් අනිවාර්යෙන්.
0: කනක් අපිට ඇහෙනවනේ සින්දු කියනවා නෙමෙයි මේ නා.
1: ඒක පොඩක්
0: අස්සේ නේද? මම තේරුම් ගත්තේ තමයි නිතර කියනවනම් සින්දු කියන එක කොහොම හරි හැදෙනවා.
1: ආ තාලේ අල්ල ගන්න
0: කියලා. භාවිතෙන් කිසිසේත්ම ගායකයෙක් නොවුනත්
1: හරි.
0: භාවිතෙන් සෑහෙන මට්ටමකට හැදෙන.
1: ඕකේ.
0: එහෙම පුළුවා. අර සහජයෙන් ආපු පොරක් ගන්නට හැදෙන්නේ නැති වෙයි. නමුත් තැනකට ගිහිල්ලා සින්දුවක් කොහම ෂා මචන් නියමයි. මචන් තව එකක් කියමුකෝ. එහෙම ගන්නට. එතකොට අපිට මොලේ තියෙනවනේ තව එකක් කොහොම නෙමෙයි කොහොම කිව්වන්නේ කියයි.
1: ඕ ඒක හරි.
0: වංගෙක විතරයි කරන්නේ.
1: යස්.
0: අනේ නෑ මචන් මං පොඩක්. එහෙම ගොඩක් කියන්න ආස නැහැ. නැග මොනහරියක් වාගෙන මේ මගාරින්න ඕනේ. හරි. දෙවෙනි එක නම් කියන්න යන්න එපා. කොහොමටවත් සින්දු ගන්නේ නැත්නම් පළවෙනි එක කියලා ඉන්න ඕනේ.
1: ඔව් එකක් කියන්න.
0: හැබැයි නිතර කියනකොට මේ කටහඬ නිකන් හඬ පාලනය තමන්ගේ වොයිස් එක තමන්ට ඇහුනාම ඒක හොඳ කන්ට්‍රෝල් කරගන්න ඒක කියනවා. අනිවාර්යෙන්ම එනවා.
1: යස් ඕකේ.
0: ඔය අපිත් ඉන්නවා දැන් එහෙම සින්දු ගන්න මුලදී බැරුවා.
1: ඔව් ඔව්.
0: ඉතින් අපෙන් අහලා ඒ දවස අපි කියලා දෙනවා මෙහෙම කරමු මෙහෙම කරමු. ඔන්න දැන් ඔයාලට ඇහෙනවා. අපෙන් අහලා නාලා දැන් අපිට ලින්ද පෙන්න මට්ටමටම සංගීතය හදාarලා තියෙනවා.
1: ඔබත් ආසනම් ඒ වගේ මට්ටමකට එන්න යන්න අබාන්ස් ඔඩියෝ ගිහිලා ගන්න. විශේෂම දේ තමයි රුපියල් 1500ක මූලික ගෙවීමකින්. ඒ කියන්නේ පළවෙනි රෝගේ වන්නේ රුපියල් 1500යි.
0: 500යි.
1: ගෙව්වා ගෙදර නම් ආවා.
0: ඊට පස්සේ මාස 12ක් දෙනවා. ඊටු ටික හිමිහිමිට ඔබ මගේ තුරුලට එන්න.
1: දැන් නම් බෑ.
0: විහිළුවක් කියලා තේරුම් ගන්න.
1: එන හරිනේ අබන්ස් ඔඩියෝ එකත් එක්ක සෙට් වෙන්න 7:41

මටනම් පුදුම කුතුහලයක් තියෙන්නේ අද මේ හුණු හුංචා ගැන දැනගන්න. ඒක නම් මාර කතාවක් වෙයි. හැබැයි අපිට තව පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්න වෙනවා විස්තරය දැනගන්න. ඔගලට මතකද අපි කාලෙකට කලින් ඉඳන් මේ ගිය සතියේට පිට සතිය වගේ ඉඳන් අපි කියන්න ගත්තා සන්ස්ටාර් ස්ලැබ් වරම් ගැන. ඔයාලට කියන්න අපි අද ඒකේ ෆුල් ස්ටෝරි එක දිගාරින්න තමයි ලෑස්ති වෙන්නේ. හරිද? අපි දැනට ඕගලන්ට කිව්ව දේ තමයි සන්ස්ටාර් සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගත්ත බිල් එක ළඟ තියාගන්න කියලා. ඊට පස්සේ ඔබට ස්ලැබ් වරම් වලින් වාසිය මොකද්ද කියන එක, ඒ වරම මොකද්ද කියන එක තව පොඩි වෙලාවකින් අපි ජනගත කරන්න තමයි ලාස්ට් වෙන්නේ. ඕකේ, ඊළඟට මතක් කරන්න ඕනි ෆයර් ගාඩ් ගැන, ෆයර් ගාඩ් කේබල්ස් ගැන. ඉතින් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා නිකම්ම නිකන් කේබල්ස් උත් ඉතින් ෆයර් ගාඩ් කියලා විකුණපු කාලයක් තිබ්බා. හැබැයි දැන් ඒකට අවස්ථාවක් නැහැ. මොකද ෆයර් ගාඩ් නම් ඒක දම් පාට වයර් එකක් වෙන්න ඕනිමයි. හරිද? නිකන් අර අලු පාට වයර් එකේ ෆයර් ගාඩ් කියලා ගහලා එහෙම විකුණන්න බෑ. ඉතින් මේ වැඩේ ලස්සනටම කරන සහ මේක අපේ ලංකාවට හඳුන්වලා දෙන්න, මේ කන්සෙප්ට් එක හඳුන්වලා දුන්නේ ACL කියන එක. දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, අපි ඒ ගැන දැන් දන්නවා. ඉතින් ACL එකේ තියෙනවා දම් පාට ෆයර් ගාඩ් කේබල් එක. ඒක තමයි දැනට ලංකාවේ තියෙන හොඳම ගිනි ආරක්ෂක වයරය. SLA සහතිකද හැම දෙයක්ම ලබාගෙන තියෙනවා. ඉතින් ගයක් දොරක් හදනවා නම්, ආරක්ෂාව ගැන හිතනවා නම් ACL ෆයර් ගාඩ් දාන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඊළඟ කාරණාව තමයි A levels ඉවර කරපු කට්ටියට තමයි අපි මේ මතක් කරන්නේ. ඔගලන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න යන්න ඕනි තැන තමයි NSBM හරිත සරසවිය කියලා කියන්නේ. පරිපූර්ණ දරුවෙක් තමයි මෙතනින් එළියට එන්නේ. ඒක හරිම විශේෂයි. එතකොට දරුවෙක් වෙන්නේ නැහැ නේ, අවුරුදු 4ක් විතර ඉගෙනගෙන එළියට එනකොට මිනිහෙක් නේද? ඒ කියන්නේ හොඳ චරිතයක් එළියට එන්නේ. පොත විතරක්ම නෙමෙයි, ඒ බාහිර සාධක හැම දෙයකින්ම, ටීම් වර්ක්, කලාව, ස්පෝර්ට්ස්, මේ හැම දෙයකින්ම ඒ ඔක්කොම එකතු වෙච්ච හොඳ උපාධියක් ගත්ත පරිපූර්ණ මනුස්සෙක් තමයි මෙතනින් එළියට එන්නේ NSBM හරිත සරසවිය. අපි සාමාන්‍යයෙන් දැකලා තිනවා ඒක ඉගෙනගත්තු ස්ටුඩන්ට්ස්ලා දැන් ලොකු ලොකු තැන්වල ඉනවා. මගෙත් කසින් අංගි කෙනෙක් ඉනෝ, දැන් එයා ලෙක්චරර් කෙනෙක්. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලන්ට හරියට හදාගෙන ලස්සනට ඉස්සරහට යන්න පුළුවන් වුණ තැන තමයි NSBM හරිත සරසවිය. ඉතින් අම්මා තාත්තා ඔගොල්ලෝ අහගෙන ඉන්නවා නම් ඔගලන්ගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරන්න යවන්න තියෙන හොඳම තැන තමයි NSBM හරිත සරසවිය. ආයේ තර්කයක් නැහැ. හරිද? ඉතින් ඒ ගැනත් අපි වැඩි විස්තර කතා කරමු. LOLC ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැනත් අපි මේ දවස්වල කතා කරනවා. දරුවෙගේ උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, නැත්නම් බිස්නස් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට ඔබට පුළුවන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාලා තියාගන්න, කලින් දාලා තියාගන්න, අවශ්‍ය වෙලාවට සල්ලි ගන්න. සල්ලි ගත්තොත් විතරයි පොලිය ගෙවන්නේ. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ අපි මේ දවස්වල හවල් H6 එක ගැන, හවල් H6 GT, ඊට පස්සේ ටැංක් 500, ටැංක් 300 මේ වාහන මොඩල්ස් ගැන කතා කරනවා. GWM තමයි මේ ප්‍රමුඛයා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වාහන සීරීස් එක තමයි අපි මේ කතා කරන්නේ. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක ලංකාවට ගෙන්නලා අපිට බෙදා හරින වැඩ, ආෆ්ටර් සේල් සර්විස්, ඒ ඔක්කොම වගකීම බාර අරගෙන තියෙන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ඒගොල්ලන්ගේ තියෙනවානේ, මට මතක විදිහට යුනියන් ප්ලේස් වල තියෙනවා ඒගොල්ලන්ගේ ලස්සනම ලස්සන ලොකුම ලොකු එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. එතනට ගියා නම් ඔයගලන්ට මේ වාහන එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාව තියෙනවා. ඒත් එක්කම අපි බජාජ් වීගෝ 3-wheel එක ගැනත් අද දවසේ කතා කරනවා. එක චාර්ජයකින් කිලෝමීටර් 150ක් දුවන්න පුළුවන් සුපිරි භාණ්ඩයක් තමයි බජාජ් වීගෝ, තනි ක්‍රම ඉලෙක්ට්‍රික් 3-wheel එක. ඇලුමික්ස් ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු, මෙෂ් එක ගැන නේද? මොකද මදුරුවෝ කියන ජාතිය ලේසියෙන් අපිට තුරන් කරන්න බෑනේ නේද? ඒගොල්ලොත් කොහේ කොහේ හරි ඉතින් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් බේරිලා ඉන්න ගොඩාක් දේවල් අපි කරනවා. හැබැයි අපි අර දොරවල් වහලා තියෙන එක නම් හරි අමාරුයි. අපි කැමැත්තෙන් කරන වැඩක් නෙමෙයි. වෙන මොනවා කරත් එක එක කොයිල් දානවා, හඳුන් කූරු පත්තු කරන මොනවා කරත් අර දොර වහලා තියාගන්න එක, ජනෙල් වහලා තියාගන්න එක හරිම අපහසුයි. විශේෂයෙන්ම මේ වගේ දවස්වල පුදුම රස්නයක් තියෙන්නේ. ඉතින් ඒකට හොඳ සොලූෂන් එකක් තමයි ඇලුමෙක්ස් හඳුන්වලා දෙන ඒ මොස්කිටෝ මෙෂ් එක. ඒක ඔයගලන්ට ප්‍රදර්ශනාගාර වලින් ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඒගොල්ලන්ගේ අර එක්ස්පීරියන්ස් සෙන්ටර් එකකුත් තියෙනවනේ, එතනට ගියත් ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අදත් අපි NLB ලොතරැයි ගැන කතා කරමු, ඒ වාසනාව ගැන කතා කරමු. කාගීල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරන්න ඕනේ. මෙගා ඩීල්ස් තියෙනවා සැප්තැම්බර් මාසේ 10 වෙනිදා වෙනකල්. ඒ කියන්නේ හෙට වෙනකල්ම ඔයගලන්ට අපි ලිස්ට් එක කියන්නම්. ඒ ඩීල්ස් ටික කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ලැබෙනවා.

0: එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙන පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොළේ.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අම
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
7: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
9: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක ලයිට් වාටර් ෆෝන් ඊළට සහනය මෙන්න
10: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක්
0: කරස් Milan Pasta.
2: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණා ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටියෙ ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
6: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

කමර්ෂල් බැංකගේ ක්‍රඩිට් කාඩ්ස් ගැන කතා කරන්න මම හිතනකොට මට මතක් වෙනවා ලංකා ටයිල්ස් කූල් රූෆ් ටොප් ටයිල් එක හඳුන්වලා දුන්නා නේද කියලා. ඊට පස්සේ එක සැරේටම මට මතක් වෙනවා ප්‍රයිම් ගෲප් එකේ තියනවා නේද කඩවත සුපිරි ප්‍රොජෙක්ට් එකක් ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් සෙට් එකක් ඉදිවෙනවා නේද මිලියන 31 ඉඳලා ගන්න පුළුවන් නේද කියලා. ඒත් එක්කම චෙතක් ගැන අමතක කරන්න බෑ මට. මේ ඇත්තට රාජසේවකෙක් නම් මාර වාසියක් තියනවා. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක් ඔබට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒගොල්ලන්ගේ මෝටර් බයික්ස් වලට, ත්‍රී වීල් වලට, වීගෝ එකට, ඒ හැම එකටම හොඳ ලොකු තඩි ඩිස්කවුන්ට් දෙන්න අපේ DPMC එක ලෑස්ති රාජ්‍ය සේවකයන්ට. හරිද? ඊළඟට අපි වියට් ජෙට් ගැන අදත් කතා කරන්න ලෑස්ති. සංචාරය කරන්න, මෙමරිස් එකතු කරගන්න. ලයිෆ් එක කියලා කියන්නේ අපි කෙටි කාලයකට ඇවිල්ලා පොඩි පොඩි ජොලියකුත් තරම් හොඳත් කරලා එහෙම පොඩි කෑල්ලක් තියෙනවා. ඔය සංචාරය කියන කෑල්ලෙන්, ට්‍රැවල් කරන කෑල්ලෙන් ඇත්තටම මට හිතෙනවා අපි අපිවම සතුටු කරගන්න ලොකු පාට් එකක් කියලා. විශේෂයෙන්ම ඔය ෆිල්ම්ස් බලන එක, ඩ්‍රාමා සීරීස් බලන එක, ඒවා අපිව සතුටු කරගන්න දේ. වගේම තමයි ට්‍රැවල් කරන එකනොත් මාර තෘප්තියක් ලැබෙන, හොඳ එනර්ජි එකක් හම්බ වෙනවා. ඉතින් අපි අර ට්‍රැවල් කරන්න නැති කෑල්ල තමයි ඔය රට ඇතුලේ නම් කොයි කොයි හරි යනවා. පිට රට යන්න ගියාම අපිට පොඩි කෑල්ලක් තියෙනවානේ, ප්ලේන් එකට ලොකු ආනක් යන්න එනවා, එහෙම කියල එකක් නේද? ඉතින් වියට් ජෙට් පාවිච්චි කරනවා නම් ඔබට වියට්නාම් වලට ඉතාම සාධාරණ ගානකට ඔගලන්ට යන්න අවස්ථාව තියෙනවා. මේක බජට් ෆ්ලයිට් එකක් වුණාට ඔබට ගැලපෙන විදිහට ඒක කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. අන්න ඒකත් විශේෂයෙන් මතක් කරනවා. ඒ කියන්නේ අර සුව පහසුවෙන් බඩු ගොඩක් අරගෙන එහෙම යන සර්විස් එකකුත් ඒගොල්ලන්ගේ වියට් ජෙට් එක ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් ඒක ලබා ගන්න, ඒ ගැන දැනගන්න මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. 01 142 044 044 044 මිලාන් පැස්ටා ගැන මතක් කරන්න ඕනි, මිලාන් මැකරෝනි ගැන කතා කරන්න ඕනි. අද අපි ඔයගලන්ට රෙසිපි එකක් කියලා දෙන්නම් මිලාන් පැස්ටා හදන. හරිද? පැල්වත බටර් ගැනත් කතා කරන්න ඕනි. පැකේජින් අලුත් වෙලා තියෙන්නේ. දැන් අලුත්ම ගෝල්ඩ් ෆොයිල් පැකේජ් එකක තමයි පැල්වත බටර් මාකට් එකට එන්නේ. මේ දවස්වල අපි ටිකක් කලර් අප් ගැන ආයෙත් කතා කරන්න සූදානම්. මොකද හේතුව මේ ස්ට්‍රිප් සීලින් එක කියන එක අපිට ආසයි, ඒ ලුක් එකට අපි ආසයි. ඉතින් ඒකට අපි හිතාගෙන ඉන්නේ ලීමනි, මේක ලී නැත්තම් ඒක කරන්න බෑ කියලානේ අපි හිතාගෙන ඉන්නේ. නෑ, ලී නැත්තම් ඒක කරන්න පුළුවන්. ලී ආදේශකයක් හඳුන්වලා දීලා තියෙනවා කලර් අප්. ඒකට කියන්නේ අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා. ඔයගලන්ට පුළුවන් නම් ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක, පේජ් එක බලන්න. එතකොට ඔයගලන්ට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. අනේ මේ ලීමනි කියලා ඔබට හිතෙයි. හරිද? උදෙන්ම කතා කරා හච් 15 පැකේජ් එක ගැන, අබාන්ස් ඕඩියෝ ගැන, වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන. මං හිතනවා අපිට දැන් තව පොඩි වෙලාවකින් පත්තරේ බලන්නත් පුළුවන් කියලා. යස්, 7:57 මේ කමර්ෂල් බෙල්ට් එකෙන් පස්සේ අපි පත්තරේ බලමු.

0: පිරෙන්න සියත.
1: රස තුතින් රස හැඟුමන් පුබුදලා
2: මෙටෝලී

0: Medoli. සෑම මොහොතක්ම රසවත් කරයි. මෙඩෝලි දවස පුරාම.
1: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැමට ස්තුතියි.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් Majestica Lanka Tiles
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
6: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0112 887 666
7: පොල් ගාලා මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙස කර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලි
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එක ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
11: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
12: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544 5000.
13: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කගිල් ෆුඩ් සිටි විදින් මෙගාවට්ටම්. කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ₹370. කොලෝ පිටිකල් පොල් කිරි ₹260. එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ₹130. සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ₹160. කගිල්ස් ෆුඩ් සිටි.
15: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. ₹45,000 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
16: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිත

0: අනුවටයි දශම හතරෙන්
1: දෙවයින
2: හතර වටේම පත්තර තප්පරේට සියතට
3: සියත පත්තරේ
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
5: ආයුබෝවන් හසා
6: ආයුබෝවන් ආශ්චර්ය
5: good morning
6: පත්තරේ විස්තරය බලන්නයි මේ ලෑස්ති වෙන්නේ අදත් අපිත් එක්ක ඉන්නවා CDB ඔබේ මුදල් හදිස්සියට ඔබේ රත්තරන් ටික පරිස්සමට තියාගෙන අඩුම පොලියකට ඉහළම අත්තිකාරමක් ඔබට දෙන ගමන් ඒක මදි කියලා යාලට හිතෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ලෑස්ති කරනවා CDB එක රන් ගනුදෙනු කරන ඔබට ඔබේ ජල විදුලි සහ දුරකථන බිල්පත් වලට රන් සහනයක් ලබා දීම අරමුණු කරගෙන CDB රන් සහනය. ඉතින් මේ දිනුම් මැදීමෙන් බිහි කරන්න නියමිත ජයග්‍රාහකයන් රැස අතරට එකතු වෙන්න අදම ළඟම තියෙන CDB ශාඛාවකට ගොඩ වැදිලා මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න. මේ ගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් 0111 7388 388 කියන දුරකථන අංකයට ඇමතුමක් දීලා CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. දැන් අපි පත්තරවලට හැරෙමු. මං එනවා අරුණ පුවත්පතට. පූජිත් සීඩි දේශබන්ධු සමයේ උසස් වීම වලට අභියෝග කළ පොලිස් පෙත්සම් 40ක් විසිවෙයි කියලා තමයි අරුණ අද හෙඩ්ලයින් එක අද වාර්තා කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මෙහෙම තීන්දුවක් ලැබුණා කියලා. මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදු කරනු ලැබූ උසස් වීම අභියෝගයට ලක් කරමින් උසස් වීම නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1050කට ආසන්න පිටසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ CD වික්‍රමරත්න දේශබන්ධු තෙන්නකෝන් පූජිත් සිල්වා ඒ සමයේ ලබා දුන්න උසස් වීම වල උසස් වීම පටිපාටිය උල්ලංඝනය වෙලා තියෙනවා ආදී කාරණා මත 2019, 2020, 2021 සහ 2023 කියන අවුරුදු වල පූජිත් ජයසුන්දර CD වික්‍රමරත්න දේශබන්ධු තෙන්නකෝන් කියන පොලිස්පතිවරුන් යටතේ උසස් වීම පටිපාටියට හරියට උසස් වීම සිද්ධ වුණේ නැහැ කියලා ඒ අසාධාරණයට ලක්ුණයි කියන අය විසින් ඉදිරිපත් කරපු පෙත්සම් 40ක් විතර නිෂ්ප්‍රභ කරලා තියෙනවා. එහෙම එකක් නැහැයි කියලා අපි ඊයේ ප්‍රවෘත්තියක් ගත්තා. මේ අරුණ පුවත්පතෙන්මයි අපි උපුටා ගත්තේ නන්දි කඩාල් කලපුවේ එල්ඩිනෝ සහ ඒ තත්ත්වයන් ආශ්‍රිතව ඇති වෙලා තියෙන පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා මාළු මැරිලා පාවෙන්න පටන් අරන් තියෙනවා කියලා. ඒකේ ඒ නිවුස් එකේ අප්ඩේට් එකක් අද තියෙනවා අරුණ පත්තරේම. නන්දි කඩාල් මාළු මලේ ඩයිනමයිට් ගහලා මුලතිව් නන්දි කඩාල් වෙරළ තීරයේ මියගිය මසුන් දහස් ගණනක් ගොඩ ගැසීමේ සිද්ධිය පිළිබඳ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය ආරම්භ කළ මූලික පර්යේෂණවලදී හෙළිවී ඇත්තේ තොරතුරු වලට අනුව ඒගොල්ලෝ සැක කරනවා. මේක ඩයිනමයිට් දැමීම හේතුවෙන් තමයි මේ විදිහට මසුන් මිය ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ ගැන මේ වෙනකොටත් පුළුල් පර්යේෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔය අතරේ නාමල්ගේ නඩුව දැම්මේ රනිල්ගේ කාලයේ කියලා ඇමති විජිත හේරත් කියනවා. ඒක දැන් රනිල්ටත් ඒක දැන් මතක නැහැ කියලා තමයි කියන්නේ. එයාබස් ගනුදෙනුවට අදාළව නඩුව ගොනු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් පැවසීය කියලා තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී තමයි මෙහෙම කියන්නේ. මේ නඩුව ඇත්තටම දැම්මේ අපි එන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලයේනේ මේ නඩුව දැම්මේ. ඒගොල්ලෝ දාපු නඩුව හරියට ඇහුවේ නැහැ. පවත්වාගෙන ගියේ නැහැ. ඒවා ඩීල් කරා. අපි ඇවිල්ලා යටපත් වෙලා තිබුණු නඩු සියල්ල නැවත විභාගයට ලක් කරන්න අවශ්‍ය පහසුකම් සැලසුවා. ඇත්තටම මේක අපි දාපු නඩුවක් නෙවෙයි, කලින් දාපු නඩුවක්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට මතකත් නැහැ කියලා. මොකද රනිල් මං හිතන්නේ මේ කාරණේදී නාමල්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඒක හරි නැහැ වගේ අදහස් දැක්වීමකුත් කරලා තිබුණු බව අපි ඊයේ පෙරේදා දැක්කා. මං එනවා දිනමින පත්තරයට. රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති, සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක්.

0: මෙරට ක්‍රියාත්මක පාතාලය ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව පනත් කෙටුම්පතක් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි. මීට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට අලුතින් ගෙන එන මෙම පනතේ නීතිමය කරුණු වැරදි ලෙස යොදා ගනිමින් කිසිවෙකු අසාධාරණ ආකාරයට රඳවා තබා ගැනීමට ඉඩක් නොමැති බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහත්මයා ප්‍රකාශ කළා කියලා තියෙනවා. මේක යම් යම් වැදගත් කාරණා කීපයක් තියෙනවා. දැනට මෙවැනි අපරාධකරුවන්, ඒ කියන්නේ මේ සංවිධානාත්මක අපරාධකරුවන් එහෙම නැත්නම් පාතාල සමාජිකයන්, දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතුවනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්රව්‍ය සහ පාතාලයට අදාළවන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන තිබෙනවා. විවිධ රටවලට පැන සිටින ලාංකිකයන් යලි ගේන්න ඒ රටවල් උදව් කරනවා. අපේ රටේ එවැනි අය සිටියොත් ඒ රටවලට බාර දෙන්න කටයුතු කරනවා. ඉතින් රතු වරෙන්තු තියෙන අයව ගොඩක් අය අපි අරගෙන ඇවිල්ලා තියෙනවා කියලාත් කියනවා. තිබෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කොට නව පනතක් ගේනවා. ඒ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුවෙනවා. මේ අතීතයට බලපෑම අවශ්‍ය වන්නේ නැහැ. සම්මත වූ දිනයේ සිට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ නීතිමය කරුණු වැරදි විදිහට පාවිච්චි කරලා කාවවත් අසාධාරණ විදිහට රඳවා ගන්න බැරි වෙන්නත් වගන්ති ඇතුළත් කරලා තියෙනවා. ඒක ඉතාම වැදගත්. ඔය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වගේ වෙයි තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පනත කැමැති කැමැති අතර අර්ථකථනය කරමින් වැරදි ලෙස කෙනෙකුට පාවිච්චි කරන්න ඉඩකඩ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් එහෙම බැරි කරලා තියෙනවා කියලා මේකේ කියනවා. ඒ වගේම අවුරුදු 20කට වඩා පරණ අපරාධවලට නඩු දාන්න බැරි නීතිය වෙනස් කරන්න මේ පනතෙන් බෑ. ඒකට ඉදිරියේදී වෙනම සංශෝධනයක් ගේනවා කියලා තියෙනවා. මීට පෙර පැවති ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තුළ ත්‍රස්තවාදය යන්න නිවැරදිව නිර්වචනය කර නොතිබීම නිසා විවිධ ගැටලු මතුවුණා. නමුත් මෙම අලුත් පනත මගින් සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ යනු මොනවාද යන්න ඉතා පැහැදිලිව අර්ථ දක්වා තියෙනවා. ඒක ඉතා වැදගත්. එහෙම හරි අර්ථ දැක්වීමක් නැති වුණාම ඕනෑම ක්‍රියාවක්, ඕනෑම පුද්ගලයෙක් කිසියම් විදිහකට අර්ථ දැක්වීමක් හරහා ත්‍රස්තවාදියෙක්, එහෙම නැත්නම් රඳවා තබා ගත යුතු පුද්ගලයෙක් බවට පෙරලන්න පුළුවන්. ඉතින් ඒ ඉඩ අහෝසි වෙන විදිහට මේ පනත සකස් කරලා තියෙනවා කියලා තමයි ආණ්ඩුව කියන්නේ. අපි බලමු පනත එළියට ආවම ඔය අතරද යන්නේ කියලා. යෝචිත රෝහිත අක්කර 135ක තේවත්තක් කරන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ටාසයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. යෝචිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු යොදවා අක්කර 135ක තේවත්තක් අයිති කර ගැනීම සම්බන්ධයෙන් ඔන්න දැන් පර්යේෂණයක් ක්‍රියාත්මකයි. ඒ පවුලේ නඩු නැත්තේ ඔච්චරටයි කියලා හිතාගෙන ඉන්නකොට ඔන්න රෝහිත තත් එකක් ඇවිල්ලා තියෙනවා. වහා ඉවත් කරන්න මැරීන් ඩ්‍රයිව් අනවසර ගොඩනැගිලි 19 හිමිකරුවන්ට අවසාන නිවේදන. බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශයේ අත්නෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවලු. පුද්ගලයන් 8 දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19 කඩා ඉවත් කරනවා කියලා කියන්නේ. එතකොට බීච් සයිඩ් එකේ තියෙන කාලාන්තරයක් තිස්සේ තියෙන සමහර ආයතන වලින් මැදිහත් වෙලා ඉවත් කරන්න උත්සාහ කරද්දී පවා ඉවත් කරගන්න බැරි වෙච්ච සමහර හෝටල් ගොඩනැගිලි ටික අපි බලමු නේද. එහෙම කඩා ඉවත් කරයිද කියලා නිවුස් නම් එනවා. බලමුකොට ටික කාලයක් ගිහිල්ලා ඒ පැත්තේ අරවින්ද නිතර යනවනේ නේද. එයාගේ පාරනේ අපිට දැනගන්න පුළුවන් මේවා වෙනවද කියලා. ලංකාදීප පත්‍රයට මං එනවා. පාසල් පෙළපොත් 20,000 රුපියල් 40,000 බෝතල් පත්‍ර කඩේකට විකුණලා අධ්‍යාපන සහකාර කළමනාකරුවෙක් සහ සාමාන්‍ය අධිකාරිවරයෙක් අත්අඩංගුවට නැගෙනහිර පළාතේ පාසල්වල දමිළ භාෂා පළමු වසරේ සිසුන්ගේ 3 වාරයට අදාළ රුපියල් 108 අධික වටිනා ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගයක් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත බාර නොදී බෝතල් පත්‍ර කරුවෙකුට විකිණීමේ සිද්ධියක් මොනතරම් සල්ලි හදිස්සියක් තිබිලාද ඒ හොරකම කරලා තියෙන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ. කැන්ටි ඉස්කෝලවලට බෙදන්න ගෙන ආපු පොත් අධ්‍යාපන සහකාර කළමනාකරුවෙක් සහ සාමාන්‍ය අධිකාරිවරයෙක් එකතු වෙලා රුපියල් 108 වටින පොත්ඔගේ රුපියල් 40,000 බෝතල් පත්‍ර කඩේකට විකුණලයි කියලා කිව්වහම අනේ ඒ මිනිස්සු මොනතරම් සල්ලි හදිස්සියකට ඉඳලා තියෙන්නේ කියලා තමයි මට නම් හිතෙන්නේ.
1: හරි, එහෙනම් සුබ දවසක්.
0: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
3: අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: උදේ 8 විනාඩි 13යි.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 011 2939 03.

0: क्या था टॉप स्टोरी।
1: मनुष्य घातनयक संबंधें सककरवंदे दिन को तरंगवट। मनुष्य घातनयक संबंधें सककरवंदे दिन को तालातोय प्रदेशे दिया तरंगवट के नतिबनवा පොලිසිය පැවසුවේ තලතෝය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂණයකදී පිලිසියගේ මෘතදේහයක් බවුලාන කැලෑපත ප්‍රදේශයක තිබී හමු වූ බවයි. මේගේ පුද්ගලයා අවුරුදු 29ක් වූ තලතෝය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී පුද්ගලික අමනාපයක් මත පහරදී ඔහු ඝාතනය කර පුලුසා දමා ඇතැයි හෙළිවෙති බවයි පොලිසිය පැවසුවේ. සකකරුවන් අවුරුදු 18 සහ 41 යන වයසවල පසුවන එම ප්‍රදේශයේම පදිංචි සකකරුවන් දෙතෙනෙක්. දැන් විදෙස් පොතක්. ගාසා තීරයේ බටහිර යුරේ පිහිටුවා ඇති නීති විරෝධී ඊශ්‍රායල් ජනාවාසවලට නව සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එඩ් මිලිබෑන්ඩ් චෝදනා කළේ පලස්තීනුවන්ට එරෙහිව සිදුකරන හිරිහැර ඊශ්‍රායල් රජය විසින් නොසලකා හරින බවයි. නව සම්බාධක යටතේ නීති විරෝධී ඊශ්‍රායල් ජනාවාසවලින් ලැබෙන භාණ්ඩ තහනම් කිරීමටත් ජනවාස පුළුල් කිරීම සඳහා සේවා සපයනන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමත් සිදුවනු ඇති. බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඇතැම් නීති විරෝධී ඊශ්‍රායල් පදිංචිකරුවන් විසින් බලහත්කාරයෙන් පලස්තීනුවන් ඉවත් කරන බවයි. ඊශ්‍රායල් රජය එය නොසලකා හරින බවටද ඔහු චෝදනා කර සිටිනවා.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කර

0: චා.
1: හොනු හුංච තමයි ඉතින් අද අපි දැනගන්න ඕනේනේ.
0: Yes.
1: ඊට කලින් මම ඔයාලට කියන්නම්.
0: හරි.
1: දවසක් එක සල්ලිකාරයෙක් දකිනවා. දුප්පත් මිනිස්සෙක්ව හරිද?
0: හා.
1: සල්ලිකාරයාට මෙහෙම කියවෙනවා. දෙයන්ට පින් සිද්ධ වෙන්න මම දුප්පත් නැහැ. දවසක ඒ දුප්පත් මිනිහා දකිනවා.
0: හරි.
1: ලෙඩ වෙච්ච මිනිහෙක්.
0: හරි.
1: දුප්පත් මිනිහා හිතනවා දෙයන්ට පින් සිද්ධ වෙච්චාවේ මට ලෙඩක් දුකක් නැහැ.
0: Yes.
1: ලෙඩ වෙච්ච මිනිහා දවසක් දකිනවා මේ අතපය නැති අබ්බගත මිනිස්සෙක්ව. ඒ මිනිහට කියවෙනවා දෙයන්ට පින් සිද්ධ වෙච්චාවේ මගේ අතපය හතර තියෙනවා.
0: ඕ.
1: අතපය නැති මිනිහා දවසක් දකිනවා මැරිච්ච මිනිස්සෙක්ව.
0: හරි.
1: ඒ මිනිස්සයා හිතනවා දෙයන්ට ඔප්පු වෙච්චාවේ මම මැරිලා නැහැ
0: කියලා.
1: ඔයා හිතන්න මට නිතර දැනෙලා තියෙනවා මේ අපිට මොන තරම් දේවල් හම්බ කරගන්න හරි මේ පුළුවන් වුණත්.
0: ඔව්.
1: මේ ලෝකේ තියෙන ලොකම gift එක තමයි ජීවත් වෙන එක කියන එක හරිද?
0: අනිවාර්යෙන්.
1: දැන් හුණු හුංචා කියන වචනෙට මගේ මේ කතාවේ පොඩි සම්බන්ධයක් තියෙනවා. හුණු හුංචා.
0: මට කුතුහලය දැන් ඉවහමහ ගිහිල්ලා මගේ කුතුහලය.
1: දැන් මීට සති දෙකකට විතර කලින් නිකන් අපි හැමෝගෙම හදවත් අඩුවැඩියට සසල කරපු සිද්ධියක් වුණා. ඒ තමයි නේපාලි සිදුවීම.
0: හරි.
1: දැන් අපි 얘 ගැන විස්තරයක් දන්නවා. ලැංටැං ලීරුන් කියන කඳු මුදුනේ තිබ්බ මහා ග්ලැසියරයක් කඩාගෙන වැටිලා ඒකෙන් විස්ථාපණය වෙච්ච වතුර විස්ථාපණය වෙනවනේ.
0: හරි.
1: ඒ තරම් මහා ගල්, මහා අයිස් කුට්ටි, පස් වැලි මේ සේරම එකපාර එක මොහොතේ ටොන් ගාණක් කඩාගෙන
0: වැටෙනකොට. ඔව්.
1: ඒකෙන් එක පාටම එළියට විදපු වතුරෙන් තමයි ඔය පල්ලෙහා තිබිච්ච ත්‍රිශූලි නිම්නය එතනින් ගියාම අපි තවත් ඔය ගඟක් කතා කරගත්තානේ
0: නේපාලේ,
1: බෝටේකෝෂි. ඒ ගංගා නිම්න වටේ පිටේ හිටපු මං හිතන්නේ ගෙවල් 7500ක් විතරම විනාශ වෙලා ගියා කියලා කියන්නේ. 7500ක් විනාශ වෙලා මේ වෙනකොට තහවුරු කරපු මරණ ගාන තියෙනවා 1357ක්. 5300ක් ගැන සති දෙකක් ගිහිල්ලා තාරංචියක් නැහැ. ඉතින් ඔයා හිතන්නේ සති දෙකකට පස්සෙත් හොයන්න ඕනේද කියලා මං ඔයන් ඇහුවොත්, හොයලා වැඩක් තියෙයිද කියලා මං ඇහුවොත්
0: මට ඔව් කියලා තමයි හිතෙන්නේ.
1: නේද? දැන් මං අහන්නේ හොයන්න ඕනේ. මං අහන්නේ හොයලා වැඩක් තියෙයිද? එකක් එහෙම වට හිතලා නැද්ද? සති දෙකක්.
0: එහෙම ඉන්න පුළුවන්ද කියලා හිතනානේ නේ.
1: එහෙම මිනිස්සු ජීවත් වෙලා ඇතිද? ඇත්තටම එහෙම ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඇත්තටම ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නවා. හරිද? මේ ඔය ත්‍රිශූලෙ නිම්නිය දිගේ පහළට එනකොට
0: හරි.
1: ඒ හරිය තියෙනවා මේ පණිවිඩෙත් හම්බ වෙනවා මහ විශාල ජල කඳක් කඩාගෙන එනවා. පුළුවන් තරම් ඉක්මනට ඉන්න තැන් වලින් අයින් වෙන්න කියලා. ඔතන තියෙනවා භූගත විදුලි බලාගාරයක්. එතනට පණිවිඩ එනවා. ඔයා කියන්නේ පණිවිඩය ඇවිල්ලා මොහොතයි මිනිස්සු සීසීකට දුවගෙන ජීවිතේ බේරගන්න මහන්සි වෙන අස්සේ තමයි මේ මහා වතුර කඳ කඩාගෙන වැටෙන්නේ. මේ භූගත මේ විදුලි බලාගාරයේ ඇතුළේ ඉඳලා උඩට වයර් අරගෙන එන බටයක්
0: තියෙනවා.
1: දෙන්නේ කොහොම හරි මේ බටේ අසට රිංග ගන්නවා මේක අස්සේ.
0: හරි.
1: ඒක ඇතුළටත් වතුර පිරෙනවා, මඩ පිරෙනවා. ඒගොල්ලන්ව හොයා ගන්නවා දවස් 9කට පස්සේ. දවස් 9ක්. දෙන්නේ ජීවත් වෙලා ඉන්නවා. හොය හොයා සහන කණ්ඩායම යනකොට ඒ භූගත විදුලි බලාගාරයේ වටේ පිටි ඉතිරිච්ච ලොකු බෝල්ඩර්ස් කියන්නේ මහ විශාල ගල් අමාරුවෙන් එතනට යන්ත්‍ර සූත්‍ර අරගෙන ඇවිල්ලා සුද්ධ කරනකොට මේගොල්ලන්ට ඇහෙනවා අර බටේ ඇතුලෙන් සද්දයක්. හුණුංචා හුණුංචා හුණුංචා කියලා කියන්නේ.
0: හරි.
1: මෙහෙ යන්තම් පණ තියෙනවා ඒ වචනේ කියාගන්න. හුණු හුංචා කියලා කියන්නේ අපි කියන්නේ අය මිහිය. ඔයාලට මතකද පොඩි කාලේ අපේ නම කියනවා ටීචර් අරවින්ද ප්‍රසන්ත්.
0: ප්‍රසන්ත් යා.
1: අන්න ඒ වගේ වචනයක් තමයි හුණු හුංච කියන්නේ. මේ පාල වචනයක් හුණු හුංච කියන්නේ මේ මේ දුර්වල කටහඬක් දවස් 9ක් හිර වෙලා මඩ වතුර බිබි මඩේ ඉරිලා දෙන්න එක තැනකට වෙලා ඉන්නවා. ඒ දෙන්නව බේර ගන්නවා. දවස් 10කට පස්සේ චන්දිකා කුමාරි නම හරියට අහගන්න.
0: චන්දිකා
1: කුමාරි කියලා ගෑනු කෙනෙක්ව බේර ගන්නවා. එයාගේ තට්ටු හතරේ බිල්ඩිමම කඩාගෙන මෙට්.
0: හරි.
1: වයසයි. පණ පිටින් බේර ගන්නවා. ඒ බේර ගන්න කොටත් එයාගේ ඉතුරු වෙලා හිටපු ගෙදර සමාජිකයෝ එයා මැරෙලා කියලා හිතලා එයාගේ අර ඒගොල්ලන්ගේ තියෙන ශෝක වර්ෂ චාරිත්‍ර කියලා දවස් 11ක ඒ චාරිත්‍ර ඒව පටන් අරගෙන තිබුණේ.
0: හරි ඔකේ.
1: මෙන්න මලවුන්ගේ නැගිටලා එනවා. ජීවිතේ නෙමේ ද ආශ්චර්ය ලෝකේ හම්බෙච්ච ලොකුම gift එක.
0: Definitely.
1: අපිට ප්‍රශ්න තියෙනවා. නැතුව නෙමේ.
0: ඕ අත්ත අත්ත.
1: අම්මෝ හැමදාම උදේ නැගිටිනකොට ඊයේ තිබුණාට වඩා තව එක ප්‍රශ්නයක් හරි තියෙන ඕන තරම් ඉඩ තියෙනවා. ඒ ඔක්කොම අතරේ අපිට ඉස්සෙල්ලාම එපා වෙන්නේ life. මට මේ ජීවිතේ එපා වෙලා
0: තියෙනවා.
1: අපි කට කහනවට ඕක කිව්වට.
0: හරි.
1: මේ වගේ අනතුරක් ඇතුලෙන් ජීවිතේ බේරගෙන මිනිස්සු එළියට එනකොට තමයි තේරෙන්නේ. අන්තිම මොහොතේ හරි ජීවත් වෙන්න තියෙන එක මාර gift එකක් කියලා. මේක gift එකක්.
0: Definitely. ඕ.
1: ඒ නිසා අන්තිම ගලත් පෙරලලා සුද්ධ කරලා බරණගම් මේ සහන කණ්ඩායම් වලට කවදාවත් හිතට සහනයක් එන්නේ නැහැ. මේ වැඩේ මගදී නතර කළා දැම්මොත්. අතුරුදන් උනාය කියලා කියන 5300 ගාණක් මිනිසුන්වත් තාම හොයනවා. තාම ඒ ඔපරේෂන් එක නතර වෙලා නැහැ. මතක තියාගන්න ඔබට ප්‍රශ්න ඇති. මටත් තියෙනවා ඔයාටත් තියෙනවා.
0: Yes.
1: මැරෙන්න හිතිච්ච වෙලාවල් තියෙනවා. මට මේ ජීවිතේ එපා වෙලා කියලා ඔබ දාස් වතාවක් ඉපදුන දා ඉඳලා සැරෙන් සැරේ කියලා ඇති. But life is the gift.
0: මට දැන් හිනා යන්නේ ඒක කියද්දි.
1: හරියට හරි. හිනා ගියා නම් මට තියෙනවා ඔයාලට මම දෙයක් මම
0: ප්ලෑන්
1: කරන් හිටියා.
0: මොකක්ද ඒ ප්ලෑන්
1: එක? ඒක අවශ්‍ය නෑ බෑ. ඒක අතරුණු ප්ලෑන් එකක්.
0: ජීවිතේ ඕනේ නෑ කියලා හිතන ගාන එකක්ද?
1: ආ දැන් කතා කරමු.

0: ජීවිතාසාව මාරයි නේ.
1: ඒක ඇත්ත.
0: මං ඒකට මාර ආසයි. ජීවිතේ තමයි gift එක කියලා මට හැම වෙලාවෙම මතක් වෙන්න ඕනි. හැම වෙලාවෙම මතක් වෙන්න
1: ඕනි. ඔයා the gift කියලා කිව්ව එක වැරදි. The gift.
0: The gift.
1: ජී ඇවිල්ලා වවල් එකක් නෙමෙයි.
0: ඇවිල්ල වවල් එකක් නෙමෙයි.
1: මට ඉංග්‍රීසි උගන්වන්න මෙතන තියන්න එපා. මට ඒකත් කරන්න ගියොත් show එකයි ඔක්කොම DJ කරනවා.
0: පොඩාර වැඩ පොඩා වැඩි උනා.
1: The gift.
0: අපේ life එක ගොඩාක් වටිනවා කියලා පෙන්නනක the දීකලා කිව්වා. නිකන් බිය වෙලා සවුත් වෙලා ගියා වගේ වුණා. හරි සතුට ඇති එහෙම නිකන්
1: නැත්තම්
0: තමන්ටත් නිකන් කොහෙන් හරි ඔළුව දාගන්න පොඩි තැන. ඔයත් අර වේයා වගේ තමයි. වේයත් එහෙමනේ. වේයටත් තියෙන්න ඕනේ මේ චූටි මේ දත ගහගන්න පොඩි තැනල්ලු තියෙන්න ඕනේ. මුළු ලීයම කනවනේ ඇවිල්ලා ඌ එහෙම. හරි වියදන්නේ ලීය කන්න.
1: ඉතින් අපි ලී දාන්නේ නැහනේ දැන්. අපි ස්ට්‍රිප් සීලින් වලට එහෙම දාන්නේ කෙලින්ම කලර් අප්. ඉතින් අපි අපේ ඉන්න වේයන්ට no chance දැන්. ෆවු එකටකින් වේයෝනේ.
0: ඔවේ අන්තිම උගේ මේ ෆේවරිට් කෑමකුත් නෙමෙයි. ගැන් ස්ට්‍රිප් සීල්ම හදන්න පාවිච්චි කරලා තියෙන මටීරියල් උන්ගේ කෑම ලයිස්තුවට අයිති ඒවා නෙවෙයි.
1: ඕකේ.
0: උන් එහෙම බලලා ලිස්ට් එක බලලා. ලොක මේ කන ජාතියක් නෙමෙයි ලොක මේ අපි කන ජාතියක් නෙමෙයිනේ. හ්ම්. බල කාලා බැලුවොත් කාලා බැලුවා ලොක අපි කීප දෙනෙක්ව කාලා බැලුවා මේ කන්න බෑ ලොක මේ උගේ දත් ටිකක්
1: කැඩුණා. දත් ගියා.
0: දැන් මේ මේ මේ වේ පෙන්නලා කියන වැඩ කරන වේයෝ ඉන්නවනේ.
1: ඔව්.
0: කම්කරු වේයෝ.
1: යස්.
0: ලොක මේ මුගේ දත් ටික නම් උඩ දැන් මේ ජීවිත කාලෙම කෑමක්වත් කන්න වෙන්නේ
1: නැහැ. මේ බලන්න දැන් වේයන්ට උළුවස්සක්වත් කන්න බෑ. මොකද අපි දාලා තියෙන එකට ඇලුමෙක්සලින් තමයි ඒව ටික වැඩේ කරලා තියෙන්නේ.
0: ඔව් දොර දාලා තියෙනවා.
1: ඔව්.
0: ජනේල් වල ස්ලයිඩින් ඩෝස්, ෆෝල්ඩින් ඩෝස් අර එක එක විදිහට අරින වහන ජනේල් දොරවල් අරම මේවා ප්‍රොෆයිල් වල. ඒ විතරක් නෙමේ පැන්ට්‍රි කබඩ්ස් ඉඳන් කරනවා දන්නවනේ.
1: ඔව් ඒක නේද?
0: ආ ඉතින් අර ඉස්සර කන්වෙන්ෂනල් රෝලෙන් අපි එලියට ඇවිල්ලා තියෙනවා.
1: යා ඔකේ.
0: හරිම ලස්සනයි ඉතින් ඔබට ඕන කරන ෆිනිෂ් එක. අපි කියන ෆිනිෂ් එක. කියන්නේ නිමාව කියන එක. හරි ලස්සන වචනයි.
1: නිමාව.
0: නිමාව. දැක්කම අර ක්වොලිටියට ගල්ලා තියනවා නේ.
1: හරි.
0: ඇලුමික්ස් වල තියෙන ප්‍රොඩක්ට්ස් ඔක්කොම ඒ වගේ. ඒවෙන් කරපුවාම මේ හරිම ලස්සන නිමාවක්. ඇදකුඩු දැනෙන්නේ.
1: ඔව් අනේක නේද?
0: නේද? අපිට ඉන්න මැදකුඩ හොයන මිනිස්සු.
1: අපෝයි ආයි මොනවද දෙන්නේ?
0: හොඳලගේ බලාපොරොත්තු සුණු විසුණු කරන්න ඕනේ අපි ඇලුමික්ස් වලින් වැඩ කරලා යන්න ආර ඇලුමික්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට නාරාහෙන් පිට නාවල පාරේ තියෙන.
1: හරි.
0: ඒක තමයි පළවෙනි පියවර. ඇලුමිනියම් ගැන ඔබ එච්චර දන්නවා කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් මං අනිවාර්යයෙන්ම කියනවා එතනට ගියොත් එහෙම ඔබට දෙනවා අපි ඇලුමිනියම් ගැන මෙලෝ සංගතියක් දැනන් ඉඳලා නැහැ
1: කියලා.
0: ඒක බලා ගන්න එක මේ යන්නත් උනේ එතන ගියාම බලා ගන්න පුළුවන් ඇලුමෙක් සඳුන වල දීපල මදුරු වෙනවට ගහන මෙෂ් එක.
1: හරි.
0: හරි. ඒක හරිම ක්ලාසි විදිහට කරලා තියෙනවා. හරිම ෆන්ක්ෂනල්.
1: හරි.
0: ඔබේ ස්ලයිඩින් ඩෝ එක එහෙම ඒ වගේ මට හරියටම සෙට්. ඒකෙම කෑල්ලක් වගේ.
1: හ්ම්
0: හ්ම්. නැත්නම් පස්සේ දෙයක් හයි කරගන්න තැන මේක පස්සේද තිබ්බේ?
1: කැතට පේනවා නේ.
0: මේක නිකන් පස්සේද හයි කරේ? ඒ මොඩක් ගැලපෙන්නේ නැහැ වගේ පේනවා. ඒ වගේ අද කුදමයි හොයන්නේ.
1: ආ ආ ආ.
0: තේනවා. අපේ හැමෝටම අපේ පවුලේ මෑ එක් කර ඉන්නවා මේ වැඩේ කරන.
1: අඩුමතරම ප්‍රෝග්‍රෑම් පාර්ට්නර් කෙනෙක් කර ඉන්නවා මේ වැඩේ කරන.
0: මේ වැඩේ කරන. වෘත්තීය පුහුණුව ලබලා තියෙන මිනිස්සුන්ගේ අඩුපාඩු වැරදි හොයන්නේ. වවල්ස් කියලා දෙන්නේ නෝ. කතාවක් හොයන්න එකෙක් නෑ. ඒක තියෙන පොඩි පොඩි අඩුපාඩු ඒක දී නෙමෙයි ද කියන්නේ ඒකට පොරවල් ඉන්නවා.
1: එහෙම තමයි වකිල හදාගන්න.
0: එහෙම තමයි තමයි ඒක තමයි මාත් මේ කියන්නේ.
1: රයිට් එතකොට ඇලුමෙක්ස් කතාව.
0: ඒක හොඳයි. ඒක හොඳයි.
1: එතකොට කලර් අප් ගැන අපි කතාව ස්ටාර්ට් කරපු නිසා ඒකත් අපි කතා කරලා ඉවර කරමු. ස්ට්‍රිප් සීලින් එක මෙච්චර කල් අපි හිතුවේ ලී වලින් විතරයි මේක කරන්න පුළුවන්, මේ හාස්කම කරන්න පුළුවන්, මේ ලස්සන ගන්න පුළුවන්. එහෙමනේ හිතුවේ නෑ. දැන් ඒකට හොඳ ආදේශකයක් ඇවිල්ලා තියෙනවා කලර් අප් ස්ට්‍රිප් සීලින් එක. ඕගොල්ලෝ නිකමට ගිහිලා බලන්නකෝ වෙබ්සයිට් එකට. එතන බලා ගන්න පුළුවන් කොස් කොස් කොයි වගේ ලස්සන පෙනුමක්ද තියෙන්නේ. මහෝගනි, තේක්, බුරුම තේක්. ඒ ටික බලලා ඒගොල්ලන්ගේ ෂෝරූම් එකකට ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් පොඩි වෙනසක් කරන්න gedara නේ, අලුත් දෙයක් කරන්න.
0: ඉතින් කොස්ම තමයි ඉතින් එකම දේ ඉතින් gedhi හැදෙන්නේ.
1: ආ ආ.
0: gedhi හැදෙන්නේ නැති එක විතරයි අවුලකට තියෙන නැත්තම් කොස්ම තමයි.
1: හරියට හරි. ඒක හරි.
0: ඇත්තටම ඇයිදින් ලීයෙම දාන්න ඕනේ? gedhi හැදෙන්න ඕනද සීලෙමේ?
1: නෑ නේ නේ.
0: කොහොමද වරක හැම හැදෙලා වැටෙනකොට නේ.
1: අයියෝ.
0: ඉතින් බලන්න මේ අලුත් ආදේශක මාකට් එකට ගොඩාක් ඇවිල්ලා තියෙනවා. කරන වියදම නාස්ති වෙන්නේ නැති වෙන්න කරගන්න. අපිට තියෙනවා වේයෝ ප්‍රශ්න තියෙනවා අපේ රටේ ඕන තරම් ඕන තැනක තියෙන අපේ වගේ රටවල් වගේ සත්තු. ඔය ඉතින් අපේ එකෙම කාලා බීලා ජීවත් වෙන උන් ඕන තරම් ඉන්නවා.
1: ආ ඇත්ත ඇත්ත.
0: දුකයි ඉතින් උන්ට දැන් සීලිම කන්න බැරි වෙන එක ගැන දුකයි. එහෙම කළා ඉතින් නේද?
1: ආ ආ. හරි ඉතින් වේයෝ තව හිරමනේ එහෙම තියනවාලි ඒව කන්නේ නැහැ නේ. මේ ලොකු සීන් එකම තමයි කන්නේ නේ.
0: හිරමණ?
1: ඔව් හිරමණේ අර ඉඳගන්න කෑල්ල හැම තියෙන ලීවල.
0: අනේ මේ නිකන් ඉන්නේ හිරමණේ. ඔයාලට මේ මාරේව මතක් වෙන්නේ නේ?
1: ඔකේ ඔකේ කමන්න.
0: හිරමණේ.
1: රයිට් අරවින්ද, දැන් අපි මාර විදිහට එක්ස්පීරියන්ස් කරනවා පාරේදී වීගෝ ත්‍රී වීල්. මට ඒ දකින දකින හැම සැරේකම හිතන දෙයක් තමයි අපි මේ බලන්න අපි ප්‍රොමෝට්
0: එක්ස්පීරියන්ස් කරනවා නේ දකිනවනේ.
1: දකිනවා යා.
0: ඔව්. ඇද්ද?
1: දකින එක එක්ස්පීරියන්ස් කරනවා.
0: ඇද්ද ඒක? ඒ ගානින් ඇද්ද? ඒ ගානින් වගේ ඇතිද?
1: අර මේකට වඩා
0: පාරේ එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ වීගෝ ත්‍රී වීල් පාරේ එක්ස්පීරියන්ස් කරන්නේ කොහොමද?
1: මම කියන්නේ දී ගිෆ්ට්.
0: ඔයා දකිනවා දකිනවා. ඒකියොත් තමයි වල එක්ස්පීරියන්ස් එක. අල්පනා ගත කරන්න. දීද පොඩ වැරදුනා කියලා නෑ තාම. මොකද රජ වෙන්න හදන්න එපා. මෙතන මේ බෑ. මොකද්ද මේ බෑ?
1: හරි.
0: පිට රජ වෙන්න දැන්.
1: මට ඒකට මාර ආසාවක් එනවා. අපි ඉතින් වීගෝ ආපු දවස් ඉඳන් අපි වීගෝ ගැන කතා කරානින් කියලා මාර නිකන් පොඩි ගැම්මකුත් එනවා හිතට.
0: හැබැයි අපි දැනන් හිටියෙත් නෑ වීගෝ ඇවිල්ලා තිබුණ 2022 විතර ලංකාවට ඇවිල්ලා. ඒගොල්ලෝ එතක මාකට් එකට මේ මෑතක් වෙනතුරු දැම්මේ නෑනේ.
1: හරි. ඔකේ.
0: නේ? ඒගොල්ලෝ මාකට් එකට අඳුනලා දුන්නේ නෑ. මේ බොහොම මෑතක තමයි ඒගොල්ලෝ වීගෝ ඉලෙක්ට්‍රික් 3 වීල් එක ඒක අපේ සාඩම්බර හඳුන්වා දීමක් කියලා මේ පිරිසින් හඳුන්වලා දුන්නේ ඒගොල්ලෝ. එතකොට මේ අවුරුදු ගානතර මේ අවුරුදු 3ක් 4ක් මොනවාද ඒගොල්ලෝ කරේ? ඒගොල්ලෝ ඒක ටෙස්ට් රයිඩ්ස් වලට දාලා තිබුණා. ලංකාවේ හැම තැනම දුවන්නේ. හැම රිපෝට් එකක් මේකතු කරනවා. වෙනම ඩිවිෂන් එකක් ඉන්නවනේ R&D කරන. ඒගොල්ලෝ තමයි බලන්නේ මේක ලංකාවේ පාරට ඔරොත්තුද? මේ චාර්ජ් එක ඇතිද?
1: හරි.
0: විශේෂයෙන්ම සීතල පැතිවලදී මේ චාර්ජ් එක අල්ලගෙන ඉන්නේ කොහොමද? ඔක්කොම ඇවරේජ් එකක් තමයි දීලා තියෙන්නේ. එක චාර්ජ් එකකින් කිලෝමීටර් 150ක් දුවනවා. ගෙදරින් චාර්ජ් කරගන්න පුළුවන් කිලෝමීටර් එක වියදම රුපියල් 3ක් වගේ තමයි වැටෙන්නේ කියලා. ඒ ඔක්කොම ඉතින් ඒවා මේනට හොයාගෙන තියෙන්නේ කොහොමද ඒකේ එෆිෂන්සි එක කියලා. ඉතින් අරගෙන බිස්නස් එකට දානවද, පාර දුවනවද, ගෙදර නිකන් හදිස්සියකට තියෙන වැඩවලට තියා ගන්නවද, වීකෙන්ඩ් එකේ වැඩ ටික කරන්නේ ඕකේද? සමහර මිනිස්සු මේ ඔය මුඳ කාර් බාර් තියෙන මිනිස්සුත් ඔය ගෙදර දුවන කරන වැඩවලට බඩු මුට්ටු ටික ගෙන්න ගන්න වැඩේට විශ්වාස කරන්න මේ ඉලෙක්ට්‍රික් 3 වීල් එකක් තියාගෙන
1: ඉන්න
0: මේකටම වාහන එලියට දාගන්න ඕනේ නෑනේ.
1: ඒක හරි ඒක හරි.
0: එහෙම ඒවා තියෙනවා.
1: මේ ඔයගලගේ වයිෆ් නියම කතාව කීයේ මොකක් හරි කතා කරනකොට කියුණා යාට යකින NSBM හරිද සරසවි. එහෙනම් මං කව හරිද කියන්නේ යකේ.
0: යකේ හරිද හරිද වැඩි හරිද කියලා.
1: NSBM හරිද සරසවි.
0: වැඩි හරියට කරගත්තද
1: ඔයගල? හරි හරි.
0: NSBM හරිද සරසවි
1: මං ඊටවසේ යන්නේ කිව්වා හරිද නෙමෙයි හරිත හරිත සරසවි කියලා. මම අපිට දැන් hina girls ලා ඔක්කොම හරි
0: hina යන්නේ වට.
1: ඉතින් හරි දැන් එක දිගට අහනවා.
0: මිනිහෙකුට එහෙම නේ පොඩි වැරදීමක් වුණා වුණා ඉතින් hina වෙන්න
1: දෙන්නේ. hina වෙන්න ඕනේ ළඟම යාළුවෝ hina වෙන්න ඕනේ. මිනිස්සෙක් වැටුනම hina වෙලා තමයි නැගිටවන්නේ ළඟම යාළුවෙක් නම්.
0: නල්ල මලයා.
1: NSBM හරිද සරසවි මම බලන්න මොකද හරිද? හරිද කියලා අහන්න වැර මොකක් කරේ වැරද්දක්
0: තිබ්බ. මොකද වැරදිද?
1: NSBM හරිත සරසවිය හරිද?
0: ඔය කියන්නේ හරිද කියලා?
1: මම බැලුවා මොනවද තියෙන පාඨමාලා. මොනවද මගේ කොහොමද මගේ A-levels කරපු cousins ලා ඉන්නවා. ඒගොල්ලන් කොහොමද ඒගොල්ලන්ගේ degree එක ගන්න කියන එක මම පොඩ්ඩක් හොයලා බැලුවම ව්‍යාපාර පරිගණක ඉංජිනේරු විද්‍යා නීති නිර්මාණ මේ ක්ෂේත්‍ර ඔක්කොම මේ ඕන එකකින් ඔයගලගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන් තැන තමයි NSBM හරිත සරසවිය කියලා කියන්නේ.
0: මේකේ තියෙනවා මේ සම්ප්‍රදායික උපාධි පාඨමාලා.
1: හරි. ඔකේ.
0: සහ දැන් අලුත් ලෝකේ සම්ප්‍රදායික නොවන උපාධි පාඨමාලා තියෙනවා. ඒකට මූලික උපාධිය ගන්නත් පුළුවන්, පශ්චාත් උපාධි වැඩසටහනක් තියෙනවා.
1: ඔකේ.
0: ළමයි 15,000ක් විතර දැනටත් ඉගෙන ගන්නවා. මේ අපිත් එක්ක ඒගොල්ලෝ මේ ඇයි අපේ මේ අපිත් එක්ක එකතු වෙලා මේ ගැන කතා කරන්නේ? සමහර විට ඔබට එකපාරටම හිතෙන්නේ නැති මේ ළමයි ගන්න තමයි මේ ඔය ඇඩ් දානවා ඇත්තේ කියලා.
1: හරි.
0: ඇත්තටම මේක නෙමේ මූලික අරමුණ. රටේ ලෝකෙ ඉන්න ළමයි දැනගන්න ඕනේ. අපිට යන්න තැනක් තියෙනවා.
1: ආ.
0: රජයේ විශ්වවිද්‍යාල පුරප්පාඩු වැඩි වෙන එක නම් මට නම් පේන්නේ අද හෙට නම් වැඩි වෙන පාට.
1: ඒක අපි
0: කවුරු මොන ටෝක් දුන්නත් ඒක මේ අද හෙට නම් වැඩි වෙන්නේ
1: නැහැ. ඔව් ඒක හරි.
0: එහෙම කියලා මොකද අපේ ළමයි ඉගෙන ගන්න ඕනේ නැත්ද? අපේ ළමයි ඉගෙන ගන්න ඕනේ.
1: Yes.
0: අපේ රටේ යමක් කමක් තියෙන මිනිස්සුන් මොනවා හරි කරගන්න පුළුවන්. යන්තම් කොහමාරි මැච් එක ගහගෙන ඉන්න මිනිස්සුන්ගේ දරුවෝ දරුවෝ. ඒ ළමයි මේකට මාරේ, ඒ කියන්නේ ශ්‍රම බලකායට ඒ ළමයි එකතු වෙන්න ඕනේ.
1: අනිවාර්යෙන්.
0: අපේ බුද්ධි බලකායට දරුවෝ ටික කොහමාරි ඇදලා ගන්න ඕනේ.
1: දක්ෂ ළමයි ඉන්නවා අපේ රටේ.
0: ඉන්නවා. ඔයා කියන්නේ අවස්ථාවක් දෙනවා නම් මාර මැච් එකක් ගහන්න පුළුවන් ළමයි ටිකක් ඉන්න රටක්.
1: ආ ඒක හරි.
0: අනිත් එක අපේ අර පොඩි කාලේ ළම දෙනවනේ ඉගෙන ගන්න ඕනේ, ඉගෙනගෙන තමයි මේක ගොඩ දා ගන්න පුළුවන් කියන එක. ඒක බඩට නොකෑවත් අමර තාත්තට තියෙනවනේ දරුවට අපි නොකා හරි මේක කරලා දෙන්න ඕනේ කියලා. ඒ හැමෝටම යන තැනක් තියෙනවා. නික විද්‍යාලයක් නැතුව විශ්වවිද්‍යාලයක් කියන්නේ. මේක හොලිස්ටික් නේ, පරිපූර්ණ අත්දැකීමක් ළමයාට දෙන්න ඕන, නිකන් පොත විතරක් කොබල වැඩක් නැහැ, කෑලි කෑලියට කපලා. තියරි දන්න මිනිස්සු නම් අපිටත් හම්බෙලා තියෙනවා, තියරිය විතරයි දන්න. පොතේ විදිහටම ප්‍රශ්න આવොත් එහෙමයි. 2 1 3 කියලා දන්නවා සමහර වෙලාවට.
1: හරි.
0: 1 1 1 කිව්වහම කල්පනා කරන මට්ටමට වැටෙනවා. ඒ තමයි අර තියරිය විතරක් අල්ලගත්තම ප්‍රායෝගිකකම නැහැ. ඉගෙන ගන්න ඕනේ ප්‍රායෝගිකව යොදවන්න පුළුවන් වෙනවනේ, මිනිස්සුත්ක වැඩ කරන්න පුළුවන් වෙනවනේ, අනාගත චැලෙන්ජ් එකකට මූණ දෙන්න පුළුවන් හයියක් තියෙනවා. ඔය ටික තිබුණාම තමයි මේ සමාජයේ ළමයෙකුට වැඩේ සීන් එකේ ඉන්න පුළුවන්.
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් NSBM සරසවිය මොන්නවා උගෙන ගන්න ගියත් දරුවව පරිපූර්ණ මිනිස්සෙක් කරලා, ඒක අමාරු වැඩක්. ඒකට ඉගෙනීම වටපිටාවත් එක වගේ වැදගත්. එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වැදගත්. ස්පෝර්ට්ස් කරන්න ඕනේ ළමයා. මොකක්ම හරි සංවිධානය, කාට හරි බැන බැන ඉඳීමේ සංගමේ හරි ඉන්නවා.
1: ලේකම් මොකක් හරි තනතුරක් දරලා
0: කුරුදා ආගේ හරි වැරදි සවිීමේ සංගමේ ලේකම් මෙලා හරි ඉන්නවා.
1: යස්.
0: මොකක් හරි කරන්න ඕනේ. විෂය පරිබාහිර ක්‍රියාකාරකම් කරන්න. හ්ම්
1: හ්ම්.
0: නැත්තම් පුද්ගුල්ලෙක් හදලා එළියට දැම්ම කියලා මිනිහට සමාජයක් සෙට්ුන් නැත්තම් මිනිස්සුත් එක්ක වැඩ ගන්න දන්නේ නැත්තම් දැනුම නිකන් එතනයි මිනිස්සයා ගා විතරයි. ඒක එළියට දී ගන්න බැරි වෙනවා. ඉතින් NSBM හරිත සරසවිය මහ විශාල ව්‍යාපෘතියක් මේක තියෙන්නේ හෝමගම පිටිපන. මේ තමයි අපේ ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වේගන යන අධ්‍යාපනයේ නගරය.
1: හරි.
0: එහෙම නැත්නම් දැනුම කියන එකේ හබ් එක. මේක තමයි අපේ නොලෙජ් හබ් එක දවස.
1: Right, okay.
0: එතනට ඕන කරන දේවල් 90%කට වැඩිය සම්පූර්ණ වෙලා තියෙන හැම පැත්තෙම. NSBM හරිත සරසවි විතර නෙමෙයි තවත් අධ්‍යාපනික ආයතන පරිවේචන ආයතන ගණනාවක් මේක වටේ තියෙනවා. හිතාගන්න මේක යන දුර.
1: Yes, අනිවාර්යෙන්ම. ඉතින් අපි කෝල් කරන නම්බ එකක් දෙන්නම්. ඉන්ස්පයර් වුණා නම් මෙතනට යන්න ඕනි කියලා පොඩ්ඩක් හරි හිතට දැනුනම් මේ නම්බ එකට කතා කරන්න 0111 544 5000 0111 544 5000.

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදව. ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
0: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
6: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University. The place to be.
7: David Peris Automobiles within GWM Hybrid Ha. Plug-in Hybrid SUV Madhili Rasak. Haval H6, Haval GT. Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place he GWM Experience Center within. Adama obe test drive eka ven karwa ganna. Amathanna 0112-887-666.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
10: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: experience එකකට නැල්වත් බට
1: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500
2: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා හදවත් දිනු හිතවත්කම

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
1: Stars Milan Pasta.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.

සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pieris Motor Company Private Limited.

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
0: කාස් Milan Pasta.
2: හරිගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112939.3
9: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112 35.2 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
10: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
12: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් විලට සහනය මෙන්න.
15: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන්නය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
16: අනුවටයි දශම දෙක.

0: මේ දවස්වල සාද යොම පොඩක් වැඩි.
1: කතා කර මුග ඒවා ගැන පොඩ්ඩා.
0: ඒකන් ලොකෝට කතා කන්දයක් නෑ මං කියන්නේ මේ දයියෙත් එහෙම මේ සාදකදි වාගෙන මට හොඳටම මේ මානසික හොඳටම බීලා. නෑ මේ ඇවිල්ලා මට මේ හැබැයි මට මහර අවවාදයක් දුන්නනේ.
1: මොකද්ද ඒ අවවාදේ?
0: මට ඇවිල්ලා ගියා සාදකදි කිව්වා.
1: මොකද්ද? මොකද්ද නේ කියන්නේ? තේරෙන්නේ
0: නැහැ. මල්ලේ. මගේ ජීවිතේ වෙනස් කරා එකින්ම. ඒ අවවාදේ. මම වුණත් මමත් වාඩ කියන්නේ.
1: හරි ඔකේ.
0: ඔයා ආශ්චර්ය.
1: හරි. අම්මෝ මගේ ජීවිතෙත් වෙනස් වුණා. අරවින්ද මම ඔය ගෙදර උයනකොට එහෙම අපේ අම්මි කියනවා පුතා මං ඉස්සර උයනකොට පුතා ඔයාගේ ඇතුලේ ෂෙෆ් කෙනෙක් ඉන්නවා පුතා කියලා. මං පිළිගත්තෙම නෑ. ඒ කාලේ මං කව බොරු කියන්න එපා අම්මා බොරු කියන්න එපා කියලා. හැබැයි දැන් මට තේරෙනවා
0: මම අතර අරන් යන්න එපා එහෙම.
1: මොකද්ද? ඇයි?
0: ඇතුලේ ෂෙෆ් ලා එනවා.
1: නෑ නෑ.
0: ඒක කට්ටඩින්ට බාර දෙන්න ඕනේ වැඩ.
1: අර ස්කිල් එක ඒකනේ කෙනෙක්ගේ ස්කිල් එක මගේ ඇඟ ඇතුලේ තියනවා කියලා. මම ඒක ඇත්තටම මම එක්ස්පීරියන්ස් කරේ
0: ආන්නේ. මම හිතුවා කවුරු හරි මැරුණු චෙෆ් කෙනෙක් මොන හරි ස්කිල් එක මේ වගේ
1: ලැබිලා. එහෙම නම් එන්න එපා. මේ ඇත්තට මිලාන්.
0: ඒ වැහෙන එකත් එහෙම වැහෙනවා නම් හොඳයි නේද?
1: හොඳ ඉංග්‍රීසි කතා කරන ෆොරිනර් කෙනෙක්.
0: හොඳ ඉංග්‍රීසි කතා කරන හොඳ කවුරු හරි හොඳ චරිතයක් වෙන. ඈ? හොඳ හොඳ හොඳ සොඳ සංගීතඥෙක්.
1: වැහෙනවා.
0: වැහෙනවා. හිතන්නකෝ ඒක පුළුවන් වෙනවා. හොඳ චෙෆ් කෙනෙක් වැහෙනවා. වැහිලා එකපාරටම
1: යස්.
0: අනිකරේ ස්කිල් එක එනවා එළියට.
1: අපිට කවුද ආච්චි?
0: අපේ අයියෝ. අපේනේ දාල වගේ දිව එළියට එනවා. දාල එළියට ඕ අපිට වැහෙන්න.
1: අයියෝ අනේද?
0: වැහෙන්නෙත් මහ ගෝත කේස් නේද? නික ටැලන්ට් එකක් තියෙන එකෙක් වෙහියන් කොටි. කමක් නැහැ නේද? ඇත්තටම නිකන් හිතන්නකෝ. ලෝකේ ඉන්න සුපිරිම චෙෆ් කෙනෙක් වහට වැහුණා.
1: ආ එනම් ඉතින් කි. නේ
0: මොනවද කතා කරන්නේ?
1: වයිල්ඩ් කුක් බුක් ඒවා ඔක්කොම මේවා වෙනවා මම එහෙනම්.
0: ඔකෝ.
1: සා. මේ ඇත්තටම මම මේ ඒක දැනගත්තේ ඇත්තටම මට ඒක කියලා තියෙනවා මිනිස්සු හදන කෑම රහයි කියලා. හැබැයි මිලාන් පැස්ට එකක් මම ඊයේ දවසේ try කරා. ඒකේ අලුත් රෙසිපි එකක්. ඔයා නාසි වලින් ඒ කියන්නේ නාසි රයිස් එක කාලා තිනවනේ අරවින්ද.
0: ඔව්.
1: හැබැයි ඔයා නාසි පැස්ට කාලා තිනනද?
0: නාසි පැස්ත කාලනේ.
1: කාලන්නේ. ඊයේ මම try කළා. හටාවයක. හරිද? මම ටග්ගාල කියන්නේ මේක හදන රෙසිපි
0: එක. කොහොමද හදන්නේ නාසි පැස්ත?
1: ඉස්ලාමෝනි පැස්ත, මිලාන් පැස්ත වලින් ගන්න ග්‍රෑම් 100ක්, කුකුල් මස් හරි, ඉස්සෝ හරි පොඩි කෑලි වලට කපලා ග්‍රෑම් 70ක් ලෑස්ති කරගන්න. තෙල් ඕනි, සිහින්ව කපාගත් සුදු ලුණු ඕනි, chili flakes ඒ කියන්නේ කැලිමිරිස් ඕනි, තක්කලි සෝස්, සෝයා සෝස්, කපාගත් ලුණු, කැරට් ලීක්ස් ලුණු අවශ්‍ය ප්‍රමාණයට. ඔය තමයි වට්ටෝරුව. ඊට පස්සේ මේක හදන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා පැස්ට් එකක් හදන්න කලින් අපි ඒක තඹ ගන්නවනේ. තඹ ගන්න
0: සාමාන්‍ය ඔය කියන ටික ගෙදර තියෙනවනේ.
1: ගෙදර තියෙන ජාති ටික. ඔව් අලුතින් කියලා.
0: කොහොමත් ඉතින් ලුණු සුදු ලුණු එහෙම නැත්නම් ඉතින් ඒක උයන ගෙදරක්
1: වෙන්න බෑනේ නේද? ඒක හරි. එහෙනම්
0: අපි කියන්නේ උයලා පිහලා කන ගෙවල් වගේ නේ.
1: හරියට හරි. පැස්ට් එක තඹ ගන්නකොටත් පොඩි සීන් එකක් තියෙනවා. පැස්ට තඹ ගන්නකොට ඒකට ලුණු එකතු කරලා තඹ ගන්න. අනිත් එක තමයි ගොඩාක් තඹ ගන්නත් ඒ පරිණාම බෙරි වෙලා මේවා වෙලා යන ගානට ඒකේ පදම
0: තියෙනවා.
1: හරියට හරි. ඒක දන්නවා මං හිතන්නේ ගෘහණියෝ දන්නවා ඒක තඹ ගන්න ඕනි ප්‍රමාණය. මේ විදිහට පැස්ට එක තඹගෙන අර වතුර පෙරා ගන්නවා නේද? ඒ වතුර චුට්ටකුත් පොඩ්ඩක් නිකන් හදිසිය ඌමනා වුණොත් කියලා පැත්තකින් තියාගන්න. මේවා පොඩි පොඩි ට්‍රික්ස් හරිද? ඊට පස්සේ පැස්ට ටික දැන් තඹගෙන තියෙන. දැන් කරන්නේ
0: වුණොත් ඒක තියා බොන්නත් පුළුවන්ද? ඒකද තියාගන්න එක එහෙම අයනේ.
1: අරවෙන් දැන් මට වැහෙන්න යන්නේ ෂෙෆ් ව නෙමෙයි.
0: මොකද්ද ඔයාට වැහෙන්න යන්නේ?
1: දන්නවනේ මගේ දල ඇවිල්ලා දිව එළියට ඇවිල්ලා ආවම තේරෙන්නේ නැද්ද?
0: එහෙම ලොකුවට පෙනුම වෙනස් වෙන එකක් නැහැ.
1: මේ ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ හොඳ ලොකු pan එකක් අරගෙන මධ්‍යම ගානට නිකන් මැද හරි උෂ්ණත්වයේ තියාගෙන තෙල් දාලා අර සුදු ලුණු ටික දාලා තප්පර 30ක් විතර ඒක පොඩ්ඩක් temp කරගන්න. ඊට පස්සේ කුකුල් මස් හරි ඉස්සු හරි ඔයාල ඇස්ති කරගත් එකක් දාලා ඒකත් පොඩ්ඩක් කලවම් කරලා ඒකත් temp කරගන්න. ඊට පස්සේ මේකට එළවලු ටික
0: එකතු කරගන්න. ඔයා මේ රෙසිපි කියවන ඉඳන් අහුවාම
1: හරි.
0: කවදාවත් ඔය විදිහට අපිට හදා ගන්න බැහැ කියලා හිතනවා ඔයාව ඒක.
1: ඇයි temp කරගන්න?
0: මේ ලස්සන රෙසිපි කියන්නේ.
1: මම ඉක්මනට කියන්නේ අරින්ද මේක ටිකක් දිග රෙසිපි එකක්. ගොඩාක් කාලවට්ටම්
0: දාලා. දිග රෙසිපි එකක් මේ වෙලාවේ කියන්නේ නේද? ඕක බලා ගන්න නන්නේ නැද්ද
1: අපිට? ඇයි? දැන් ඉතින් මම මේක රෙකෝඩ් කරලා දාන්නම් ඉතින්. මගේ social media platforms වල මම දාන්නම් මේක.
0: ඉතින් හතර පහ දෙනෙක් බලලා ඇතිද?
1: කවන්නෑ. යහ ගන්නකෝ. ඇයි වට බෝරින්ද මම මේ කියන විදිය?
0: බෝරින් නෑ. ටක්ටක් ගාලා කියන්න එපා.
1: ඉතින් මං ටක්ටක් ගාලා කියන ඕනි disturb කරන්නේ.
0: ඔය ටක්ටක් ගාලා කියන්නේ. දැන් හරි. උදේ ඉඳන් හදනවා මේ පහුවෙන්ද උදේ ඉඳන් හදන.
1: දැන් ඔන්න ඊට පස්සේ එළවලු ටිකක් දාලා අර මිශ්‍රණයටම හදාගෙන පැත්තකට කරලා තියන්න. ඊට පස්සේ ඔබ සෝස් එක හදාගන්න ඕනේ. මේ සෝස් එක හදාගන්න හරිම ලේසි. මේකට කෑලි මිරිස් තමයි එකතු කරගන්න ඕනේ. කෑලි මිරිස්, තක්කලි සෝස්, සෝයා සෝස් එකතු කරලා තප්පර 30ක් විතර ඒක මික්ස් කරගන්න හොඳට පොඩ්ඩක් පිස ගන්න. ඊට පස්සේ මික්ස් එකත් හරි මේ ටික ඔක්කොම එකතු කරන්න. එකතු කරලා හොඳ මික්ස් එකක් දාගන්න. මේකට තමයි අපි කියන්නේ නාසි පැස්ටා කියලා. මාර රසයි. පොඩි දැවිල්ල රසක් එනවා. පොඩි අය කනවා නම් චුට්ටක් අර කෑලි මිරිස් එහෙම එකතු කරගන්න එක චුට්ටක් අඩුවෙන් එකතු කරගන්න. පොඩි අය මේක කන්න ලැස්තිලා ඉන්නවනම්. ඕකේ අරවින්ද, අද try කරලා
0: බලන්න. අයියෝ මට නම් ඊට වඩා එක මට ටක් ගාලා පැස්ටා ටික තම්බ ගත්තා. පොල් කිරි දැම්මා මේ pan එකට. ඒකට තුණුපහ කලවම් ටික දැම්මා.
1: හරි ඕකේ. උඩ
0: ගණකම් පොල් කිරි දැම්මා. ඒක නටාගෙන පැස්ටා ටික දැම්මා. ඊට පස්සේ ලුණු ඒවා බලලා එකතු කරගත්තා. පොඩ්ඩක් හැඳි ගෑවා. බටර් පොඩක් දැම්මා. චීස් පොඩක් දැම්මා. තාමරේ පොඩක් ස්ප්‍රින්කල් කරා. අන්තිමට චීස් ටික ග්‍රේට් කරලා මේසෙට තිබ්බ කෑවා.
1: ඒක
0: මං කාලත් ඉවරයි. ඔයා තාම
2: එකතු කරගෙන මිස්ස කරගෙන හිත කරගෙන
1: තින්න.
0: ඒ හිත මේකට නම් පණ යනවා අපේ. අපිට මේ පට පටස් කාලා කන්න තියෙනවා.
1: නෑ එක එක ಜಾති රෙසිපි try කරන්න ඕනි. ඒක ඔයා හැමදාම කන එකනේ. ඔයා ඔය කියන්නේ අරවින්ද. එක එක දේවල් try කරලා බලන්න ඕනි. ඉතින් මේකට ගන්න ඕනි හොඳම පැස්ටා එක මාකට් එකේ තියෙනවා. ඔබ ඒක දන්නවා. ඒ තමයි මිලාන් පැස්ටා, මිලාන් මැකරෝනි. තනි කරම රුලං පිටි වලින් තමයි මේක හදලා තියෙන්නේ.
0: ස්ටාර්ස්ලා හදන මිලාන් පැස්ටා
1: අනිවාර්යෙන්
0: නේද? ලංකාවේ වැඩියම පැස්ටා කන්න කැමති ඇත්තටම අපේ පොඩි ළමයි. හ්ම්. ඒගොල්ලෝ තමයි වැඩියම කැමති. ගොඩක් අය මෙච්චර කාලේ කෑවේ නැත්නම් ඔක ගණන් එහෙම එහෙම කියලා නිකන් කොහොමද දන්නේ ඔළුවට ගියේ?
1: ඕ
0: මිලාන් පැස්ටා පොඩ්ඩක්වත් ගණන් නැහැ. පොඩ්ඩක්වත් ගණන් නැහැ. ඒව ළඟම කඩෙන් ගන්න පුළුවන්. අර රෙසිපි අධ්‍යය try කරන්න හරි සිම්පල් රෙසිපිස් තියෙනවා. සමහර ඒවා තියෙනවා මේ ingredients 3න් 4න් හදලා ඉවර කරන්න පුළුවන් ඕන තරම් තියෙනවා. ඔවා කියන්න ඕනේ නැහැ.
1: අරවින්ද මං කමර්ෂල් බැංක් එකේ ගියානි මගේ ක්‍රෙඩිට් කාඩ් එක ගන්න. මට හම්බුනා ඒගොල්ලන්ගේ ප්ලැටිනම් කාඩ් එකක්. එතකොට මට කිව්වා ඔයාගේ සිල්වර් කාඩ් එක ගන්න අනිවාර්යෙන් එන්න කියන්න. ඔයාට මේ මැසේජ් එක පාස් කරන්න කියලා. ඉතින් මම මේ මැසේජ් එක ඔන්න දැන්
0: මොකද මට සිල්වර් කාඩ් එකක් දෙන්න.
1: නෑ මන් දන්නේ නැති මම මෙහෙම ආදායම අනුවනේ තමන්ගේ කැමැත්ත අනුවනේ මේ තමන් ආස පාට අනුවනේ මේ
0: මම ප්ලැටිනම් කාඩ් එකක් තියෙනවනේ
1: මන් දන්නේ නැහැ ඉතින් නතාව එකක් හම්බ වෙන්න යනවා වෙන්නේ නැති
0: අය දන්නේ
1: ඒක දන්නේ ඒව කිව්වේ නැහැ
0: ඒක නෑ දන්නේ තව කාඩ් එක
1: ළමයට වෙන්නේ නැති
0: ළමයට වෙන්නේ සිල්ව කාඩ් එක ළමයට වෙන්නේ නැති. ප්ලැටිනම් කාඩ් එකක් තියෙන මිනිහෙක් නේ.
1: ඕකේ මටත් ප්ලැටිනම් කාඩ් එක දුන්නා. ඉතින් මගේ ආදායමට ගැලපෙන විදිහට ඒගොල්ලෝ බැලුවා. හරනම් ප්ලැටිනම් කාඩ් දෙකක් දෙන්න ඕනි කෝ. ඒ කියන්නේ අර ගොඩායි නේ ඉතින් ආදායම ඒකනේ.
0: මොඩකට.
1: ඔයාට ජෙලස් නේ මට මොනා හරි යමක්
0: කමක් නෑ. ප්ලැටිනම් කාඩ් දෙකක් දෙන්න ඕනේ නෑ. මොඩකට ගන්න එපා. ලිමිට් එක හදලා දෙන්න ඕනේ. ලිමිට් එක කියන්නේ 10යි ලිමිට් එක.
1: රයිට් අයියෝ අපි ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න ඕනි. ඕන තරම් මම මේ වගේ විද්වත් සාකච්ඡා දැකලා තියෙනවා. මට ඒකට පොඩි උදාහරණයක් කියන්න පුළුවන්. ඇයි අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් වාසි ඕන තැනක ගියාම බලන්න එතන තියෙනවා බෝඩ් ගහලා තියෙනවා පොඩි පොඩි ඒවා දාලා තියෙනවා කමර්ෂල් බැංක් ක්‍රෙඩිට්
0: කාඩ් එක. රෙස්ටෝරන්ට් එකේ බිල ගෙවනකොට බිල ගෙන තිබ්බම පර්ස් එක අරගෙන සල්ලි ගෙනලා ගෙනලා තවත් ගෙනලා තවත් මල් පොඩේ. රුපියල් 2ක් ඒවත්
1: තියලා රුපියල් 2කට කඩලා නේ. එහෙම ඕනේ නැහැ.
0: අනිත් එක බිල සතේට ගෙවන්න පුළුවන් ද ගෙවනවනේ.
1: Yes ඒකත් ඇත්ත.

0: ගෙවල පිළිවෙලක් කරල දාන්නත් පුළුවන්.
1: රයි.
0: ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් මැනේජ් කරන්න දන්න මනුස්සයෙකුට මේක මාර ඔපචුනිට එකක්. එයාට මිස් වෙන්නේ නැහැ දේවල්.
1: ඒක හරි.
0: සමහරව තියෙනවනේ කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට විතරමයි මේ ඩීල්ස් ටික ඇක්ටිව් වෙන්නේ. කෑෂ් තිබුණා කියලා ගන්නත්
1: බෑ.
0: වෙන කාඩ් වලට දෙන්නෙත්.
1: යස්.
0: නේද? ලොකු වැඩක් නම් ගෙවාගෙන යන්න. ට්‍රැවල් කරනවා නම් ඕකෙන් ගෙවලා වාරික විදියට ගෙවාගෙන යන්න. උන් ඔහොම තියෙනවා මේ සැහැන දෙයක් කරගන්න පුළුවන් ලොකු අපසරියක් හැදෙනවා මේ පොඩි ක්‍රෙඩිට් කාඩ් එකේ. කෑෂ් වලට මේ මැච් එක ගහන්න බෑ.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
2: Hotline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නීති නේද?
11: විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. බිස්නස්, කම්පියුටින්ග්, ඉන්ටීරිය හෝ ෆැෂන් ඩිසයින්, AIN, ඩේටා සයන්ස්, ඉංජිනියරින්, ලැංග්වේජස්, සයිකොලොජි හෝ ලොජිස්ටික්ස් යන අංශයකින් සම්පූර්ණ කරන්න. අතම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
12: හරියේ හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
15: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
16: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
17: සෙලාම් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලාම් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
18: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
19: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
20: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමන

0: ඉංජිනේරු හෝ විද්‍යා ශේෂ්ත්‍රයන්ගේ ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
1: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111545 අමතන්න.

0: සියත දෙවයි නපුරා
1: උදේ 9යි විනාඩි 9යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: එකක් RDB Youth Classic Room ගිනුම.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: මට අද යන්න තියෙනවා ලංකා ටයිල්ස් කර්මාන්ත ශාලාවට. ගියාම මම බලන්න ඕනේ ඔයා කියපු කතා ටිකක් තියෙනවනේ, මොසයික් ටයිල්ස් ගැන, ඩිසයින්ස් ගැන කතා කරපු දේවල්. ඒවා මට අද ඇස් දෙකෙම බලාගන්න පුළුවන් වෙනවා අරවින්ද. ඉතින් අපි ඉස්සරහට තව ඉස්සර කතා කරමු මේ ගැන. එතකොට නේද ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට ගියාට පස්සේ මං හිතනවා ගොඩක් විස්තර හොයාගත්තට වඩා විස්තර මම සාමාන්‍ය තැනකට ගියාම ගොඩාක් දේවල් හොයාගන්නවනේ.
1: කොහොමද
0: ටයිල්ස් හැදෙන්නේ, කොහොමද මේක බේක් කරන්නේ, කොහොමද ග්ලේස් එක දාන්නේ, කොහොමද ඩිසයින්ස් නිර්මාණය කරන්නේ, ඒ නිර්මාණකරුවා බල්ලම සතුටුයි මට. එතකොට අපේ රටේ මෙච්චර ලොකු
1: ව්‍යාපාරයක් මේ සතුටු කරන්න තමයි මේ දැන් අපි මේ මේ මෙතන මේ ඔක්කොම සදී පැහැදී ඉන්න ඕනේ.
0: දැන් ඕගොල්ලෝ මොකුත් නැහැ. ඕගොල්ලෝ මේකට කිසිම
1: අපිට කියන්නේ ඉතින් මොකද අපිට කියන්නේ?
0: මම කියන්නේ මම මෙහෙම
1: ඔයා කරන්නේ අපිට වැඩක් නැහැ.
0: ඇයි?
1: තේරුම්න්නේ නැහැ.
0: ඒ කියන්නේ ඕන මම වැඩක් නැහැ.
1: වැඩක් නැහැ නේ ඉන්න.
0: මට
1: අපි ගියා.
0: ආඩම්බර වෙන්න
1: ආසයි ගියා. ඇවිල්ලා විස්තර කිව්වා.
0: හා ඕකේ. හරි.
1: ඌවා මේක ඉන්ඩස්ට්‍රියලි මේ මොන තරම් දැවැන්ත ව්‍යාපාරයක්ද කියලා. කොයි කාලේ ඉඳන්ද අපි ටයිල් හඳුනගත්තෙත් ලංකාවේ මිනිස්සුත් ලංකා ටයිල් ටයිල් අපිට හඳුන්වලා දෙන වෙලාවේ.
0: Yes yes ඒක හරි.
1: ඒ කාලේ තිබුණේ නිකන් අර අඟල් 4x4 වගේ පොඩි ටයිල් එක. නේද? ඔයා ඉස්සෙල්ලාම කියන්නකෝ. දැන් ඔයාට බිමට ටයිල් දාන්න ඕනේ. ඔයා තෝරගන්න ඕනේ පෝසිලන් ටයිල් එකක්ද සෙරමික් ටයිල් එකක්ද කියනකො අපි ගමුකෝ නිකන් සරල තැනකින්
0: ගමුකෝ.
1: සෙරමික් ටයිල් එකක්ද පෝසිලන් ටයිල් එකක්ද ඔයා?
0: සෙරමික්. සෙරමික්.
1: සෙරමික් ටයිල් එකක් තමයි ඔයා බිමට දාන්නේ. මොන මොන මෝඩ කමක්ද කියනකො ඉතින්. මොන මොකක් මොන මෝඩ කමක්ද? බිමට දානක දාන පෝසිලන් ටයිල් දාන්නේ. පෝසිලන් ටයිල් තමයි වඩා ශක්තිමත්. ඒ වෙන් තමයි ෆ්ලෝ ටයිල්ස් හදන්නේ.
0: ආ හා
1: හා. එතකොට ඒවා වතුර උරනවා ගොඩක් අඩුයි.
0: හ්ම්.
1: බිමට දාපුවම අපි දන්නවා ඔවා තෙමෙන්න ඉඩ තියෙනවා, වතුරෙන් පෙඟෙන්න ඉඩ තියෙනවා.
0: යස් යස් යස්.
1: බාත්รูම් එකකට අර මේ බිමට දැම්මත් අපි දාන්න ඕනේ පෝසිලන් ටයිල් එකක්.
0: පෝසිලන්. ආ
1: හා. ඔව්. එතකොට අපි ඔන්න කිචන් එකට වගේ අපි දානවා පොඩ්ඩක් පොඩි ඩෙකෝ එකකට වගේ පාවිච්චි කරනවා බිත්ති වලට විශේෂයෙන්ම. අන්න අපි යනවා සෙරමික් ටයිල්ස් වලට. වඩා ලේසි වැඩ කරන්න.
0: මේක
1: වතුර උරා ගැනීමේ හැකියාව වැඩි. දැන් බාත්รูම් එකේ පොළවට දාන ටයිල් එකට වතුර උරා ගැනීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ නෑනේ. වතුර ටික පිහදලා දාන්න තියෙනවා. කාලයක් කරනකොට වතුර ටයිල් එක ස්පොන්ජ් එකක් වගේ වෙනවා නැත්තම්.
0: ඕ ඒක හරි.
1: ඉතින් දැන් මොඩර්න් ආකිටෙක්ට් වල මේ මේ මේ ඔය ගොඩක් මේ මේ ආකිටෙක්ස්ලා අඳිනවා මොඩර්න් ආකිටෙක්චර් වල ඔය බිමට දාන පෝසිලන් ටයිල් එකම වෝල් එකටත් පාවිච්චි කරන එක මාර ලස්සනයි. මොකද ලොකු ටයිල් එන්නේ.
0: හරි.
1: දැන් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා පුළුවන් තරම් ලොකු ටයිල් එකක් දාන්න.
0: ආ ආ.
1: පුළුවන් තරම්.
0: يعني
1: සීම්ස් ගන්න, දාර ගන්න
0: අඩු කරන එක තමයි.
1: ඒවත් පොඩ්ඩක් දැනගන්න ඕනේ කොහොමද මොඩර්න් වර්ල්ඩ් එකේ මේවා පාවිච්චි වෙන්නේ. සෙරමික්ද පෝසිලෙන්ද?
0: හා.
1: ඉතින් මොනවා වුණත් ඔයා දන්නේ නැතුණට ඔයා මෙලෝ දෙයක් දන්නේ නැතුණට ලංකා මිනිස්සු වැඩියෙන්ම ගන්න පෝසිලන් ටයිල්ස් කියලා මට කිව්වා. මේ සාමාන්‍ය මිනිස්සු දන්නවා මේ. ඒ මිනිස්සුන්ට මෙතන ඉල්ල මේ පාරම්බාන මිනිස්සයා දන්නේ පෝසිලන් ටයිල් උඩටද පළටද ඔළුවටද දාන්නේ. කොටද ඉතින්
0: මම. හරි ඉතින් මම අද ඒක ඉගෙන ගත්තානේ. අද ඉගෙන ගත්තා.
1: ඒක තමයි ඉගෙන ගත්තේ.
0: රයිට්.
1: අම්පෝරියා නම් තියනවා ගම් හතකට හැෙන්න පෝසිලන් සෙරමික් දන්නේ අගට.
0: ඒකනේ මම කිව්වේ මේ ලංකා ටයිල්ස් යවන්න කියලා කර්මාන්ත ශාලාවට
1: මම. අනේ මේ
0: මේ මං
1: ඊයේ
0: බස් එකේ එනකොට මම දැක්කාරවින්ද මේ ඉගෙන ගන්න ආසා වුණත් ඉස්කෝලේ පහු කරලා ඒ මට ඒ සින්දුව මතක් වුණා. ඒක ළමේ කම්මත් එක්ක යනවා යුනිවර්සිටි එකක් ළඟින් යනකොට මේව අහක බලාගත්ත ළමයා ඉගෙන ගන්න ආසා වුණත් ඉස්කෝලේ පහු කරලා යන්නේ අපි ඒ දිහාමවත් නොබලා මට ඒ සින්දු ඔළුවේ වැඩ කරනවා මට හරි මොකද්ද වගේ. මං ඉතින් ඒ අම්මගෙන් ඇහුවා ඇයි පුතා මෙහෙම අහක බැලුවේ මෙහෙම යුනිවර්සිටි එක ළඟින් යනකොට ඇයි අහක බැලුවේ එහෙම ගාම ඒ අම්ම කිව්වා ඉතින් මෙහෙමයි ආ ඉගෙන ගන්න ආසුණාට යාර යුනිවර්සිටි යන්න සල්ලි පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ආයෙ පැත්ත බලන්නේ නෑලු. එයාට ඒ තියෙන මේකට හරිද? මට ආර විදිහට ඒක දුක හිතුණා. මම ඒගොල්ලන්ට කිව්වා අරවින්ද LOLC finance speed draft. මම ඒගොල්ලන්ට ඒ විස්තරේ කිව්වා. මෙහෙමයි කරන්න ඕනි. ඔගොල්ල යන්න LOLC ෆයිනෑන්සෙද ගිහිල්ලා පොඩක් කතා කරලා බලන්න. ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා තියෙනවා. ඒගොල්ල තමයි ඒක මුලින්ම හඳුන්වලා දුන්නේ. එතනින් වෙන්නේ ඕගොල්ලන්ට කියලා සල්ලි හිතන්නකෝ. දැන් මෙන්න මෙච්චර ගාණක්
1: ණය මුදලක් අනුමත කරලා ලෑස්ති කරලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්.
0: අන්න ඒක මම කිව්වා.
1: අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න
0: පුළුවන්.
1: ගන්න ප්‍රමාණයට විතරක් අප්‍රූවල් හම්බෙන්න පුළුවන් මිලියන 10කට.
0: ඔව් ඔව්.
1: මේ ගත්තේ එතනින් ලක්ෂයයි නම් ඒ අප්‍රූව් වෙච්ච එකෙන් ගත්ත එළියට අදපු ලක්ෂයට විතරයි අපි ගාස්තුවක්
0: ගෙවන්නේ. යා.
1: අර අප්‍රූවල් හම්බෙච්ච සම්පූර්ණ ගාණට ගෙවන්නේ. ඒක සාමාන්‍ය ලෝන් එකකට වඩා වෙනස් වෙන්නේ ඒ විදියට.
0: ඕන හදිසි වෙලාවකට
1: වැඩේ කරගත්ත ආපහු දැම්මම ආයි කිසි අවුලක් නෑ. ආයි මුකුත් ගෙවන්න දෙයක් නෑ.
0: හරි ඔකේ.
1: ඕන හදිසියකට ඕන වැඩකට අප්‍රූව් කරපු විශාල මුදලක් LOLC ෆයිනෑන්ස් එකේ තමන්ගේ නමින් තියෙනවා. තමන්ට මේක මැනේජ් කරගන්න පුළුවන්.
0: ඒක
1: ඔන්ලයින් අපිට අවශ්‍ය තැන් වලට ගෙවන්න පුළුවන්. ඔන්ලයින්ම ආපහු දාන්න පුළුවන්. ඉතින් මේක මාර වාසියක්.
0: ඔව් අනිවාර්යෙන්.
1: සාමාන්‍ය ණය මුදලක් ගත්තාම ඒක පාවිච්චි කරා හෝ නොකර ගත්ත දාන ඉඳලා අපි ඒකට වාරික ගෙවන්න
0: ඕනේ. ගෙවන්න ඕනේනේ.
1: මේ දැන් මේක එහෙම නැහැ.
0: මේක එහෙම නැහැ. ඔව් නේ ඔබ ව්‍යාපාරයක්
1: කරලා මේ ඩ්‍රාෆ්ට් එක තියෙන්නේ. ගත්තොත් ගත්ත ගානට අදාළ මුදල විතරයි ගෙවන්නේ. ඒකට පොඩි ඉන්ට්‍රස්ට් එකක් පොලියක් ගෙවන්න තියෙනවා.
0: හරි ඔකේ.
1: එච්චරයි.
0: නියමයි නේද?
1: අපහු පියවුවාම ආයි ගෙවන්න ඕනේ නැහැ.
0: ගෙවන්න.
1: තේරුම් ගන්න මේක තේරුම් ගන්න ඕනේ දැන් අපි.
0: යා ඔකේ.
1: ඒක මේ ඉගෙන ගන්න වැඩවලට විතරක් නෙමෙයි. ව්‍යාපාරයක් කරනවා නම් ඒ වගේ ණය මුදලක් LOLC ෆයිනෑන්ස් එකට කියලා අනුමත කරවල තියාගන්න. සයිඩ් ලයින් එකේ තියාගෙන ඉන්න අර්ථයෙන්ම. ලොකු කලබලයක් කරන තියෙනවා. හැමතිස්සෙම ඔළුවේ දෙන මොකක් හරි වුණොත් සල්ලි රෙඩි වෙලා තියෙනවා එක තැනක. ඒක ඔයාට වැඩක් කරන්න යෝධ ශක්තියක් අරන් එනවා.
0: ඒ කියන්නේ ප්ලෑන් ඒ එකට ඔබ වැඩ කරගෙන යනවා. ප්ලෑන් B රෙඩි කරලා තියෙන්නේ. ඕන වෙලාවක
1: රෙස්කියු මිෂන් එක රෙඩි. මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත්.
0: දැන් අපි සල්ලි ගැන මං ආසම මාතෘකාව තමයි සල්ලි කියලා කියන්නේ. මේක දිගේ ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා ලොතරැයි ලොවේ දැවැන්තයව අපිට හම්බ වෙනවා. ඒ තමයි NLB ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් පහුගිය දවස්වල ඒගොල්ලන්ට ලොකු සම්මානයක් හම්බුණා, ව්‍යාපාර සම්මානයක්. ඉතින් ඒ සම්මාන ලබන්නත් හේතු තියෙන්න ඕනෙනේ. ඒකට හේතුව වුණේ කෝටි ගණන් මිනිස්සුන්ට, ලක්ෂ ගණන් මිනිස්සුන්ට, දහස් ගණන් මිනිස්සුන්ට දීලා තියෙන ලොතරැයි වලින් එතනින් අතර වෙන්නෙත් නැතුව රටේ සංවර්ධනයටත්, ජාතික ලොතරැයි මණ්ඩලය මැදිහත් වෙලා රටේ සංවර්ධනයටත් සෑහෙන ලොකු මුදලක්.
1: ඒකට එකපාර කෝටි ගණන් මිනිස්සුන්ට කිව්වනේ ඉවරනේ මිස්.
0: මොකද්ද?
1: කෝටි ගණන් මිනිස්සුන්ට, දහස් ගණන් මිනිස්සුන්ට, ලක්ෂ මිස් හරියට දෙයක් කියන්නේ.
0: හැමෝටම කෝටි නෙමෙයිනි.
1: කෝටි ගණන් මිනිස්සුන්ට. ඔයා කියන්නේ කෝටි ගණන් මිනිස්සුන්ට. නැත්තම් මිනිස්සුන්ට කෝටි ගණන් දුන්නා කියලා කියන්නේ
0: මොකද්ද? මිනිස්සුන්ට කෝටි ගණන් දුන්නා කියලා.
1: ඒක කියවෙන්නේ නැහැ නේ මේ නිවේදිකාවට.
0: එහෙම තමයි නිවේදනේ
1: උල්පත. කොතරවත් කියවෙන්නේ. මේ වෙච්ච එක නෙමෙයි කොතරවත් කියලා
0: තියෙන්නේ. මං කියපේ එක නෙමෙයි ඔයාට ඇහිලා තියෙන්නේ. මොකද්ද මේ
1: මේක? මෙහෙම නිවේදිකාවෝ.
0: හරි.
1: පොල්පිටි කීපයක් හොයාගන්නවනේ මේ වගේ නිවේදිකාව පහක් හයක් කපලා තියන්න.
0: අරවින්ද මට ඩිස්ටර්බ් කරන්න එපා.
1: මේ
0: කරන්නේ රටට ලොකු සේවයක් මම මේ කරන්නේ. රටට සේවය කරනකොට එක එක ප්‍රශ්න එනවා. අපි ඒ වයින් කරමු. අහකට අහකට. හරි. අර විහිළුවට විහිළුවට
1: රටට සේවය කරන්න කොහෙ නා
0: විහිළුවට විහිළුවට මෙන්න වැන්දලා වැන්දලා අහකට
1: අහකට උද්දච්ච කමනේ. ඕක තමයි වෙලා තියෙන්නේ. හරි උද්දච්චනේ.
0: රයිට්. අපි කතා කරමු ලොතරැයි ගැන. අපි කතා කරමු ජයග්‍රහණ ගැන. අපි කතා කරමු ඒ විශිෂ්ටත්වය ගැන.
1: කතා කරන්න ගොයන්න තියෙන මෙතන මුදුන.
0: මම ආසම ගැල්ල කියන්න. කෝටි 47 කෝටි 23 ලංකාවේ මෙතෙක් දීපු දැවැන්තම සුපිරි තෑගි දෙකම දුන්න එකම ලොතරැයිය තමයි මෙගා පව. මට එච්චරයි කියන්න ඕනේ. ගන්නවද නොගන්නවද කියන එක ඔබේ තීරණයක්. මං නම් කියන්නේ ගන්න කියලා. ඉතින් ලොතරැයි නේ නේද?
1: අන්තිමට කියනවා මේ වීද. ගත්තොත් ඇදේ ඇදේ ඇදේ ඇදේ
0: ඇදේ ඇදේ.
1: අපි ග්‍රේට් වෝල් මෝටර්ස් ගැන කතා කරමු. මොකද ග්‍රේට් වෝල් මෝටර්ස් ගැන මේ මිස් කතා කරනවට වඩා හොඳයි.
0: කිසිම
1: තාක්ෂණය ගැනවත්, ඒ මෝටර් තාක්ෂණය ගැන
0: මගෙන් ප්‍රශ්න අහන්න. හරි මගෙන් ප්‍රශ්න.
1: ඔටෝමෝටිව් ඒවා ගැන නම් මෙලෝ අදහසක් නැහැ.
0: හරි මගෙන් අහන්න ප්‍රශ්නය.
1: මට ඔයා කියන්න දැන් ග්‍රේට් වෝල් මෝටර්ස් ලංකාවේ ඩේවිඩ් පිරිස් ඔටෝ මොබයිල් ආයතනය තමයි ලංකාවට අඳුන්වලා
0: දෙන්නේ.
1: තමයි ලංකාවේ
0: නියෝජිතය.
1: කම නියෝජිතය.
0: යස්.
1: බලයලත් නියෝජිතය.
0: ඔෆිෂියල්
1: නේ. ඔෆිෂියල් ඒජන්ට්. මට කියන්නේ මේගොල්ලෝ වාහන ජාති කීපයක්ම අඳුන්වලා දුන්නා. Great Wall Motors කියන්නේ කම්පනිය නම. ගොඩ අඳුන දුන්න වාහන ජාති කීපයක්. ඒ වාහන ජාති කීපය මොකද්ද කියලා නෙමෙයි මං ඔයගෙන් අහන්නේ.
0: මම
1: මේ බුරුර දත මැදගෙන හිටියට ඒක නෙමෙයි මං අහන්නේ.
0: Haval H6, Haval H6 GT, Tank 500, Tank 300 ගැන අහනවා කියලා මම හිතුවා. රයිට් කමන අරවින්ද අහන්න කමන.
1: මට කියන්න මේ හැම වාහනයකම ලක්ෂරි ඔප්ෂන්ස් ගැන හෙව්වම පොදු ලක්ෂණ ගණනාවක් අපිට આવුණා. මේ හැම වාහනයකම ඒ ලක්ෂරි ඇප්ලිකේෂන්ස් ටික ඇවිල්ලා
0: තියෙනවා.
1: අපි හිතනවා මේකට විතරයි දාලා තින්න අරක විතරයි ඔක්කො නෑ. අපි මේ හරි ආස අපි තිබ්බනම් හොඳයි
0: කියලා
1: හිතනවා. ලක්ෂරි ෆීචර්ස් පහක් කියන බලන්න පහක් වැඩිය කියන්න ඕනේ. ඒ හැම වාහනයකම තියෙන සුපර් ලක්ෂරි ෆීචර්ස් පහක් කියන බලන්න.
0: රයිට්. Thank you මට අවස්ථාව ලබා දුන්නට. හොඳ ප්‍රශ්නයක්.
1: අයිලා ගහන්න නැතුව කියන්න.
0: එහෙම තමයි උත්තර.
1: මෙතන
0: අපි මේකේ
1: ආකෝ ගානවල තිබෙන
0: සවුන්ඩ් සිස්ටම් එක. හරිද? සවුන්ඩ් සිස්ටම් එක.
1: සවුන්ඩ් සිස්ටම්
0: එක. හරිද?
1: ඔය අතේ තියෙන කොලේ යහපැත්තේ තියෙනවා. ඒක බලන් මේක බලන් කියනවා. මෙතන තවුත්තු වෙනවා කියලා. උදේ ඉඳන් රෑ වෙනකන් තවුත්තු වෙන්නේ නැහැ මිනිස්සු.
0: කොමන් ඔටෝ පාකින්.
1: ඔටෝ
0: පාකින්. ඔටෝ පාකින්.
1: මෝඩ දැක්කහම මටම ලැද්දා හිතුණා. ඒකයි මම කිව්වේ.
0: පිටිපස්ස රිවර්ස් ට්‍රැකින්. රිවර්ස් ට්‍රැකින් පොදු ලක්ෂණ.
1: මොකද රිවර්ස් ට්‍රැකින් කියන්නේ මිස්?
0: අර මෙහෙම රිවර්ස් කරනකොට මෙහෙම ඉරි ගහලා පෙන්නනවා. මෙහෙම ගාන්න. මෙහෙම ගන්න. මෙහෙම ගන්න.
1: ආ කැමරාවෙන් පෙන්නනවා. දැන් තියෙන මේ පොසිෂන් එකේ ඔය ස්ටීරින් එක හරවලා තියෙන නිසා ඒ පාත්වේ එක තියෙන්නේ මෙහෙම. ඔයා එන්න ඕනේ මෙහෙම. අන්න එම ගයිඩ් ලයින්ස් ටික පෙන්නනවා. තාම මොනවද
0: තියෙන්නේ? පවර් ටේල් ගේට් එක තියෙනවා. ෆයින් මෙහෙම කරලා
1: ෆයින් මෙහෙම
0: කරපු ගම කකුලෙන් මෙහෙම
1: රේල් ගේට්ුවද ටේල් ගේට් එක රේල් ගේට් කොහොමද?
0: නෑ අපි ගිහිල්ලා අර කකුලෙන් මෙහෙම මෙහෙම කරා
1: පිටිපස්සේ පොඩි ජෙස්චර් එකකින් අපිට අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔකට කියන්නේ ඩිකිය කියලා නිකන් ඩිකිය අරගන්න
0: පුළුවන්.
1: පොඩි ජෙස්චර් එකක් අර වෙන වගේ අතින් මේවා කරලා එහෙම අරින්න මහන්සි වෙන්න ඕනේ නැහැ. බඩු ටිකක් අතේ උස්සගෙන ආව නම් කකුලෙන් කරන පොඩි ජෙස්චර් එකකට මේක ටක් දාලා ඔටෝමැටිකලි ඇරෙනවා.
0: යස්. එතකොට
1: මේ වාහන හැම එකකම මම එකක් නොටිස් කරා. හොඳ ඉඩපාඩු තියෙනවා පිටිපස්සේ බූට් එකේ. සෑහෙන දෙයක් ගෙනිය ගන්න පුළුවන්.
0: පුළුවන්කම තියෙනවා. යස්.
1: මේ මෑතක දැකපු වාහනවල ඔය මොන ෆීචර්ස් උනත් බන්දගේ බූට් ස්පේස් එක මදි.
0: හා.
1: වගන හදිස්සියක රටකට යනකොට පොඩි කැබින් බෑග් එකක්වත් දාගෙන
0: යන්න බෑ.
1: දාගෙන යන්න සීට් ඔක්කොම නවන්න ඕනේ. මේක සීට් නවන්න නැතුවම සීට්ස් නමලා බඩු ගොඩාක් දාගෙන යන්න පුළුවන්. ඒක වෙනම මෙන්නම කතාවක්
0: ෆීච එකක්.
1: නමුත් හොඳ බූට් ස්පේස් එකක්, රීසනබල් බූට් ස්පේස් එකක් තියෙනවා. ඒගොල්ලන් අර දොරක නිකන් තියෙන අර ඩෝ පොකට්ස් වල.
0: හරි.
1: අපි බලාපොරොත්තු වෙනකෝ වතුර බෝතලයක් දාගෙන යන්න පුළුවන්. ගොඩක් ඒවා නිකන් දාන්න පුළුවන් වගේ පෙන්නලා දුන්නා දාන්න බෑ. මේවා පුළුවන්.
0: යා ඕකේ. එතකොට මේකේ Apple CarPlay හරි නැත්නම් Android Auto හරි ඒ සිස්ටම්ස් තියෙනවා. ඊට පස්සේ voice assistance. මම ඒකට හරි ආසයි අරවින්ද, ඒ ෆීච එකට. voice assistants තියෙනවා. මේ මේ අපි පොදු ලක්ෂණ අපිට
1: ඉංග්‍රීසි ටික උගුත් ඉගෙන ගන්න පුළුවන්.
0: ඕ.
1: යන ගමන් කොහොමද විධානයක් දෙන්නේ වාහනේට?
0: හ්ම්.
1: කාලයක් යනකොට මොකනතත් ඉංග්‍රීසි ටික
0: හැදෙනවා. ආ. get out, get in. ගාලන් ගා ටග් ගාල
1: කියන. get out කියන්නේ නැහැ නේ එහෙම මොකද ඒ?
0: වාහනේ කියන්නේ මට.
1: get out කියලා තමම වහිනවා.
0: ඉතින් මේක experience කරන්නකෝ. මෙහෙම කියනවට වඩා හරිම රහයි මේක ගිහලා experience කරන එක. එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් වෙලාවක් දාගෙන යන්න අපේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ඒගොල්ලන්ගේ තියෙන ලොකු ෂෝරූම් එකක්. එතනට ගියා නම් ඕගලන්ට වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා මේ ඔක්කොම ෆීචර්ස් බලලා පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න.
1: මගේ ෆීචර් මගේ දැන් ෆේවරිට් වාහන දෙකක් මේනකොට මේ වෙලාව තියෙනවා එතනින්.
0: මොකද්ද?
1: එකක් තමයි Haval GT එක. grand touring එකට මං ආසයි.
0: හරි ඔකේ. අනිත් එක tank 300.
1: Yes. ඒක තමයි මගේ ගොඩක්ම මං ටකා ටිකා ටුකා කී කිය. ඉතින් මං බලනවා කොයි එකද කොයි වෙලාවක හරි ඉතින් දෙයි ආගෙන ඉන්නවා.
0: ෆ්ලයිට් කෝල් කරන්න 0117888666 කියන නම්බර් එකට කෝල් කරලා වෙලාවක් දාගෙන යන්න කියලා තමයි අපි ඔයගලන්ට මතක් කරන්නේ. ඉතින් අද අපි කාගිල්ස් ෆුඩ් සිටි යන දවසක්. හේතුව තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදා වෙනකල් අරවින්ද ලොකු ඩිස්කවුන්ට් තියෙනවා, මෙගා ඩිස්කවුන්ට් තියෙනවා සී රිවෝඩ් සමාජිකයන්ට්. දැන් අරවින්ද මට කියන්න කොහොමද සී රිවෝඩ් සමාජිකෙක් වෙන්න කියලා?
1: එතන ගිහලා අඬලා.
0: ඒ මොකද?
1: රිවෝඩ් සමාජිකෙක් වෙන්න ඕනේ දැන් නම්. එහෙම නැතුව ගෙදර යන්න. ටක් ගාලා මේවා.
0: අඬන්න දෙයක් නැහැ නේ. එතන ගිහලා කියන මම මේ රිවෝඩ් සමාජිකෙක් නෙමෙයි. කොහොමද වෙන්නේ? කොහම ෆෝන් නම්බර් එකයි ටික් ටික් ගාලා පොඩි වචන ටිකක් එහා මෙහා වෙනවා.
1: ඊට පස්සේ වචන පොඩ්ඩක්වත් එහා මෙහා වෙනවා. ටෙලිෆෝන් නම්බරෙන් මේක කරගන්න මොන වචන එහෙම එන්නේ?
0: නිකන් පොඩ්ඩක්
1: වචන මුකුත් එහාට මෙහාට වෙන්නේ නැහැ මිස්.
0: හ්ම්
1: හ්ම් මට ආගේ සිවෝත් සමාජිකත්වය ගන්න ඕන එච්චර ඔච්චර තමයි තියෙන ඇති මේට යන්න ටෙලිෆෝන් නම්බර එල්ලවා තක්කාල රිජිස්ට වුණ ෆෝන් නම්බර කහන ස රිවෝට් සමාජිකද ස ෆෝන් නම්බර එකද ඒකට හම්බෙන වෙනමම වෙනමම ඩිස්කවුන්් කොයි වෙලාවේ කොතන කොහොම තියෙනද කියලා හැම වෙලාවෙම තියෙන මොනවද
0: ඔව් මේ දවස්වල ලොකු ලිස්ට් එකක් අපිට එවලා තියෙනවා මෙතන ඔයගොල්ලෝ ආස කරන දේවල් අවශ්‍ය දේවල් ඔක්කොම පුරවලා තමයි මේ ලිස්ට් එක තියෙන්නේ සැප්තැම්බර් 10ට කලින් ඒ කියන්නේ හෙටට කලින් නැත්නම් හෙට දවසෙත් පුළුවන් අදයි හෙටයි කාගේල්ස් ෆුඩ් සිටි ගියොත් මේ වගේ ලොකු ඩිස්කවුන්ට් ඔයගලන්ට හම්බ වෙනවා කියන එක මතක තියාගන්න
1: වදන මම දැන් හිතාගෙන ඉන්නවා පොඩි වගාවකට අත ගන්න පොඩි පොඩි පොඩි එකක්
0: ඈ මට කියන්න
1: වාට තීරේ දවසක බගාවකට මම අතගාපේකේ වටනාකම
0: අපටත් තියෙනවා දෙකේ මොකක් හරි පළක් ප්‍රයෝජනයක්
1: ඒක මං වාට වම්බුරු කිලෝ එකක් කියවන්නේ
0: ආරයිට් එහෙනම් අපි කතා කරමු ගණු දෙනු
1: තියෙන බලන්නකෝ තියෙන නීචකම සමන්ත ලැබෙනේගෙන මේ ඔක්කොම බලන්න තමන්ගේ මඩිස්සලේම තර කරගන්න තමයි බලන්නේ තමන්ගේ බණේ තමන්ගේ බණේ
0: මට මොකද වගාවක් කරත් ඔයා මොනම කරත් ඔයා නැටුවත් ඔයා මොන සින්දු මට මොකද
1: මට මොකද නෙමෙයි ඔයාට ඒ වාට ඒවා බෑ
0: ඒකට
1: මම හරි මම හිතාගෙන ඉන්නවා කාගිල්ස් එකට තමයි මම මගේ එළවලු ටික දෙන්නේ
0: කියලා ෆාව් ගුඩ් අයිඩියා
1: හොඳ මිලක් මට ලැබෙනවා අතරමැදිව නැති නිසා ඒවත් අපි මතකයේ තියාගන්න ඕනේ ලංකාවේ ඉන්න සෑහෙන සප්ලයර්ස් රට තමන්ගේ ජීවිතය ගෙනියන්න හොඳ අත්වැලක් කාගිල්ස් එක පැත්තකින් සප්ලයර්ස් ලගේ පැත්තකින් පාරිභෝගික එකක පැත්තකින් තියෙන හැම වෙලාවෙම පේන කියන මානේ දුරින් අතේ දුරින් වගේ හැම වෙලාවෙම කාගිල්ස් එකක් තියෙනවා. ඒක ජීවිතේ ලේසි කරලා තියෙන ප්‍රමාණය. ඔබට තේරුම් ගන්න නම් කාගිල්ස් ටික ඔක්කොම දවසක් වහලා තියන්න. ආන් එදාට තේරෙනවා දී. හඳුනේ මේක දෙවිච්ච ඉඳන් අපි මැත් එක ගහගෙන ගිහිලා තියෙන්නේ දන්නේම නැතුව
0: කියලා. හරියට හරි. යස් අපේ ගෙදරට අපි ගත්තා මේ සිකියුරිටි අන්කල් කෙනෙක් ගත්තා. මොකද අපි අපේ ගෙදර නෑනේ එහෙම ඉතින් අපිම පෞද්ගලිකව මේ දේවල් කරගන්න ඕනේ අරින්ද CCTV දැම්මා.
1: මේ මනිහ මේ මිනිස්සයා කොහෙත් යන්නේ? ගෙදර ඉන්න සෙනග ඉන්නේ පුදුම මාර්ගයක කාමරයක. ඒ මනුස්සද සිකියුරිටි අංගලොත් දැන් ඒ කාමරේද?
0: එයා ඔය එකෙත් ඉන්නවා එළියෙත් ඉන්නවා.
1: එළියෙත් අනේ එළියෙත් ඉන්නවද මේ මිනිහ?
0: ඇයි එළියෙන් ඉඳන්?
1: මේ මිනිහ ඇතුළට ආවම ඕගොල්ලෝ ඉන්නේ.
0: ඒ අංගලට නිදිමතවම අපි එළියට ගිහලා සිකියුරිටි කරා. මාරි මාරුට වැඩේ කරගෙන යනවා.
1: මේවයි.
0: ඔව් ඉතින්
1: ඔයිට ලේසි නැද්ද අර මේ අර ප්‍රයිම් ගෲප් එකකින් අඳුනලා දීපු අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකකින් ගා බැලුවා
0: නම්
1: කැමති නෑ ඔය වගේ හොඳ තැන් වලට යනවට මොකද ඔයාට තැන හොඳ උනාට ඉතින් ඔයාගේ ආර පස්සේ ඒ මිනිස්සුන්ට තැන හොඳ නැති වෙලා
0: නෑ මම එතකොට ඒ විදියට හැසිරෙනවා අරවින්ද දැන් හිතන්නකෝ අපේ ඔෆිස් එකේ පාටි එකක් ෆන්ක්ෂන් එකක් තියෙනකොට මම හැසිරෙන දේවල් දැකලා තියෙනවා
1: ඔව්
0: හිතා ගන්නත්
1: බෑ අන්දරේ වගේ හැසිරීම
0: බොරු කියන්නේ බා
1: දෙන දේ කාපන් ගොඩා වගේ ඉඳපන් තමයි හැසිරීම මට නෑ ඒවට
0: පොස්ට් උනා හිතා ගන්න බෑ ආ මේ අර ළමයා දර වැඩට ගත්තා හිතා ගන්න බැරි හැස ඒ වගේ තමයි මම ප්‍රයිම් ගෲප් එකේ මේ තැනට ගියොත් ඒ කියන්නේ කඩවත තියෙන මේ සුපිරි අපාර්ට්මන්ට්ස් වලට ගියොත්
1: මට පොරොන්දු වෙනවා ඒ තැනේ හරිය ලස්සන තැනක් හැදෙන්නේ
0: මං චේන්ජ් නම්
1: ඒ චේන්ජ් නම් ඒ තැනේ විදියට
0: පූල් එකේ නාන්නේ ස්විම් කරන
1: යකාගේ විදියට විමාන නෙමෙයි විමාන විදියට යකා හැදෙනවා කියලා මට පොරොන්දු
0: වෙනවා යස් ජිම් එකට ගියලා
1: එහෙනම් ඔයා එහෙන් ගත්තර කමක් නැහැ
0: ආ මං එහෙම
1: ඉන්නවා මිලියන 30 කින් පටන් ගන්න
0: හරි ඕකේ ෂුවර්
1: හැම පහසුකමම තියෙනවා
0: හරියට හරි
1: හැම සිකියුරිටි වලින් පටන් ගත්තාම සියලු පහසුකම් ආයිතින් වීකෙන්ඩ් එකකට එහෙම නිකන් ලේසියෙන් එළියට එන්න උවමනාවකුත් නැහැ පොඩි බ්‍රේක් එකක් ගන්න චුට්ටක් එළියට යන්න ඕනේ කියලා එහෙමත් නැහැ ඒ වෙනුත් පොඩි ගියක් එකතු කරගන්න එළියට යන්න
0: ඕ
1: අපතන හැම වෙලාවෙම යන්න ඕනේ ආසයි ඉතින් මෙතන ඉන්න ලස්සනයි වටපිටාව ලස්සන ඒවා ඔක්කොම තියෙනවා ඔඩලාගෙන යන්නත් පුළුවන් මේ කඩවත ටවුන් එකේ නම් විනාඩි 5 10 දුරවල් තියෙනයි හයිවේ එකට විනාඩි 5ට 10ට එන්න පුළුවන්. ඔය වාසි ටිකත් එක්ක මේක දැම්මම ගත්තොත් මේක හොඳ ගාණක් මිලියන 31කින් පටන් ගන්නවා කියලා කියන්නේ.
0: හරියට හරි.
1: ලංකාවේ ප්‍රොපර්ටි මාකට් එක කොහම වුණත් බූමින්. බූමින්. ප්‍රොපර්ටි මාකට් එක කියන්නේ විශාල වෙමින් යන්නේ.
0: යස්.
1: මිල වේගෙන් වැඩි වෙනවා.
0: හරියට හරි.
1: අවුරුදු 4න් ඩබල් වෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් ওই ප්‍රොපර්ටි ගැන දන්න මිනිස්සු කියන්නේ. අවුරුදු 4කින් ගත්තා වගේ දෙගුණයක් වෙනවා කියලා වටිනාකම. කොහොම දැන් දාගත්තා නම් අරගෙන. 13:22 කට කතා කරන්න පොලියක් නැතුව ගෙවාගෙන යන්න. ඊට පස්සේ බලන්න ඉතින් මොකද කරන්නේ විකුණනවද පදිංචි වෙනවද ඒවා ඉතින් ඔබනේ ඩිසයිඩ් කරන්නේ.
0: යා ඒකනේ.

0: මොකක්හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
1: මොකක්හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 11.

0: වුණත් එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට
1: රැන්නේ වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රටය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: අතිවිශ්වාසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 011147550 අමතන්න.
4: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
5: අපසෝසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000. David Pierce Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 747 666.
6: Hari giye harima tanata giye inda. LOLC eken ne loan ekak gatte.
7: Maath hariyanna kiyala hari tanatama yanna one.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
5: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 071 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් ටැන්ක් වෙළඳ පොලේ.
10: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
11: LB රන් අය තමයි මගේ හයිය.
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: CFA FM
14: අනුවටයි 0.2 අනුවටයි 0.4 CFA දිවයින පුරා

0: අපි කියනවා අද අපි කියනවා අද අපි කියනවා
1: දෙවියන්ට
0: අපේ අරවින්දව රැක දෙන්න. හරි ගැන අද අපි කතා කරනවා. දෙන්න ඔබේ උණුසුම් මත් පොලසන්නාදය. යා අද අපි කියනවා අරවින්ද අපි මෙච්චර කල් කිව්වා ඕගලන්ට ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල් එක ඔබ ගාව තියාගන්න කියලා.
1: මොකද මොකද මේ
0: එහෙම එහෙම
1: ගැම්මට
0: ගැම්මට වරන් වරන්නේ වරන්
1: වරන් අරන් වගේ කියන්න ඕනේ නෑ මේ ස්ලැබ් වරන්.
0: යස්
1: අපි කිව්වා මේ තෑග්ග පොඩි එකක් නෙවෙයි.
0: හරියට හරි.
1: ඔබ දැනගෙන ඉන්නත් ඇති මේ අනිවාර්යයෙන්ම සිමෙන්ති තමයි දෙනව ඇත්තේ මේ වරමට කියලා.
0: හා හා
1: හා. පොඩි ගානක් නෙමෙයි සිමෙන්ති කොට 100ක් වෙනවා.
0: My goodness. Oh my gosh.
1: 100 දෙනකොට කොට්ටේ ගාන නෙමෙයි.
0: හරි. හරි.
1: ඉතින් දැන් ඔබ සැටලීම ගහලා ස්ලැබ් එක දාන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවක් වුණා නම් මේ තෑග්ගත් අතහෙට වැදුනා නම් වැඩේ වැඩ කරනවා නියමට. නියම ටයිමින්
0: අන්තිම්වා
1: නියම ටයිමින්.
0: දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. දැන් ඔබ ලෑස්ති කරගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පත මේකේ ෆොටෝ එකක් ඔගොල්ලෝ එවන්න ඕනි මෙන්න මේ විදිහට ඩීටේල්ස් දාලා. ඔබේ නම, ලිපිණය, NIC නම්බර එක. මේක එවන්න 0779677767.
1: බිංදුවයි හතයි හතයි නවයයි හැට හතයි හැට හතයි හැට හත. සැටලීමේ ෆොටෝ එකකුත් ගහලා යවන්න ඕනද දැන් ලැහත් වෙලා ඉන්නේ කියලා? එහෙම නැහනේ.
0: එහෙම එකක් නෑ. බිල්පතේ ෆොටෝ එකක් තමයි අවශ්‍ය කරන්නේ.
1: ඒ බිල තියාගන්න.
0: Yes.
1: ඒක තමයි ඔබේ ප්‍රූෆ්. සාක්ෂි ඕනේනේ.
0: ඔව් ඔව් ඒක හරි.
1: නැත්තම් chat GPT දාලා බිල් හදලා එවන්න පුළුවන්. හරි.
0: හරි ඔකේ.
1: ඉතින් එහෙම කරලා මේක දිනා ගන්න. මේක සෑහෙන කාලයක් දිනුම් මදිනවා එක දිගටම. හරි එක දවසක දිනුම් මැදීමක් නෙවෙයි.
0: හරි ඔකේ.
1: දවස ගානේ මගේ සෑහෙන කාලයක් තෝරගෙන යනවා. සෑහෙන ජාග්‍රාහක පිරිසක් බිහි වෙයි. මේක මේ කාර්තුවේ හම්බෙච්ච හොඳම වාසිය වෙනවට කිසිම සැකයක් නැහැ කන්ස්ට්‍රක්ෂන් කර කර ඉන්න අයට නම්.
0: ඔව් ඒක හරි.
1: ස්ලැබ් එකේ ප්‍රශ්නේ ඉවරයි. අපේ ඉන්සි සංස්ථා සිමෙන්ති ගන්නත් අපි හැම වෙලාවෙම කියනවනේ. කොන්ක්‍රීට් එකට කවුරු මොන එක මොකට පාවිච්චි කරත් කොන්ක්‍රීට් එකට ඉන්සි සංස්ථා කියන එක රෙජිස්ටර්ඩ්. එහෙම සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා.
0: හරි.
1: ඒක ඒගොල්ලන්ගේ ටෙරිටරි එක. ඉතින් කොන්ක්‍රීට් එකට හොඳ එක තමයි. ඉතින් අනිත් ඒවටත් හොඳ කියලා ඉතින් මට නම් සාධනය කරගන්න පුළුවන් සමීකරණේ මම දන්නේ නැහැ ඔබ කොහොමද ඒක කරන්නේ කියලා.
0: හරි ඔකේ.
1: එච්චර බරසාර වැඩකට හොඳ එක නේද ඉතින්. කපරාරුද මොනවද ඉතින් මොනවද බැරි කියන්නකෝ. ඒක අර සංශු තියෙනවා ඉතාලම තදින් බැඳෙනවා ඒවයි. ක්‍රැක්ස් යනවා අඩුයි. ඒව හැමතැනම සංයුතිය එකයි.
0: හරි ඔකේ.
1: ඒ කියන්නේ හැම අංශු ඊවන්ලි ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙනවා. කොන්ක්‍රීට් එකේ හැම තැනකම ශක්තිය එක වගේ.
0: හැම තැනම.
1: එහෙමනේ වැඩක් වෙන්න ඕනේ.
0: හැම තැනම. Yes.
1: මේක වෙලා තියෙනවා. Right.
0: හරි දැන්
1: එතකොට අපි දැන් ඔයා දන්නවද මේ දවසක් ඔන්න එක මිනිස්සෙක් මේ කිරි වගයක් දාගෙන දිග ගමනක් යනවා භාජනයක කිරි වගයක්
0: දාගෙන.
1: යා යනවා. ඉතින් පයින් මේ දවස්වල යන්නේ.
0: හරි.
1: අනේ ඉතින් හෙල්ලි යනවා. ගිහිල්ලා යා ගිහින් සෑහෙන දුරක් ගියා. ගිහිල්ලා මල්ල ඇරලා බලනකොට මේ කිරි ටික ඝන කම වෙලාලු.
0: හා.
1: අනේ එහෙමලු බටර් හොයාගත්ත කියලා
0: කියන්නේ. සීරියස්ලි? හදපු කතාවක් නේද?
1: නෑ හදපු කතාවක් නෙමෙයි. එහෙම තමයි විශ්වාස කරන්නේ.
0: ඕකේ. අර කැලැත්තිලා
1: මම හදපු කතාවක් නෙමෙයි. මේ මිනිත්තු හදපු කතාවක්ද දන්නේ
0: නැහැ. මටත් ආසයි යන්න දුර ගමනක් කිරි අරගෙන.
1: දැන් කවුරුත් එහෙම කිරි අරගෙන පයින් දුර ගමන් යන්න ඕනේ.
0: හරි.
1: ළඟ තියෙන සුපර් මාකට් එකට ගියා නම් තියෙනවා
0: පැල්වත්ත බටර්
1: ධාති තුනකින් තියෙනවා ගාලික් බටර් එකයි නෝමල් සෝල්ටඩ් බටර් එකයි නෝමල් එකේ අන්සෝල්ටඩ් බටර් එකයි කෑම ජාති හදනකොට තමයි ගොඩක් මම දැකලා තියෙන අන්සෝල්ටඩ් බටර් පාවිච්චි කරනවා මොකද එක එක අනිත් අනිත් කෑම වලින් ඔකට ලුණු ටික එකතු වෙනවනේ
0: ආ ඕකේ ඕකේ
1: ඒත් බටර් එක යහමින් දාන තැන්වල අන්සෝල්ටඩ් දාලා හදන කෑම තියෙනවා
0: හා රයිට්
1: නැත්තම් ඒකෙත් ලුණු ගතිය આવොත් එහේ මේ කෑම එකේ
0: ලුණු රස වෙනවනේ
1: බලාපොරොත්තු වෙන රහ පොඩ්ඩක් වෙනස් එහෙම තමයි ඒක එන්නේ නැත්තම් පාන් වල සාමාන්‍යයෙන් අන්සෝල්ටඩ් ගාලා කන්නේ
0: ඔව් ඒකට තියෙනවනේ සෝල්ටඩ්
1: එන්නම්ම නිකන් හෙල්ත් කන්සර්න් එකක් තියෙන මිනිස්සු කරන්නේ නැත්තම් ඉතින් දැන් නම් කියනවා මේ බටර් ඒ වගේ ඒවක් හොඳයි කන එක කියලා නේ මේ දේ හොඳයි විතර ප්‍රමාණයකට කියලා කියන මාට නම් ඒ වැඩක් නැහැ මාට නම් හම්බුණා බටර් දෙනවා දීමනාව බටර් වලට තමයි
0: පුදුම ආසා කෑමක් තමයි
1: පුදුම ආසයි බටර් මට
0: Thank you පැල්වත්ත
1: බටර් තමයි ඉතින් මේ අපිට ලෝකලි ප්‍රොඩියුස් කරන නිසා අපේ බජට් එක මාර විදියට ඒකට සෙට් අපේ බජට් එක ඇතුලේ බටර් කන්න පුළුවන්
0: ඔව් දැන් ගොඩක් කට්ටිය මාව දැක්කම කියන කතාවක් තමයි ගල් පළලා මද කන්න පුළුවන් කියලා ගල් පළලා මද කන්න පුළුවන් කෙල්ලෙක් තමයි ওই ඉන්නේ කියලා එහෙම කියන හැබැයි මට
1: ඔව් හරි කපටි කමනේ
0: මන් දන්නා ඒක
1: කපටි කම
0: දක්ෂතාවය වෙන්න හැබැයි මට බෑ අරවින්ද කවදාවත්
1: දක්ෂතාවයට නෙමෙයි ඒ කියන්නේ ගල් පළලා මද කනවා කියන්නේ දුෂ්ටකම කියන්නේ
0: මට ඒවද
1: අවස්ථාවාදී කම ඒ පින්නුම් කරන්නේ
0: ඒකෙන් මම ගන්නේ දක්ෂකම
1: දක්ෂකම අර පේනවා නැත්තන්දි තවස්ථාවාදී විදිහ මේක
0: මට වැඩක් නැහැ වැත්ත තේරු එතකොට මම කල්පනා කරන ඇයි මට බිත්ති නිකන් බිත්ති ඇතුළ බලන්න බැරි මට ඇත්තට මම කොච්චර ට්‍රයි කරත් මං ගල්පල්ලල මද කෑවත් අරවිඳ මට කවදාවත් බිත්ති ඇතුළ වෙන දේ මට හිතා ගන්න බෑනේ දැන් මේ බිත්ති ඇතුළ අපි නිකන් සිමෙන්ති දාලා ඔහොම හදුවට ඕක ඇතුළේ යනවා අපි වයරින් කරනවා වයර් යනවා ඕක ඇතුළෙන් අපි දන්නේ හදිස්සි හරි කොතන හරි මොකක් හරි ෂෝට් එකක් වෙලා මොකක් හරි ගින්නක් ඇතුළුනොත් මේක පැතිරිලා ගියොත් වෙන විනාශය අපිට හිතා ගන්නවත් බැරි තරම් හරිද ඉතින් ඒවා ගැන අපිට මගේ දැන් සමහරකට අවබෝධ නැතිකම වෙන්න පුළුවන් මොකක් හරි දෙයක්කින්ද අපි ඒ වෙච්චර නොටිස් වෙන්නේ කොහේ හරි කොතන හරි ප්‍රශ්නයක් වුණොත් තමයි මතක්කේ මේ මොනවා දාලාද දන්නේ අපි මේ වයරින් කරලා තියෙන්නේ කියලා එතකොට තමයි සිහි වෙන්නේ ඉතින් කරන්න
1: මේ ගිනි ගන්නවා කියන එක මිනිස්සුන්ට එහෙම ළඟ ගිනි ගැනීම කියන එක නිකන්
0: හැමෝටම
1: හරි ෆැමිලිය අත්දැකීමක්
0: නෙමෙයිනේ
1: ඕක දෙයක් නෙමෙයිනේ හැබැයි ඉතින් ගිනි ගත්තට පස්සේ අත්දැකීම ෆැමිලිය කියලා ගන්නෑ ඉතින් ගත්තට පස්සේ ආයි ඕනේ නෑ ඉතින්
0: එච්චරයි ඉතින්
1: අයියෝ හොදි ඕනේ නෑ ගිනි ගත්තොත් හොදි ඕනේ නෑ
0: ඉවරයි
1: ගිනි ගන එක පාරක් එක්ස්පීරියන්ස් ගත්ත මිනිහෙක් ගිනි රක්ෂණය දාගෙන කරන්නේ ගිනි රක්ෂණයක් ගත්තා හා සමානයි
0: රක්ෂණයකුත්
1: ගන්න ගිනි රක්ෂණයක් ගත්තා හා සමානයි ඔබ වයරින් කරනකොට ගන්න සොලිඩ් ඩිසිෂන් එක.
0: ඒක හරි.
1: ආයි පොඩි පොඩි දුර්වල තැන් තියන්නේ. සමහර වෙලාවට අපේ වීක්නස් එක අපි අර කියනෝනේ දන්වැලක
0: හරි.
1: උපරිම ශක්තිය තියෙන එක දුර්වලම පුරුක මත. පුරුක 99ක් ශක්තියෙන් අන්තිශේලුණත් වෙරන්නේ මැද තියෙන එක පුරුකක් හය නැත්තම් දන්වැල දුගන් ඉතින් කඩලා.
0: ආ කඩලා යනවා.
1: ඒ වගේ gedara weakness එකක් ඉතුරු කරන්න එපා දැන දැන.
0: හරි.
1: දාන වයරක අර දම් පාට දැන් ෆයර් ගාඩ්නම් වයරක දම් පාට වෙන්නු. ගිනි පැතිරෙන්නේ නැති පත්තු උනත් නිමිල යන වයරක නම් දම් පාටින්මයි ගහන්න වෙන්නේ.
0: ACL මතක තියාගන්න බ්‍රෑන්ඩ් එක.
1: ඒගොල්ලෝ තමයි මේක පටන් ගත්තේ. මේ concept එක introduce කරේ.
0: මැටීරියල්
1: එක ගෙනාවේ හැදුවේ මාකට් එකට දැම්මේ. අවශ්‍ය කරන certification ගත්තේ සහ මාකට් එකේ ප්‍රමිතිය හදන්න මහන්සි වුණේ. ඔක්කොම කරා ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි මේ ස්ටෑන්ඩඩ් එක ගේන්න දැඟලුවේ අතට.
0: ඒගොල්ලෝ එක කළා.
1: නැත්නම් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තේරුණා.
0: අද
1: ඒකේ ප්‍රතිඵල අද පාරිභෝගිකයට තියෙනවා. අද වර්ධින්නේ. දම් පාට වර ආ. මේක තමයි බාන්නේ නේ.
0: ෆයර් ගාඩ්.
1: ACL ලං ඉතින් ආයි කතාදක් නැහැ. ඒ වයරකින් වයරින් කරගන්න. ප්‍රයිසිං වල මේ අම්මෝ මේ දරා ගන්න බැරි වෙන ගහන මණ්ඩලයේ වෙනසක් නැහැ. ඔය වගේ ඒවට හරි දේ කරන්න. එකපාරයි එතකොට. සංකාව වැඩක් නැහැ. වොරින් වැඩක්
0: නැහැ.
1: වොරි වෙනවා කියන එක හරියට පැද්දෙන පුටුවක රොකින් ඡායකක වැනි වැනි ඉන්නවා වගේ වැඩක්.
0: යස්.
1: වැනි වැනි ඉන්න පුළුවන්. හැබැයි ඒ පුටුවට ඔබ කොහොමද ගෙනියන්න බැ. ඒ නිසා විශ්වෝප වෙන්න එපා.
0: හරි.
1: දාන්න තිබ්බා. මේක ඉතින් නැත්තම් අර හිත ඕනිම දෙතින්. ඕනිම දෙතින් කියලා වෙන මොකක් හරි කරලා වැඩක් වුණාම දැන් අපරාධේ දාන්න තිබ්බා. මේ තමයි අපේ සාමාන්‍ය මයින්ඩ් සෙට් එක. ඕකෙන් තමයි එළියට එන්න අමාරු. එළියට ආවොත් ගොඩ.
0: හා මේ අරවින්ද අපේ තාති රාමින් ගොඩක් බැන්නනේ අතෝසේ එයා මේ රිටයර් වුණා කියලා මොකද්ද ඔයා මෙතන මේ මේවා වුණා විස්රාම ගියා මහලුකුවට විස්රාම ගියා මං අහුවා අම්මී අම්මී මොකද තාත්තා විස්රාම ගියා තමයි ඉතින් දැන් ඉතින් තාත්තා
1: විස්රාම ගියා තාත්තා මේ පෙරේද විස්රාම ගියා වගේ කියන්නේ
0: පන්නිනවා පන්නිනවා හොඳට බලනවා මෙතන තව ඉන්න තිබුණ
1: නැද්ද මම උපදිනකොටත් වාගේ තාත්තා විස්රාම ගිල්ලද කොහෙද
0: නේ නැහැ තව ඉන්න තිබුණ නැද්ද මං අහුවා අම්මා මොකද්ද මොකද්ද රීසන් එක මොනවද අපිට අඩුපාඩු වෙලා තියෙන්නේ තාත්තා විස්රාම ගියා කියලා තාත්තා ඊටත් වඩා හොඳට තාත්තා මේවා කරනවනේ
1: අම්මා කියනවාද එයාගේ විස්රාම වයස දීර්ඝ කරන්න තිබ්බන
0: හොඳයි තිබ්බන හොඳයි මේ මොකද්ද මෙයා මෙයා කරගත්තේ මේ කෑ ගහනවා හරිද තාත්තාමනේ හිතාගන්න බෑ මොකද්ද මේ රීසන් එක පස්සේ තමයි වැඩේ තේරුනේ අම්මට ඇහිලා තියෙනවා අපි අර චෙතැක් එකක් ගන්නකොට 160,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවනේ රාජ්‍ය සේවකෙන්ට ඉතින් තාත්තාට දැන් මේ අවුරුදු 50කට විතර පස්සේ අම්මට ඒක ඇහිලා අම්මා බලනවා මේ විස්රාම ගියානේ කියලා ඒ තරම් මට එතකොට හිතුණා මේක අපි ඊසි ගත්තා. මේක අපි නිකන් හිතුවා 160,000ක ඩිස්කවුන්ට් නෑ මේක අපි සීරියස් ගන්න ඕනි දෙයක්. 160,000ක් අඩු වෙනවා කියලා කියන්නේ චෙතක් එකකින් මේක මාර වාසියක්. අපේ ආදරණීය රාජ සේවකීනි නැගටිව්.
1: නප්පා.
0: උසල ගන්න ඕනි අර.
1: මොකද මොකද බම් මේ?
0: ඒකලගේ ලේ කක් කියන විදිහට ඒ ලේවලට
1: ගන්න. නැගටින් නැති මේ ගිය සත්. මූල්‍ය පහසුකම් ඉඳන් දෙනවා අතේ සේරම සල්ලි තියෙන්න ඕනේ ඕක ගන්න ඉතින් 160,000 අඩු කරාට පස්සේ කියලා දෙක පාර ගන්නත් කෙනෙකුට බැරි වෙන්න පුළුවන්
0: හරි ඕකේ
1: ගිලාගෙන යන විදිහට හදා ගන්න පුළුවන් එකපාර ගන්න පුළුවන් නම් ඒක ඉතින් උපරිම වාසිය වෙනවා
0: එතකොට නව නේද
1: ඔව් බජාජ් එකේ මොන බයික් එකක් ගත්තත් ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි වෙනවා රුපියල් 85,000 දක්වා වෙනකන් ඒක තියෙනවා පෙට්‍රල් 3 වීලක ගත්තොත් රුපියල් 25,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ආ වීගු 3 වීලක ගත්තොත් එහෙම 125,000 ගාන අඩු කරනවා මාකට් ප්‍රයිස් එකෙන් දීලා තියෙන්නේ මේ වාසිය රාජ්‍ය සේවකයාට විතරයි ඒගොල්ලන්ගේ නිකන් අර ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් නගා හිටවන්න වෙනස් කරන්න
0: ඔව් නේද
1: ඒවත් අලුත් බලාපොරොත්තු තියෙන වාහනයක් ගන්න එකෙත් පොඩි තියෙනවා එකක් නේද
0: ඔව් නේද
1: මොන වුණත් කිරිටොයිය වාහනයක් මේ ගෙදර එන්නේ
0: එතන නිකන් රිෆ්‍රෙෂ් වෙනවා වගේ ගතියකුත් එනවා
1: මයින්ඩ් සෙට් එක නේද වෙනවා අනිවාර්යෙන්ම ගෙදරට අලුතෙන් හිරමණයක් ගෙනාවත් ජීවිතේ පොඩි වෙනසක් වෙනවා
0: මේ අනිවාර්යෙන් කොණ්ඩේ කැපුවත් වෙනවනේ කෑ කට් එකක් දැම්මොත් තියෙනවා වෙනසක්
1: හැම දෙයක්ම නිකන් පොඩි වෙනසකට හේතු වෙනවා හිතන්නකෝ මේ ලක්ෂ ගණන් අඩු කරලා දෙනකොට මේක මේ වෙලාවේ ගත්තේ නැත්තම් අපිට තිබ්බනම් අපි ගන්නවා ටික කරේ තියන් යන්නේ නම් ගිහලා
0: අපිට දෙක දෙක ගන්න
1: නෑලා මේ දුන්නේ රාජ්‍ය සේවකයන්ට විතරයි එතන ඉතින්
0: ඒක ගැන කතා කරමු
1: අපිට ගුණාක් දන්නේ නෑ
0: ඉතින් බලන්න ඒව ගැන කතා කරමු අරවින්ද අපි
1: කතා කරලා වැඩක් නෑ ඒව ගැන ඉතින් දැන් රාජ්‍ය සේවකයන්ට නේ දුන්නේ
0: පලාගමු එහෙනම්
1: කමක් නෑ
0: ඕකේ මගේ ආසම දේ තමයි ට්‍රැවලින් කියලා කියන්නේ ඉතින් මම දවසක මම හිතාගෙන ඉන්නවා බ්ලොග් එකක් ස්ටාර්ට් කරන්න ට්‍රැවල් විත් කියලා කවුරුර කෙනෙක්වත් අල්ලගෙන ට්‍රැවල් කරන්න මං හිතාගෙන ඉන්නවා. ඉතින් එතකන් මේ ඔයා යන්න. එතකන් ඔයා ට්‍රැවල් කරන්න හරිද? ඔයා යන්න වියට්නාම් යන්න ෆ්ලයි කරන්න.
1: මට කවුරුත් කියන්න ඕනේ නැහැ ට්‍රැවල් කරන්න වටවල් කරන්න කියලා. අපි යනවා අපිට
0: වෙන. යන්න වියට් ජෙට් එකේ යන්න. ඔයා යන්න.
1: වියට් ජෙට් එකේ යනවා තමයි ඉතින්.
0: ඒක තමයි අප්‍රූවල් එක දීලා
1: තියෙන්නේ. ලබන සතිය යනවා තමයි. වියට් ජෙට් එකේ යනවා තමයි.
0: ඔව්. ඒක යන්නකෝ මගේ හිත හොඳයි නේ අරවින්ද ඒක දුන්නා. යාට ඒ අවස්ථාව
1: දුන්නා. වියට් ජෙට් එකේ අපිලා යනවා. නනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන ලෝකේ වටේ යනවා රටවල් වානක් හැට ගානක්ද කොහෙද ඒ රටවල් හැට ගානටම අපි වියජෙට් එකෙන් යනවා ඔයාට යන්න වෙන්නේ
0: මං කවදාරි දවසක යනවා රස්සාවෙන් අස්සලා හරි යනවා ඔයා ඔහොම කිව්වොත්
1: ඇයිද
0: මේක හොඳයිනේ මේක බජට්
1: අපිට බජට් එක ඇතුලේ තියෙන අපේ තියෙන නෝමලි ඔළුවේ තියෙන එක්ස්පීරියන්ස් එක වෙනස් කරන තැන වියජෙට් කියලා ඒගොල්ලෝ කියනවා. ඇඩ්ස් ටික බලන්නකෝ.
0: ඔව්.
1: ඇඩ් බලුවා මේක මේ බජට් එයාලයින් එකක් කියලා හිතෙන්නේ නැහැ. හරිද?
0: හොඳ ඉඩ තියෙන ෂෝ ෆ්ලයිට් එකක්.
1: ඉඩ තියෙන අර වයිට් බඩි ඒයාර්ක්‍රාෆ්ට් සලූත් මේව තමයි දාලා
0: තියෙන්නේ. හරි ඔකේ.
1: මේගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධ සර්විස් එක සම්බන්ධව එමෙන්න ගොඩාක් රෙකග්නිෂන් හම්බෙච්ච ගමනාන්ත 66ක් අම්බ වෙනවා හොචිමින් ගියාට පස්සේ. ලංකාවෙන් ඔපරේට් වෙන්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ
0: සෙනසුරාදා.
1: මේව තමයි යන්නේ එන්නේ. එහෙට ගියාට පස්සේ එතරින් ඕන තැනකට යන්න.
0: වව් ෂොක් නේද? අහන කොටත් ආසයි.
1: අපි අරතක මේ හොචිමිනුත් ඉතින් ගොඩක් ඇවිදින්න ඕන තැන.
0: ඔව් ලස්සනයිනේ. වියට්නාම් කියන්නේ නේද?
1: වියට්නාම් හරි ලස්සනයි. ගොඩක් තියෙන අපි වියට්නාම් ගියහම බලන තියෙන ඩෙස්ටිනේෂන් ගැන අපි ලිස්ට් එකක් හදුවා දැන් කොහොම කොහමද යන්නේ කියලා මම ඒක ඔයාලට පෙන්නන්නම්.
0: ඔකේ ෂෝ ෂෝ අරවින්ද.
1: ඔයාලට පුළුවන් ඒක බලලා පැලෙන්න.
0: නෑ මට දැන් ඒකේ අදහස ගියා. මොකද මට දවසක මං උගලොත් එක්ක එල්ලිලා යන්න එන්න ඕනේ නෑනේ අරවින්ද.
1: එන්න ඕනේ නෑනේ.
0: මට වියදම් කරන්න සල්ලි තියෙනවා.
1: මත මොකද මොන මත?
0: මං ඒවා
1: මත වියදම් කළා මත.
0: පක් අවදාරියා.
1: යාවදාලා සේරම යනවා ඉරිසියයි නේති
0: සීනිගම
1: පැලිලා යයි නේ දැන්
0: සීනිගම මේ කෝල් කරන්න නම්බර් එක දෙන්නම් නැත්නම් අර දුෂ්ටෙක් වෙනවනේ නම්බර් එක දුන්නේ නැත්තම් බලන්න මගේ එහෙම කිසිම නෑ මට ඊර්ෂ්‍යාවක් නෑ 011 442 0144 0142 0144 සුභගමන්
1: සුභගමන් අරවින්ද සුභගමන් වියජ්ජත් ගමන්
0: සුභගමන්
1: මම යනවා මම දැන් අද යන්නේ අපි
0: අනේ අනේ මේ අද යන්නේ නෑ කියලා මම දන්නවා
1: මම අරවින්ද
0: මම ආශාරේ නะ සුභ දවසක් අපි හෙට හම්බ වෙමු

0: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවේ ලොවම පිළිගත් චාටඩ් එකවුන්ටන් කෙනෙකු වන්න සී ශ්‍රී ලංකා 0.7455
1: කහා. මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඕෆි premium inverter air conditioner rupiyal 179999 sita smart wifi fast cooling samaga 12000 18000 24000 btu වලින් පුව වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 251 30 20
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
5: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
6: Listen up, Colombo. Vietnam is calling.
7: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
8: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
6: Let's Vietjet.
9: හරිම තැනට ගිහින් ඉඳන්. LOL C එකේ නේ loan එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOL C Finance. හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: සර සංචාරක ව්‍යාපාරයක් 2025 දී සංචාරක පැමිණීම 2,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම $ මිලියන 3219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
14: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
15: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111

සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ඇතනේ සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
1: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ് സിരിവോഡ് സമാജ് ക്യാൻ സദാ കാഗിൽ സ്വർസിറ്റി വിത്തിൻ മെഗാവാട്ടം മെഡോളി ഫാറ്റ് സ്പ്രെഡ് ഇത്തിരി രൂപയാൽ തുസിയ വിസായ് മഞ്ചി സൂപ്പർ ക്രീം ക്രക്ക ഇത്തിരി രൂപയാൽ ഹട്ടായി ഡിൽമാ സ്ട്രോങ് തേ ഇത്തിരി രൂപയാൽ കസിയ സൂപ്പർ ഹൈ മാജിക് ഫ്രൂട്ട് ആൻഡ് നട്ട് ഐസ്ക്രീം ഇത്തിരി രൂപയാൽ തുസിയ ഹത്തേവായി കാഗിൽ സ്വർസിറ്റി
1: ശ്രീലങ്കൻ ബാങ്കോട്ട് യൂറോ മണി സമ്മാന ദേക അഖണ്ഡവ ദവണ വരട ശ്രീലങ്കാവേ പാരിഭോഗിക അദ്ധ്യക്ഷീം സദാ വിശിഷ്ടതമ ബാങ്കു വലസ ശ്രീലങ്കാവേ സുലുഹ മാധ്യമ പരിമാണ വ്യാപാര സദാ വിശിഷ്ടതമ ബാങ്കു വലസ ശ്രീലങ്കൻ ബാങ്കുവ 2025 യൂറോ മണി സമ്മാനം പേരും ലബായി അപ്പോ സസ്പെലിൻ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500
2: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: චිත්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත. අමතන්න 011 2200 200.
8: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIBM The City University, The Place to Be.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
10: සියත දිවයින පුරා
11: උදේ 10යි විනාඩි 7යි දැන්
12: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 011 2939.3

0: top story.
1: කොණ්ඩරංජි CID බහරේට. දුබායිදී අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කළ අපරාධකාරී සමාජිකයෙකු වන රංජිත් කුමාර හේවත් කොණ්ඩරංජි CID බහරේට ගෙන තිබෙනවා. එයද දිවිනට රැගෙනීමෙන් අනතුරුයි. පොලිසිය පැවසුවේ කොණ්ඩරංජි නැවැත්තා ඉතාලියට පලා යාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 9 වෙනිදා දුබායිදී අත්අඩංගුවටගත් බවයි. එරට ආරක්ෂකංශ විසින් ඔහු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන්ද අත්අඩංගුවටගෙන තිබූ අතර පසුව බිරිඳ සහ දරුවන් මුදා හරින ලැබුවා. හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන්ද කොණ්ඩරංජි නැමැත්ත අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. තවත් දේශීය පුවතක්. ලබන වසරේ අධ්‍යාපනයේ පුළුල් වෙනසක් ඇති කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අබරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: ප්‍රාථමික පාසල් වලට අපි විශේෂ අවධානයක් දීලා ඒවා නවීකරණ වැඩසටහනක් මේ වෙලාවේ ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි එන අවුරුද්දේ සිට 6 වසරේ ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් පහසුකම් සපයන ඒ යටිතල පහසුකම් මේ වෙනකොට අපි සැලසුම් කළා දියත් කළා තියෙනවා. ඒ වගේම අපි අවුරුදු 5ක සැලැස්මක් හදලා තියෙනවා වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශාල පිම්මක් ලබා ගන්න. ඒ කියන්නේ එන අවුරුද්දේ සිට හඳුන්වා දෙන වෘත්ති අධ්‍යාපන ධාරාව තුළ ඒ ධාරාව ඉවර වෙලා දරුවෙක් එළියට යනකොට ඒ ක්ෂේත්‍රයේ අදාළ ඉහළ අධ්‍යාපනයක් උසස් අධ්‍යාපනයට සමානව ලැබිය යුතු පුහුණුව සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් මධ්‍යස්ථාන 50ක් හදන්න අපි සැලසුම් කරලා තියෙනවා.
0: සියතා top story. අනුග්‍රහය
3: සෙනෙහසින් නාදරෙන් හදවත් සනසලා
4: මෙටෝලි සෑම මොහොතක්ම රසවත්

0: පිරෙන්න සියත. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133010 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: කලසිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11732000. NIBM The City University, the place to be.
3: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
0: සෙලාන් බැංකුවට යුරු මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරු මනි සම්මාන

0: Milan Pasta. Oshadai durum pitiwala gunaye peri Milan Pasta. Obe pawule ahara welata ekaragena obe daruwa star kene
1: stars Milan Pasta.
2: Awudath kaagith nivasi palamurak warnaya ACL Fire Guard Wire. Then dam patin ACL Fire Guard Wire. Flame retardant pramithiye purogamiya.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ఇదిలకు వర్ధన టెక్స్టైల్స్.
1: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779 6767 67 අංකයට වට්ස්ඇප් කරන්න, නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
5: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් උත්සරි වෙතින් මෙගාවට්ටම් කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි. කෝලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි. එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි. සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි. කගිල්ස් උත්සරි.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
1: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: අනුවටයි දශම හතර.
10: සියත දෙවයින පුරා.
11: Tusset Manjula Collaboration.

98.4 මෙගාවාට්ෂියට FM.

උදේ 10යි විනාඩි 44යි දැන් වෙලාවද සැප්තැම්බර් මාසේ 9 වෙනිදා. හෙට 10 බ්‍රහස්පතින්දා, ඊට පස්සේ 11 සිකුරාදා. 11 ලොකු වැඩක් තියෙනව නේද? ස්වර්ණමහ ජුවලස්සගේ අපි කලින්ම පණිවිඩය අපිට මතක් කරලා තියෙන්නේ 11 12 13 දවස් තුන මතක තියාගන්න. එයාලගේ හෙට්ටි වීදිය, එහෙම නැත්නම් කෑගල්ල මාතර මේ කියන ශාඛාවන් වලට ඔබ ගියොත් ඔන්න මේ දවස් තුනෙන් එකක ඔබට පුළුවන්කම තියෙනවා රන්මිල විතරක් ගෙවල චේන් එකක් ගන්න. ඒකත් දැනට යාලගාව තියෙන ලේටස්ම ඩිසයින්ස් වලින් ඔබට චේන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔබට වෙන මොන හරි ජුවලරිස් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න එකපාර සල්ලි ගෙවන්නේ නැතුව මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න ඔන්න පහසුකම හදලා දීලා තිනවා. විශ්වාසයෙන් ඔබ කවදත් ජුවලරිස් ගන්න ගිය තැන ස්වර්ණමහල් කියන්නේ. ඉතින් ඔන්න ඒකත් එක්ක ඔබට ලොකු වාසියක් මේ පාර දීලා තිනවා. දැන් මේ දවස්වල මාකට් එකේ තියෙන gold price එක ඔබ දන්නවනේ. එතකොට ඉතින් වැඩකුලිය අඩු වෙනවා කියන්නේ ඔබට ලොකු වාසියක් චේන් එකක් ගන්නකොට. නැත්නම් එකපාර සල්ලි දෙන්න නැතුව ඔන්න ගෙවාගෙන යන්න වෙනම ජුවලරිස් ගන්නත් ඔබට chance එක තියෙනවා. ඔබට යන්න පුළුවන් මේ චේන් වැඩේට නම් ඔන්න හෙට්ටි වීදියේ තියෙන ස්වර්ණමහ ජුවලස් එකට, නැත්නම් කෑගල්ල මාතර තියෙන බ්‍රාන්ච් එකට. එහෙම නැත්නම් ඔබ වෙනද වගේම ජුවලරිස් ගන්න යනවා නම් එයාලගේ කළුතර, කොළඹ, කිරිබත්ගොඩ, මහරගම, කුරුණෑගල, මීගමු, නුගේගොඩ, මහනුවර, මාතර, ගාල්ල, ගම්පහ, වත්තල, රත්නපුර, කෑගල්ල ඒ කියන බ්‍රාන්චස් වලට ගිහිලත් වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකම තිලකවර්ධන ජාල ලයිෆ් ස්ටෝර් එකේ ඔන්න අලුත් ආරංචියක් තියෙනවා. දැනට ගෙදර ටීවී බලන ටීවීක පොඩ්ඩක් පොඩි වැඩිද කිං කොංග බැලුවත් නිකන් අඟුඩු මිට්ටෙක් ගන්නටද පේන්නේ. එහෙනම් ලොකු සයිස් ටීවීකට දැන් මාරු වෙන කාලේ ඇවිල්ලා ඔබට. එකපාර සල්ලි දෙන එක ප්‍රශ්නයක් නම් ඔන්න ජායල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා කොකෝ මින්පේ හරහා ටික ටික ගෙවාගෙන යන්න ඔබ කැමතිම බ්‍රෑන්ඩ් එකකින් ටීවී එකක් ගන්න. වැඩි විස්තර දැනගන්න ඔබට කතා කරන්න පුළුවන් 0112-238-0295 කියන නම්බරකට. එව නැත්නම් ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ, මහනුවර, මෙට්ටබු, ජාලකුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා.

0: та пирен сията.
1: Сията паттере with Hasa.
2: රටපැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක් මේට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතුවනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්‍රව්‍ය සහ පාතාලයට අදාළවන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන වෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතටද යන්නේ කියලා.
1: සියත පත්‍රේ with Hasa. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0111748 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
7: රත්තරනින් බැබලෙන්න කුණිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: ප්‍රයෝජනදායි ඩියුරම් පිටිවල ගුණය පිරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්ටා
2: සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි
3: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනු හිතවත්කම
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
8: මමත් දෙදී මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
9: ඕ ඌදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාට කරන්න පුළුවන් වැඩක් තියෙනවා මම ඇත්තට කියන්නේ මූදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා මූදට පයින් නැතුයි
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
13: ලොවෙත්නේ මෙවලොවිකා හෙත්නේ
14: අනුවටයි දශම දෙක

0: උදේ 11 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: තෙල්පෙතුම් කරුවන්ගේ නිල්ලීමක්. සමාගම් විසින් සිදුකරන අත්නෝමතික ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් ඩීසල් බෙදහැරීමේ ගැටලුවක් පැනනැකි ඇති බව තෙල්පෙතුම් කරුවන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පැවසුවේ කිසිදු ඩීසල් හිඟයක් නොමැති බවයි.
2: ගිවිසුම් ගත වෙලා තියෙන සමාගම් වලින් අවශ්‍ය කරන ඩීසල් ප්‍රමාණය ඒ බෙදුම්කරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. නමුත් සංස්ථාව සමග කෝපරේෂන් එකක් තියෙන හැම ඩීල කෙනෙකුටම කිසිම බාධාවක් නැතුව අඩුපාඩුවක් නැතුව ඒක ඩීසල් දෙනවා කැන්ට බෙදාරින්න කියලා. ඒක නිසා මේක මේ රජයෙන් කරන මේ අඩුපාඩුවක් නෙමෙයි. ඒ සමාගම් වලින් මේ අපේ බෙදුම්කරුවන් තෙල් නොදැනීම තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒකට මේ සමාගම් තුනට අපි දැඩි විරෝධයක් පළ කරලා ලියුම් දාලා තියෙනවා. අපිට රැස්වීම ඉල්ලලා තියෙනවා.

0: එමෙන්ම කවුඩුල්ල කලාපේ නොවැම්බර් පළමුවනදාත් ඇලහැර කලාපේ නොවැම්බර් 10වනදාත් වගා කටයුතු ආරම්භ කිරීම සිදුවනු ඇත. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
1: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රස

0: ඊට පිරෙන්න සියත
1: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
5: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීවා රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.

0: එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත බට.
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: ඔබ A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
3: Aluminium aluminium මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
6: ප්‍රංශයේ Eiffel කුළුණ පිහිටි නගරය වන්නේ 1 Bordeaux 2 Paris.
7: ඔකට්මනේ අම්මලගින් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ රුවන්වැල්ලේ දේශාන ගුණසේකර.
8: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
9: සියත පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සියතහන්න.
9: අනුග්‍රහය
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: මිස් හොඳ කූල්ද?
12: කූල්. මොකද මම හොට් නේ.
11: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
12: වෙන්න බෑ. දැකල පුරුදු නෙමෙයි, සමහරට අහල පුරුදු ඇති.
13: Oh my god.
11: ඔඩි මිස් සුදු කොච්චි.
14: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
9: මොන සියතම හවස දෙකට සුදු කොච්චිට.
11: මිස් මිස් excuse me මිස්.
12: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: සියත දෙවයින පුරා.

0: සියත දෙවයින පුරා
1: දෙකොළහයි විනාඩි විසි හයයි දැන් වෙලාව. පහුගේ දවසක රටමකට ජාතික මෙහෙමත් එක්ක ක්‍රියාත්මක වෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලේ මාධ්‍ය හමුවක් පැවැත්වුණානේ. එතනදී විශේෂඥ කමිටුව විශේෂ නම්බර්ස් ටිකක් අනවුස් කරනවා. එතනදී කියනවා දවසකට ලංකාවේ මත්ද්‍රව්‍ය පාවිච්චිය හින්දා සිද්ධ වෙන මරණ සංඛ්‍යාව 80ත් 100ත් අතර අගයක තියෙනවා කියලා. ඒත් එක්කම දුම්පානේ හින්දා අපේ රටේ දවසකට සිද්ධ වෙන මරණ සංඛ්‍යාව 50කට ආසන්නයි. එතකම ඔබ දන්නවද වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චියේ හිඳ දවසකට මරණ 10ත් 15ත් අතර සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. හැබැයි ඔය අංකවලට එකතු වෙච්ච කවුරුවක්වත් පටන් ගද්දි හිතලා නැහැ මේකෙන් මගේ ජීවිතේ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, මට ආදරය කරන මිනිස්සු මට නැති වෙනවා, මට සමාජයේ තිබ්බ තත්ත්වෙ නැති වෙනවා. ඔය කිසිම දෙයක් හිතලා නෙවෙයි ඔය දේවල් පටන් ගන්න. ගොඩාක් වෙලාවට වෙන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා, මේක තමයි මල්ලියෝ වාගේ ප්‍රශ්නෙට හරියටම උත්තරේ. අයියෝ ඔක එක දවසක් කරලා බලන්න කොහට ඊට පස්සේ ලොකු රිලැක්ස් එකක් දෙනේ. ඇත්තටම ඔය කියන සිහින ලෝකයක්වත් ඕක ඇතුලේ නැහැ. වෙන එකම දේ ඔබට තියෙන හැමදේම දවසින් දවස ඔබට නැති වෙන එක. ඉතින් ඇයි ඒ වගේ තීරණයක් ගන්නෙ? අදම ඒ වගේ තීරණයක් ඔබ ඉන්නවනම් අපිට පුළුවන් ආපස්සට එන්න, ඔබට උදව් කරන්න. රට ඇතුලේ ආයතන ගොඩක් තියෙනවා, රට මේකට ජාතික මෙහෙයුම ඉන්නවා. ඒ ගැන තමයි අපි ඔබට දවස ගානේ මේ මතක් කරන්නේ. විශේෂයෙන්ම මේ අංක දෙක ඔබ මතක තියාගන්න. 19:27 පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ ඔබට තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන් අංකය තමයි 18:18. දැන් මේ පුනරුත්ථාපනය ප්‍රතිකාරයේ කටයුතු තියෙනවා කියලා දැනගත්තම එකපාරක් කරලා අපිට ආපහු එන්න පුළුවන් කියලා හිතනවනම් දෙවැනි අවස්ථාවක් ජීවිතේ හැමෝටම හම්බෙන්නේ නැහැ. ඒකින්ද පළවෙනි අවස්ථාවෙම ඒ දේවල් වලින් ඈත් වෙන්න, ඒ දේවල් එපා කියන්න, නැහැ කියන්න, බැහැ කියන්න ඔබට වගකීමක් තියෙනවා. මොකද ඔබ අද දවසේ ගන්න හරිම තීරණේ තමයි හෙට දවසේ මුළු රටේම අනාගතය තීරණය කරන්නේ. රට මෙගල ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩ දවස ගානේ මතක් කරන්නේ.

රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක්
0: කාස් Milan Pasta.
2: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවිල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
13: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට.
16: real මපට experience එකකට ඇල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. majestica lanka tiles.
18: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pierce e-mobility වෙතින් 0114700550.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තේ
21: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
23: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
24: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
25: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
26: Let's Vietjet.
27: David Pierce Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
28: Nidhas Pansika Aduma Masika Parikekata Audio System Mega Karaganna.
29: Avance Ken Pona Deyak Adagivanna Ganna.
28: Avance Ticket Tika Pay.
27: Vishwasya Arakshawa Saha Ihalama Pratilabha Samagin Commercial Banquet Sthavara Tanpatu Sandaha 111 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
30: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
0: Milan Pasta. ඩියුරම් පිටිවල ගුණය පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
7: කරස්. Milan Pasta.
2: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
31: අනුවතයි 0.2 අනුවතයි 0.4

0: 98.4 මේකමුවට සියත FM.
1: උදේ 11 විනාඩි 48යි දැන් වෙලාව. ඔව් 12ටත් කිට්ටුයි ඉතින්. ඔබටත් දවසේ අර වෙලාව හිච්චකම ආච්චර වෙලාවක් ගිහිල්ලාද මුකුත් වැඩක් කරගත්තෙත් නැහැ. මම සෑහෙන්න බීසි. මට මං වෙනුවෙන් වෙලාවක් නැහැ. ඔයගේ ප්‍රශ්න ගොඩාක් තියෙන කෙනෙක් නම් ඔබට ඇඳුමක් එහෙම ගන්න යන්නත් ලොකුවට වෙලාවක් නැතුව ඇතිනේ. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට වැඩි බාර දෙන්න. එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එක ලෑස්ති ලංකාවේ ඔබ කොහේ හිටියත් ඔබ ගාවටම ඔබ ඕඩර් කරන ඇඳුම ගෙනත් දෙන්න. ඒකට ක්‍රම දෙකක් තියෙන එකක් තමයි එයාලගේ වෙබ්සයිට් එක. තිලකවර්ධන.com වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔබට ඇඳුමක් virtual fit on කරලා බලන්න පුළුවන්. කලින් කියවාගේ මොනම් තැනකට ගෙන්න ගන්න පුළුවන්. gift එකක් විදිහට වන්න පුළුවන්. ඒක ටිකක් සංකීර්ණයි වගේ කියලා ඔබට හිතෙනවා නම් මුලින්ම යන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගියාට පස්සේ ඒගොල්ලෝ දවස ගානේ අප්ඩේට් කරනවා මොනවද ඇවිල්ලා තියෙන ඇඳුම් මොනවද තියෙන ප්‍රොමෝෂන්ස්. ඔබට බලා ගන්න පුළුවන් මේ හැම ඇඳුමක් එක්කම ඒගොල්ලෝ දාලා තියෙන කින් තියෙන sizes මොනවද, material එක මොනවද, ඒ ඔක්කොම ටික බලාගෙන ඒ ඇඳුමේ ඔබ කැමති ඇඳුමක් තියෙන්නේ ඒකේ photo එක phone එකට save කරගන්න. ඊට පස්සේ මම මේ කියන number එකට WhatsApp message එකක් දාන්න. 07.056.056.056 කියන නම්බෙකට WhatsApp message එකක් දාන්න. මතක් කරලා ඔබේ නම, address එක, phone number එක, ඔබට ඒ ඇඳුමෙන් ඕන කරන size එක මොකක්ද කියලා message එකක් දාන්න. ඊට පස්සේ cash on delivery විදියට ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මතක් කරේ ඔබට තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ පණිවිඩේ. ඒත් එක්කම දැන් ඔන්න සිකුරාද පටන් ගන්නවනේ ස්වර්ණ මහල් ජුවලර්ස් එකේ අලුත්ම වැඩේ. වැඩකුලිය නැතුව ඔන්න ඔබට චේන් ගන්න පුළුවන්. මේ මාසේ 11, 12, 13 කියන දවස් තුනේ ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටි වීදිය, කෑගල්ල, මාතර කියන බ්‍රාන්චස් වලට ගියොත්, ඒත් එක්කම වෙනම මොන හරි ජුවලරිස් ගන්න හිතාගෙන ඉන්නා නම් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා මාස 24ක් යනකම් ගෙවාගෙන යන විදියට ජුවලරිස් ගන්න. ඉතින් හැමදාමත් වගේ ස්වර්ණමහල් කියන්නේ පරම්පරා ගානක්, අපිත් එක්ක රත්තරන් විශ්වාසේ. ඒ විදියටම පරිස්සම් කරපු තැනනේ ඔබට ඔන්න ගිහිල්ලා මේ වීකෙන්ඩ් එකේ වැඩකුලිය නැතුව චේන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 24ක් යනකම් ගෙවාගෙන යන ජුවලරිස් ගන්නත් පුළුවන්. උදේ 11:50 දැන් වෙලාව.

0: පිරෙන්න සියත.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලාන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
2: සියත පත්‍රයේ විදහස.
3: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති, සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක්. මේට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතු වනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ, මද්දවෙ සහ පාතාලයට අදාළ වන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන තිබෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතට දෙන්නේ කියලා.
2: සියත පත්‍රයේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0676252630.
5: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
6: සියත හෙඩ්ලයින් රිවියු.
7: මැති සභ්‍ය අතත් නොසන්සුන්. ආචාර්යවරුන්ගේ වර්ජනෙන් සරසවි අධ්‍යයන කටයුතු වලට බාධා. කොණ්ඩරංජි CID බහරේට. මහකන්නේ වගා කාල සටහන් නිකුත් වේ. ඇමරිකානු නෞකාවලට ඉරානයෙන් ප්‍රහාර.
5: වැඩි විස්තර 10:12. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
8: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 0111 7400.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
12: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
13: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
14: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
15: රූපවාහිනිය ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
16: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
17: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
18: සියත දෙවයින පුරා

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ලෝපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෝෘති සිරස්තල.
1: මැති සභ්‍යාදත් නොසන්සු. ආචාරවරුන්ගේ වර්ජනයෙන් සරසවි අධ්‍යයන කටයුතුවලට බාධා. කොණ්ඩ රංජි සිඅයිඩියට. මහකන්නේ වගාකාල සටහන් නිකුත් වෙයි. අමරිකානු නෞකාවලට ඉරානයෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදවෙන් හදවත් සනසලා.
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. නිල සංචාරයක් සඳහා දෙවිනට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදු බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේ එහිදී ජනාධිපතිවරයා සහ ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් උයකොන්ත ඇතුළු පිරිසක්ද හමුවීමට නියමිතයි. පසුගිය වසරේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සමාලෝචනය කිරීමට නියමිතයි. ලබන වසරේදී අධ්‍යාපනයේ පුළුල් වෙනසක් ඇති කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ මතු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: ප්‍රාථමික පාසල් වලට අපි විශේෂ අවධානයක් දීලා ඒවා නවීකරණ වැඩසටහනක් මේ වෙලාවේ ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි එන අවුරුද්දේ සිට 6 වසරේ ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් පහසුකම් සපයන්න ඒ යටිතල පහසුකම් මේ වෙනකොට

0: මිෂන් ප්‍රකාශ කළා. මේට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය.
1: එතුමා ප්‍රශ්නයක් මතු කරේ නෑ, ප්‍රකාශයක් කරේ. ඒකට ඒ අයිතිය තියෙනවනේ. නමුත් අපිට රජයක් හැටියට ගරු කතානායකතුමනි, ඔවුන් කර දේවල් නොකර දේවල් කතා කරන්න වෙලාවක් නෑ. ඒකට උත්තරේ මේ රටේ ජනතාව දීලා ඉවරයි. ඒ නිසා තමයි අපි ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ. ඒක ඇහෙනකොට ඔවුන්ට කේන්ති යන එක ගැනත් අපිට කරන්න දෙයක් නෑ ගරු කතානායකතුමනි.
0: සභානායක බිමල් රත්නායක හිදී ප්‍රකාශයක් සිදු කිරීමත් සමග සභාවේ ඇති වූ නොසන්සුන්තාවක්.
2: වැවිලි අමිතුමා ඉල්ලා සිටිනවා මලේගම් ජනතාවට ජාතික ජනබලය කරන වැඩ නිසා අනාථ වී සිටින ඒ දේශපාලනඥයන්ට වෙනම අනාථ නිවාසයක් හදා දෙන්න.
3: ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් පෙදාරච්චි.
4: ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න. දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න. ඉදිරියට යන්න
5: නෑ.
4: ඔබතුමා අහන්න. ඔබතුමා අහන්න.
5: මේ මියුත් නවත්තන්න.
4: ඔබතුමා අහන්න.
5: ප්‍රශ්න ගන්න නෑ. ප්‍රශ්න නවත්තන්න.
4: නෑ
5: නෑ. එන්න.
4: හෙඩ්ෆෝන් එක දාන්න ගරු මන්ත්‍රීතුමා. හෙඩ්ෆෝන් එක දාගන්න. දාගන්න ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නෙට මම යනවා. ඔබතුමාට මේ දෙන මේ කාරණක දැනුම් දීම මම මේ කරන්නේ. මේ ඔබතුමාගේ ඉස්සරහ දින හෙඩ්ෆෝන් එකක් අන්න එක දාගන්න. එතකොට හරියනවා.
6: මම අහන්න කැමති මේ සභානායකතුමා ගත්ත පොයින්ට් එක මොකද්ද? මේ ඔබතුමා හැම වෙලෙම කියන්නේ පොයින්ට් එක කියන්නේ පොයින්ට් එක කියන්නේ කියලා. මේ ඔයාලට මයික් එක දුන්නා වගේ ආ කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමනම්.
4: ඔබතුමා අන්න අර මන්ත්‍රී වාර ගෙන් කියන හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
0: ස්ථාවර නියෝග හා වරප්‍රසාද පනත යටතේ සියලුම මන්ත්‍රීවරුන් එක හා සමානව සැලකීම කථානායකවරයාගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සභානායකවරයාට අවස්ථාව ලබා දුන්නාසේ විපක්ෂයටද අවස්ථාව ලබා දිය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
7: ඔබතුමාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම. ඔබතුමා අවස්ථාව ලබා දුන්න සභානායකතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරන්න. ඒ නිසා මම මේ අවස්ථාවේ නැගී සිටිනවා. මගේ වරප්‍රසාදය අනුගමනය කරමින් මට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරන්න.
4: සභානායකතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි කියලා මම ප්‍රකාශ කරන්නේ. එතුමා රේස් කරපු එක ඔබතුමාගේ පොයින්ට් එක කියන්න.
7: ඔබතුමා එතුමාට ඒ වෙලාව ලබා දුන්නාසේ.
4: නෑ එහෙම එහෙම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ ගරු විපක්ෂ නායකතුමා. එහෙම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා එහෙම ගරු විපක්ෂ නායක ඔබතුමාගේ පොයින්ට් ඔෆ් කියා. එතුමා රේස් කරපු එක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි කියලා කිව්වා. අර්ජුන මන්ත්‍රීතුමත් පොයින්ට් එකක් රේස් කරා. ඒකත් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි කිව්වා.
7: ඒ වගේම ඔබතුමාව අවධාරණය කරන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමියත් මේ සභාවේ ඉන්න මොහොතක දිනපතාම ජීවිත ඝාතන සිද්ධ වෙනවා. ඊයේ
4: ගරු විපක්ෂ නායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි ගරු විපක්ෂ නායකතුමා. නෑ නෑ ගරු මන්ත්‍රීතුමත් නායකතුමා ඔබතුමාට පුළුවන් නේ ප්‍රොසීඩින්ග්ස් වල අඩුපාඩුවක් හරි මොනවා හරි තියෙනවා කතා කරන්න විතරයි ඒකට තවට පවතින සහ පවත්වාන යන ඔබතුමා කියන
7: පැහැදිලිවම අද රටේ නීති හා සාමය ප්‍රශ්නයක් තිබෙනවා. දිනපතාම වෙඩි තියෙනවා. දිනපතාම මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිතයි. මිනිස් ජීවිත නැති වෙනවා. ඒ නිසා මේක පාලනය කරගන්නට මේ ආණ්ඩුවට බෑ.
4: ඒ නිසා විශේෂයෙන්ම පොයින්ට් පොඩයක් නෙවෙයි.
0: දුබහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුහල් කළ අපරාධකලී සමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජිත් සීඅයිටි බහරයට ගෙන තිබෙනවා. එහු අද දිවයිනට රැගෙනීමෙන් අනතුරුවයි. පොලිසිය පැවසුවේ කොණ්ඩ රංජි නැවතා ඉතාලියට පලා යාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 9 වනදා දුබහිදී අත්අඩංගුවට ගත් බවයි. එරට ආරක්ෂකාංශ විසින් ඔහු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන්ද අත්අඩංගුවට ගෙන තිබූ අතර පසු බිරිඳ සහ දරුවන් මුදා හරිනු ලැබුවා. හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන්ද කොණ්ඩරංජි නැවත අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මේ අතර අතුරුගිරි ප්‍රදේශයේ සිදු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩිතැබීම සිදුව තිබුණේ ගොඩගම පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලක සිටි සේවකයෙකු ඉලක්ක කර ගනිමින්. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා

0: ලත්කර ඇත්තේ හෝමාගම රෝහල වෙතයි. ඔහු මොංගත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17කයක්. මේ අතර තනමන්විල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු වුණා. ඒ තනමල්විල ගල්වලෑය ප්‍රදේශයේදී. තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. එල්නිනෝ බලපෑම හේතුවෙන් දිවිනේ දිස්ත්‍රික් අටක් බලපෑමට ලක් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ පැවසුවේ එම දිස්ත්‍රික් අටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක් බියලි කාලගුණෙන් බලපෑමට ලක් ඇති බවයි. පවුල් 47,368කට අයත් පුද්ගලයින් 154,167ක් එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35කට පානීය ජලය බෙදහැරීමද මෙවන විට ආරම්භ වී තිබෙනවා. පවුල් 40,945ක පුද්ගලයින් 132,748 දෙනෙකු සඳහා පානීය ජලය බෙදහැරීමට පියවර ගනු ලැබුවා. වැඩි වශයෙන් පානීය ජලය බෙදහැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයටයි. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 11,142ක් සඳහාද පානීය ජලය බෙදහැර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ක පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 3794. දිස්ත්‍රික්ක කිහිපයක පවතින ජල හිඟය ලබන මාසය වන විට ආම වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අධ්‍යක්ෂ මෙරින් මෙන්ඩිස් පැසුවේ බියලි කාලගුණය තවත් සති කිහිපයක් අපේක්ෂා කරන බවයි.
1: උණුසුම් සහිත කාලවන තත්ත්වය දැනට පවතිනවා දිවයිනේ උතුරු මැද නැගෙනහිර පළාත්වල සහ වගේම කුරුණෑගල වගේ දිස්ත්‍රික්වල මේ තත්ත්වය යම් මට්ටමකට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ජල හිඟකම අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේදී ක්‍රමයෙන් මගහැරේ කියන එක. දැන් ක්‍රමයෙන් සවස් කාලයේදී වැසි ඔය උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ උතුරු මැද පළාත්වල පවතිනවා. ක්‍රමයෙන් මේ තත්ත්වය යහපත් අතර පත් වේ කියන එක තමයි අපේක්ෂා කරන්නේ.
0: දෙදස් විසියයි 27 මහකන්නේ වීවකා කටයුතු ආරම්භ කළ යුතු කාලසටහනක් යෝජනා කර තිබෙනවා. පවතින ජලය කාර්යක්ෂම කළමනාකරණය කර ගැනීම අරමුණින් කලාපණුව වගා කටයුතු ආරම්භ කිරීම මෙමගින් සිදුවනු ඇති. එෙහිදී බලව කලාපයේ ඔක්තෝබර් 1 වනදාත් ඇල්ල කලාපයේ ඔක්තෝබර් 15 වනදාත් වගා කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. කවුඩුල්ල කලාපයේ නොවැම්බර් 1 වනදාත් ඇලහැර කලාපයේ නොවැම්බර් 10 වනදාත් වගා කටයුතු ආරම්භ කිරීම සිදුවනු ඇති. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සඳහා නිසි විසඳුමක් අද ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. ඒ ලේකම් චාරුදත් ඉලංගසිංහ පැවසුවේ ආචාර්යවරුන්ගේ හිඟ ඇතුළු ගැටලු රැසක් මේවන විට පැන නැගී ඇති බවයි.
2: දැනට පද්ධතියේ සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාව ඉතාම අඩුයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු 12,000ක් වගේ අවශ්‍ය වුණත් දැනට ඉන්නේ 5,000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු සිදු කරන්නේ. ඊගෙම අලුතෙන් ආචාර්යවරු තුලත්වන එකත් බැඳෙන එකත් නැවතිලා තියෙනවා. බොහෝ ශිෂ්‍යවලට අධ්‍යාපන පිළිසුකම් තියෙන ආචාර්යවරු විදිහට ඇතුළත් වෙන්නේ ආයුධම් කරන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. උසස් පෙළ අවසන් කරපු ගමන් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට මේ අවස්ථාව සලසා ගැනීම සඳහා වැඩපිළිවෙළක්. මේ වැඩපිළිවෙළ අපි යෝජනා කරලත් දැන් වසරකට වැඩි. හැබැයි කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැති මට්ටමක තියෙනවා.
0: මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති 24ක් ඒකාබද්ධව ලබන 17 සහ 18 වනදා වැඩ වර්ජනික නිරත වීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිගේ පරිපාලන හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයට පත්වීමට එරෙහිව මෙම පියවර ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න සඳහන් කළේ. ඩොලරේ විකුණු මනුපාතයේ රුපියල් 332ක් බවට පත්ව තිබෙනවා. ඩොලරේ ගැනුම් අනුපාතයේ සටහන් වැත්තේ රුපියල් 323ක් ලෙසයි. මෙතර සමාගම් විසින් සිදු කරන අත්නෝමාතික ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් ඩීසල් බෙදහැරීමේ ගැටලුවක් පැන නැගී ඇති බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පැවසුවේ කිසිදු ඩීසල් හිඟයක් නොමැති බවයි.
3: ඩීසල් ගත වෙලා තියෙන සමාගම්වල අවශ්‍ය කරන ඩීසල් ප්‍රමාණය ඒ බෙදුම්කරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. නමුත් කෝපරේෂන් එකක් තියෙන හැම ඩීලර් කෙනෙකුටම කිසිම බාධාවක් නැතුව අඩුපාඩුවක් නැතුව ඒගොල්ලෝ ඩීසල් දෙනවා කැන්ට බෙදාරින්න කියලා. ඒක නිසා මේක මේ රජයෙන් කරන අඩුපාඩුවක් නෙමෙයි. ඒ සමාගම් වලින් මේ අපේ බෙදුම්කරුවන් තෙල් නොදැනීම තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒකට මේ සමාගම් තුනට අපි දැඩි විරෝධයක් පළ කරලා ලියුම් දාලා තියෙනවා. අපිට රැස්වීම ඉල්ලීම ඉල්ලා තියෙනවා වහම මේ ගැන කතා කරන්න. ඒක නිසා මගේ බොහොම තම සතුවේදී අපි කතා කරලා මේක විසඳුමක් ලබා ගන්නවා. නමුත් ඕනම පාරිභෝගිකයට පුළුවන් ඛනිජ තෙල් සංස්ථාවේ විසින් කරන ලද පාරිභෝගිකයට තැනකට ගිහිලා ඒ ඩීල් එකේ නඩුවයි බෙදාරින්නන් කියලා වට අවශ්‍ය වෙන ඩීසල් ඕන තරම් කියලා ලබා ගන්න පුළුවන්.
0: ප්‍රදේශ කිහිපයක සිදු රියානතුරු හතරකින් පොලිස් සැරයන්වරයෙකු සහ තරුණයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදු ඇත්තේ කැප්පෙටිපොළ, කොස්ලන්ද, කොටවිල සහ මාතර යන ප්‍රදේශවලදී. බදුල්ල ප්‍රදේශයේදී නුවරඑළිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දෙසට මුහුණලා නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටිය අනතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු වැලිමඩ රෝහට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගොස් ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්. මේ අතර මාතර අකුරැස්ස මාර්ගයේ ගොඩගම අධිවේගී පිවිසුම ආසන්නයේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු අනතුරකින් යතුරු පැදිකරු මිය ගියා. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති WMNJ සේනාතීර පැවසුවේ සිදුවන රියානතුරු වලින් වැඩි අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ යතුරු පැදි අනතුරු බවයි.
4: දෙමව්පියන්ට අපි මේ දෙන අවවාදය තමයි තමන්ගේ ළමයාට නිසි යෝග්‍යතාවයක් නැත්නම් යතුරුපැදි දෙන්න යන්න එපා. ආසාවට යතුරුපැදි පද්දවගේ නෙමෙයි, ඊට පස්සේ එන පසු බලපෑම් වැඩි. ඒ විශාල වශයෙන් මේ ළමයින්ට මේ ගැන අවබෝධයක් නැහැ. මේ විශේෂ බරපතල අනතුරු උනාට පස්සේ ගිහින් බලන්න ඕනේ කියන වෙලා තියෙන ගොඩාක් ළමයි.
0: පර්සියානු බොක්කේ පිහිටි අමරිකානු නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා අටකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා. ඒ අමරිකානු හමුදා විසින් ඉරාන බොරතෙල් නෞකා පහකට ප්‍රහාර එල්ල කර විනාශ කිරීමට ප්‍රතිචාර ලෙසයි. හෝමු සමුද්‍ර සන්ධි හරහා ගමන් කිරීමට උත්සාහ කළ තවත් නෞකා 10ක්ද තම ඉලක්ක බවට පත්කරගත් බව ඉරානය ප්‍රකාශ කළා. මෙම දැඩි තත්ත්වයේ හේතුවෙන් පර්සියානු බොක්කේ සහ හෝමු සමුද්‍ර සන්ධි ආශ්‍රිත මුහුදු තීරයේ ආරක්ෂාව සහ නාවික ගමනාගමනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ අතර ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයෙන් අමෙරිකානු බොරතෙල් නෞකා පහක් ඊයේ විනාශ වුණා. ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය පැවසුවේ හෝමු සමුද්‍ර සන්ධි ආසන්නයේදී මෙම ප්‍රහාර එල්ල කළ බවයි. ජෝර්දානයේ නිවේදනය කළේ අමෙරිකානු කඳවුරු කිහිපයකට ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල් හමුවේ ජෝර්දානය අනාරක්ෂිත වී ඇති බවයි. ජෝර්දාන ගුවන් ආරක්ෂක පද්ධති දෙසට බැලස්ටික් මිසයිල් 20ක් එල්ල වී තිබෙනවා. ඉන් 18ක් සාර්ථකව වළක්වා ගැනීමට හැකි වූ බවයි ජෝර්දානය ප්‍රකාශ කළේ. යලි සිරස්තල මැති සභ්‍ය අදත් නොසන්සු. ආචාර්යවරුන්ගේ වර්ජනයෙන් සරසවි අධ්‍යයන කටයුතු වලට බාධා. කොණ්ඩ රංජි CID බහරේට මහකන්නේ බගාකාල සටහන් නිකුත් වෙයි. අමෙරිකානු නෞකාවලට ඉරානයෙන් ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගින්.
5: ලොවපුරා සෙරසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: මේ මාසේ රිලීස් වෙන්න තියෙන ආසතරම් මූවි එකේ ප්‍රේමයක් තිබුණා කියන song එක පහුගිය දා රිලීස් කළා තිබුණා.
2: ප්‍රේමයක් තිබුණා. ආසක් තරම්.
3: ලිරික්ස් කරලා තියන්නේ උමා සෙනි. සිංග කරන්නේ සේනාංග දිසානායක.
1: එයා අපිට මෙහෙම තමයි song එක ගැන කිව්වේ.
4: මගේ පළවෙනි ෆිල්ම් සෝන් එක ඇත්තටම මුලින්ම වැඩේට මම කතා කරේ චතුරංගනදී සිල්වා අයියා. අපි හැමෝම දන්නවා එයා ජනප්‍රිය සිංදුවලත් හදපු මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් චතුරංගනදී සිල්වා අයියා සහ ප්‍රසාදී අබේගුණරත්න අක්ක තමයි මට කතා කරේ. ඒකේ මේන් රෝල් එක කරන්නේ රිද්ම වීරවර්ධන. ඉතින් මගේ ගාම ළඟ මිත්‍රෙක්
2: හතපාරවපු යලි නලවාපු.
3: දැන් ෆිල්ම් එක දකින්න ඇතිනේ කොහොමද සෝන් එකට රිද්ම ගැක්ටින්?
4: රිද්ම කියන්නේ හරිම يعني ටැලන්ට්ස් ගොඩාක් තියෙනවා මිනිස්සේ. ඒ කියන්නේ අපි එකක් දැකලා තියෙන සිංගින් පැත්ත විතරනේ. ඊළඟට වඩා ආස කෙනෙක්, ඇක්ට කෙනෙක්. මම හිතන්නේ දැන් තමයි රිද්මගේ පොඩි පොඩි දේවල් අපි දැකලා නැති දේවල් එගිරෙන කාලෙ. ඉතින් මම රිද්මට ෆිෂ් කරනවා යාගේ පළවෙනි මූවි එකට.
1: ඔයත් එක්ක තව ගොඩක් අය ෆිල්ම් එකට සිංග් කරනවා නේද?
4: මගේ සින්දු දෙකක් තියෙනවා සහ රිද්මගේ ගීත කීපයක් තියෙනවා සහ යසස් මැද ගෙදරගේ සින්දුවක් තියෙනවා මේක ඇතුළේ. ඒක ලොකු බිරිඳක් එකතු වෙලා කරපු වැඩක්.
3: මොනවද අලුත් ප්ලෑන්ස්?
4: ප්ලෑන් එකකට ගත්තා නම් ඊටමතරව සෝලෝ වැඩ ටිකක් ප්ලෑන් කරලා තියෙනවා සහ මගේ කොන්සර්ට් එකත් ආයතනයක් කරන්න පොඩි අය සමහසක් තියෙනවා. ඒකත් ඉස්සරහට කියන්න.
0: Talk of the Town.
1: දවසල BTS ලගෙන ලෝකෙ පුරාම කතා වෙන්නේ එයාලගේ අරිරංග World Tour එක හින්දා.
3: එයාලා පහුගිය සතියේ Los Angeles වල shows හතරක් කළා.
1: Sophie Stadium එකේ තිබ්බ මේ shows හතරෙම tickets කලින්ම sold out වෙලායි තිබ්බේ. ඒ විතරක් නෙවෙයි BTS ලා Los Angeles වලට එන එක celebrate කරන්න මුළු city එකේම BTS week එකක් announce කළා තිබ්බා.
3: ඒ වගේම තමයි BTS member කෙනෙක් වෙන Jungkook-ගේ birthday එකත් එයාලා Los Angeles වලම celebrate කරලා තිබ්බා.
1: ඉතින් BTS ලගේ Los Angeles shows ටික දැන් ඉවර වුණත් අරිරංග World Tour එකේ උණුසුම තාම අඩු වෙලා නැහැ.
0: Talk of the Town.

0: එකේ 8 ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මාතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
1: H15 පිස්සුවක්ම තමයි.
3: අවුද කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 දාහ අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.

0: මෙන්න ප්‍රශ්නය. මුදල් ඒකකයක් ලෙස යුරෝ භාවිතා කරන්නේ කුමන රටේද? 1. ඉතාලියේ 2. කැනඩාවේ.
1: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගම්පහෙන් විහෙන් සස්මින් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
3: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
5: මන්නම් හිතන්නේ නැත.
3: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: ಇತ್ತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක් මේට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතුවනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්දවේ සහ පාතාලයට අදාළ වන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන තිබෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතරද යන්නේ කියලා.
0: සියද පාත්‍රේ විධාස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් කරා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදි ජීවන්න 0770455
3: registered do not free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලිය කියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
4: reward සමාජිකයන් සඳහා Cargill's Sweet City within megawattam. Metholy fat spread ඉතිරි රුපියල් 320යි. Munchy super cream cracker ඉතිරි රුපියල් 60යි. Dilma strong tea ඉතිරි රුපියල් 185යි. Magic Fruit and Nut Ice Cream ඉතිරි රුපියල් 375යි. Cargill's Sweet City
5: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
9: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් flame retardant pramitiye puroga
10: selan bankuta euro money sammana deka akandawa dewana warata sri lankave paribhogika addekim sadaha visishtatama bankuwa lesa sri lankave suluha mathuma parimana vyapara sadaha visishtatama bankuwa lesa selan bankuwa 2026 euro money sammanayen pedum labai
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
11: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 44ට අපිට WhatsApp කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
13: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: කතා ටොප් ස්ටෝරි.
1: පිළිකා රෝගීන්ගේ වර්ධනයක්. පිළිකා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව ළමා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර පවසනවා. ඔහු මේ පොපැසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: අන්තිමටම අපිට ඔෆිෂල් රෙකෝඩ්ස් තියෙන්නේ 2022 වර්ෂයේ. එතකොට ඒකෙන් සියලුම පිළිකාව 35,000ක් පමණ අඳුනගෙන තියෙනවා. එයින් දල වශයෙන් 1,000ක් පමණ අවුරුදු 19ට අඩු ළමුන් කියලා තමයි අපි සලකන්නේ. එතකොට මේ සංඛ්‍යාව බැලුවොත් අවුරුදු 10-15 අරගෙන බැලුවොත් එහෙම ඊටම සුළු වැඩිවීම තිබෙනවා. ප්‍රමාණවත්ව සුළු වැඩිවීම තිබෙනවා.
1: තවත් දේශීය පුවතක්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
0: Top story. Anugrahaya.
3: Senehasin nadarin hadavat sanasala.
4: Nidoli. Sam mohotak man ras.

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද? අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 NIBM The City University, the place to be.
4: ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715555 අමතා.
7: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
8: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
13: Miss, හොඳ cool-ද?
14: Cool. මොකද මම hot නේ.
13: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුත් වගේ
14: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමාරුට අහල පුරුදු ඇති.
15: Oh my god.
13: ඔඩේ මිස් සුදු කොච්චි.
16: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
17: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
13: මිස් මිස්. Excuse me miss.
14: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
17: Sri Lankan reality වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම place එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: Asset Line Finance Fit'in Best Bike'ı Best Deal'lı ka. İnden Primesme Pramukyavane Bajaj CT 100 ha, Platina 100 Motorcycle sanaha pahasuma leasing. Pahasu leasing varika, kadinam anumetiye saha avumaliye kevili. Helmet tika kut nomile. Asset Line Finance, adım enne, adım aran yanne. Amatana binvay eka eka yatıray, hat CIC ya.
1: Hina venna, menna velava.
2: Mangitan da arut regulation evila tiyeno, pilot sa tundene kyan no nike.
3: Pilot, co-pilot, co-co-pilot.
2: Ne, pilot, co-pilot. Come pilot.
4: Ratama danna Supiri Radio Double Attack. Siete FM Breakfast Drive. Anugrahaya.
5: Anupolove rannas vanu navum bavin pura vakena. Aduma milata kohomada denne.
6: Ratapura apema govi pawul dahas gananakin ganna nisai me aduma vi.
7: Ratapura hemotama sewawa sapena ekama hitawata. Cargill's Food City.
8: Sri Lankikayan 95 kata wada awarna karana shaktimat 4G jalaya samagin Hutch ubawa asimita awastha piri lowakata piligani. Hutch හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බත.
19: real mapat experience එකකට නල්වත්ත බත.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. majestica lanka tiles.
21: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC-ගෙන් ලෝන් එකක් ගත්තේ
24: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
25: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
26: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115-544-5000.
27: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
28: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
29: Let's Vietjet.
30: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
31: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
32: Avance Ken Ona Deyak Adagivanna Ganna.
31: Avance Ticken Ticka Pay.
30: Vishwasi Arakshava Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
33: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
34: ස්ටාර්ස් මිලාන් පැෂනයි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. ස්ටාර්ස්
35: මිලාන් පාස්ටා
36: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
37: මෙන්න ප්‍රශ්නය. අම්ල වැස ඇතිවීමට බලපාන ප්‍රධාන වායුව මොකක්ද? 1 මීතේන් 2 සල්ෆර් ඩයොක්සයිඩ්.
38: සල්ෆර් ඩයොක්සයිඩ්.
39: ස්කූලේ
0: අතවසරින් ගෙන ගන්න මාතරින් ඔනෙක්මි චනෝපා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: ಸೀತಾ ಪಿರೆನ್ ಸೀತ ಸೀತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක් මේට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතුවනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්දවේ සහ පාතාලයට අදාළ වන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන අපි බලමු පනත එළියට ආවම කොයි අතරද යන්නේ කියලා.
0: සියද පාත්‍රේ විධාස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම් තැන.
2: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0711450511.
3: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL fire guard wire then අම්පාටින් ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමී
4: සලාම් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සලාම් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
5: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
8: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ එක සැරේ.
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
13: රාජ්‍යය ගොබ්බයා.
14: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
15: නිලබල කරේති ඔලමුල පුරේ.
10: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී.

0: දෙස දෙකයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: කතා ටොප් ස්ටෝරි.
1: ධීවරයන්ට දැනුම් දීමක්. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළයා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම අවස්ථාවලදී අදාළ මුහුදු ප්‍රදේශ රළු විය හැකි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී දැක්වූ දක්ෂතා ඇගීමට ලක්කර තිබෙනවා. ඒ යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් සමස්ත ශූරතාව දිනා ගනිමින් රන් පදක්කම් 28ක්, රෙදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ඇතුළුව මුළු පදක්කම් 70ක් හිමිකර ගැනීමට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරගාවලියේදී පිහිට වූ වාර්තා සංඛ්‍යාව 4ක්.
0: Top story. Anugrahaya.
2: Senehasin naadarin hadavat sanasala.
3: Nidoli. Sam mohotak man rasavat karai.

මගේ හිතත් එහෙමයි. මගේ හිත කොයි වෙලෙත් චානානානා තමයි. මොකද මං ෆුල් ජොලිය ඉන්න කෙල්ලක්නේ. මං ආස මං වගේම ඔබත් ෆුල් ජොලිය ඉන්නවට. ඒ නිසා තමයි මේ පැය තුන පුරාවට මම ෆුල් ට්‍රයි කරන්නේ ඔබ ආසම සින්දු දීලා, නටන්න පුළුවන් සින්දු දීලා, ඔබේ ප්‍රශ්න ටික අමතක වෙලා, ඔබ මුළු ලෝකෙම අමතක කරලා මේ පැය තුනේ ජොලියෙන් ඉන්නවා නම් ඒක තමයි මට ඕනේ කරන්නේ. එතකොට ඉතින් මගේ හිත විතරක් නෙවෙයි ඔබේ හිතත් චානානානා. සැහැල්ලුවෙන් ඉමුවනේ. ඕනවට වැඩිය නේද ජීවිතේ බරට අරගෙන නිකන් ඕන් නෑනේ නිකන් නේද? අපිට ස්ට්‍රෙස් වෙනවා නම් කොච්චර දේවල් තියෙනවද නේ? ස්ට්‍රෙස් එක කියන එක අපි හිතින් මවාගත්තු දෙයක්, හදාගත්තු දෙයක්. අතහැරලා දාන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙමු. බලන්න එක දිගට පැය තුනක් මාත් එක්ක ඉන්නකොට ඔබට කොච්චර සැහැල්ලුවක් දැනේද කියලා. හරිද? එනිසා පොඩ්ඩ ඇවිල්ලා යන්න ඉන්න මේ පැත්තේ. සුදු කෙල්ලගෙන් සින්දුවක් ඉල්ලගෙන බලන්න ආස හිතේ.

0: පිරෙන්න සියත අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0771331000 අංකය අමතා අයදුම් කරන්න බිබ්බා 2026 by NIBM where innovation earns recognition
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් within GWM hybrid හා plug-in hybrid SUV මාදිලි රසක් Haval H6 Haval GT tank 300 හා tank 500 රත then Union Place GWM experience center within අදම ඔබේ test drive එක වෙන් කරවා ගන්න අමතන්න 0117888666
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක්. දැන් ඔබටත් prime residences within. ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බර කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
1: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111-732-1000 NIBM The City University The place to be
5: Finishing
1: වහලක්
5: ලෙස color of flow වැජබෙනා
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි
5: ඔයත් වහලෙට වශී වෙන්න
6: ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක්
0: කාස් Milan Pasta.
2: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමී
3: සලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
4: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
11: සියත දෙවයින පුරා.

මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ප්‍රසිද්ධියේ විහිළු කරලා උම්ම දීලා ප්‍රෝග්‍රෑම් එක කළාට හදිච්චකම තාම තියෙනවා හරිද? මාව හංගින්න ඔයාට උම්ම එකක් දුන්නා කියලා හිතන්නේ මා නිකන් අර හැම හැම වනේ හරිද? හරිද? උම්ම එකක් දෙනවා කියන්නේ නරක දෙයක් නේද? ආදරේට නේද? ජයනත් ඔයාට ඉතින් hina මං කියන ඒවට. hina වෙලා තමයි ඉන්න ඕනේ සුද්දා. ඔයාව තමයි අද මම මුලින්ම එකතු කරගන්නේ ඊට පස්සේ එකතු කරගන්නවා සමන්තව. සමන්ත රත්නපුරේ ගිහිල්ලා. මැණික් ගොඩට තව මැණිකක් එකතු වුණානේ. ඔයා රත්නපුරේට ගියා කියන්නේ. ආව ආව. පරිස්සමට ගිහිල්ලා පරිස්සමට එන්න ඕනේ. හරි? මම යනවා නුවරට. ලස්සන පොඩි කෙල්ලෙක් ඉන්නවා මාව අහගෙන. මගේ ෆොටෝ එකකුත් එවලා තිනවා ලස්සනට එඩිට් කරලා. දෙවෙනි ෆොටෝ එකේ ඉන්නේ ඔයාද? අනේ නිසලියෝ.

ඒකිස් එක නිස ලිට ලස්සන්ට ෆොටෝස් දෙක එඩිට් කරලා තියෙනවා. තැන්කියු සුදු ආදරෙයි. එයත් මට ආදරෙයි කියලා අනේ.

0: එකක් RDB Youth Classic Room ගිනුම.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්. ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් සෞඛ්‍යනි
1: ස්ටාර්ස් Milan Pasta.
2: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකයේ 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් බිලට සහනය මෙන්න.
6: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388. CDB රන්නය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
7: මෙන්න ප්‍රශ්නය. මුදල් ඒකකයක් ලෙස යුරෝ භාවිතා කරන්නේ කුමන රටේද? 1. ඉතාලියේ, 2. කැනඩාවේ.
8: ස්කූලේ 9 වසරේ ඉගෙන ගන්න ගම්පහෙන් විහෙන් සස්මින් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
10: 98.2 98.2

0: කොන්ඩට මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි with සුදු කොච්චි.

හවස දෙකයි විනාඩි 45 වෙලාව සින්දු ටික නම් සුපිරිම සුපිරි පිස්සු වැටෙනවා මැනිකේ ලස්සනයි. ඕමෝම දිගට දිගට කියලවලා තියෙනවා මේ ලලිත්. සින්දු ටික විතරද ලස්සන? ඒ මොන් ලස්සන නැද්ද? ආ? අද ෆොටෝ එකක් එවන්නම්කෝ. බැලුලා බැලුලා බලල ලස්සනද කියලා කියන්න හරිද? මේ බලල කියන්නේ නරඹලා නැත්තන් නේද? එම කිව පොඩි නිගන්නේ හරි කොහොම හරි මේ කවියද කොයි දෙවල තියෙනවා? මේක කවියක් වෙන්නත් පුළුවන්, සින්දුවක් වෙන්න පුළුවන්, නිසනසක් වෙන්න පුළුවන්, එම නැත්තම් රචනාවක් වෙන්න පුළුවන්, කතාවක් වෙන්න පුළුවන්. කියවල බලමු. සවස දෙක වෙද්දී මගේ හදවතේ කෙල්ලයි සියතේ මේ හින හෙන්නේ. ඇය පැමිණෙන තුරු සෑම දිනකම ඇඟිලි ගනිමින් මා ඉන්නේ. කොච්චර ගැන්නත් ඉතින් 20යිනේ නේද? නේ ඇඟිලි ගනිනවා කියලා නේ කොච්චර ගැන්නත් 20යිනේ. රස කර දෙන හාදුවෙන් මේ සිත හිරි වැටිලා යන්නේ. සුරංගනාවියේ ඔයාව මට මගේ ඇස් දෙක වාගේමයි හැම විටකම දැනුනේ. ඇත්තට මේක කවියක්ද රචනාවක්ද කතාවක්ද මොකද්ද කියලා ඔබ තීරණය කරන්න. මම නම් මුකුත් තීරණය කරන්න යන්නේ නැහැ. මම ඔයාලට හාදුවක් දෙන්නේ නැහැ ලලිත්. මොකද මං ආස නැහැ ඔයාගේ හිත හිරි වැටෙනවට. මොකද හිරි වැටෙනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. හරිද? ඒ නිසා ඔයාට උම්මා එකක් නොදී මම යනවා ඊළඟ මෙසේජ් එක ඕපන් කරගන්න. අනේ ෂේරා බබා, එයාද ස්කූල් ගියාද? අම්මි මට ෆොටෝ එකක් දාලා තිනවා, හරිම ලස්සනයි. ඉතින් කොහමද ඔයාට? අද මොකද කළේ? ඇඬුවද? නෑනේ ෂේරා බබා අඬන්නේ නෑ, මන් දන්නවනේ. ඉතින් මට කියලා එවන්න වොයිස් නෝට්ස් එවන්න අම්මිගෙන් ෆෝන් එක ඉල්ලගෙන. හරිද? ෂේරා කියන්නේ කොහොමත් පුළු පුළුවන් වෙලාවට මට වොයිස් නෝට්ස් දාන චූටි හුරතල් මැණිකක්. ඉතින් මැණිකයි ඒ චූටි හුරතල් මැණිකගේ අම්මි, ඒ කියන්නේ ඉන්දී අයියා ඉන්නවද? නෂෝන් අයියායි ඔක්කොම එකතු කරගන්නවා. හරිද? ලලිත් තරහ වෙන්න හදන්නේ, හාදු නැති නිසා තරහයි කියලා තියෙනවා. හිත හිරිවැටෙන නිසා හාදුවක් දුන්න නැත්තේ. ඔය වයසත් එක්ක නේද? එම හොඳ නෑනේ. ඔන්නේ කමන්නෑ ඉතින් ඔයාගේ ඔයාගේ හිතුවක් කාරකමනේ. ආය කියාගෙ දෙන්න එපා. හිත හිරි වැටුනයි අරකයි මේකයි. රෂ්‍යාවල ඉන්ටෙක්ස් එකේ කට්ටිය කටින් සෙක්ෂන් එකේ ඔක්කොමල්ල මාව අහනවලු. ඊයේ තමයි මං හිතන්නේ මුලින්ම මට මෙසේජ් එකක් දැම්මේ විදු. එයා කියලා තියෙනවා ඒගොල්ලොන්ගේ මැඩම්ගේ නේද බර්ත්ඩේ අද. කෝ බලමු මොකක් හරි එහෙම එකක් කියලා තිබ්බා. මැඩම්ගේ බර්ත්ඩේ එක එයාව ආදරෙන් මතක් කරනවා කියලා තියෙනවා. රුක්ෂාන තමයි මැඩම්ගේ නම. අපි ඉතින් විශ් කරමු නේද? ජනම්දින් මුබාරක් කියලා කියනවාද? සුබ උපන්දිනයක් වේවා කියලා කියන්නද? නැත්තං මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ එම කියන්නන්නේ. කැමති එකක් බාර ගන්න මම දන්න විදිවලින් විශ් කළා. හරිද? විශේෂයෙන්ම කඩින් සෙක්ෂන් එකේ ඉෂාන්, කනිෂ්ක, බුද්ධික, ප්‍රසන්න ගැටි ඔක්කොම ඉන්නවා විශ් කරන්න. එහෙනම් ජය වේවා, සුභ වේවා. මේ සිද්ධ ඔගලොන්ට තෙක්ක.

0: පිරෙන්න සියත.
1: මමත් ඉදින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
2: මූදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මම ඇත්තට කියන්නේ මූදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා මූදට පයින්න දුවි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
4: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
6: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න අමතන්න 0.76
7: ISO සහ SLS සහතිකලත් ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තර
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුට්සිටි විතින් මෙගාවට්ටම් කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි කෝලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි කාගිල් සුට්සිටි
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම
10: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
11: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක
4: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්දී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
13: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
14: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
15: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
14: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේකබඩුවල ලස්සන
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
14: එයාගේ නම සීතා සීතා එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
11: සෙලාන් බැංකුවට යෝරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යෝරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
17: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි
18: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක
18: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්
0: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
18: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ එක සැරේ එක
19: සැරේ. අවිසා වේලට 98.4

0: දවස 3යි වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी
1: पान बैटले में आरंभ නියමිත බර නොමැති පාන් අලෙවිකරණ ස්ථාන සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම ආරම්භ කර තිබෙනවා. අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති සෙල්ලර වෙළඳ සැල් සහ බේකරි සංඛ්‍යාව 118ක්. වෙළඳ සැල් සහ බේකරි අතරින් 54ක නියමිත බර නොමැති පාන් සොයාගෙනුණා. නිසි බර ප්‍රදර්ශනය කරන තිබූ වෙළඳ සැල් සහ බේකරි සංඛ්‍යාව 76ක්. වෙළඳ සැල් සහ බේකරි 65ක පාන්වල මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. බරාටු පාන් හමු අවස්ථාවල සැපයුම් දාමය පසුපසට විමර්ශනය කරමින් බේකරි 81ක් පරීක්ෂාවට ලක් කළා. සම්පූර්ණ පාන් ගෙඩියක පැවතිය යුතු නියමිත බර ග්‍රෑම් 450ක්. අර්ධ පාන් ගෙඩියක් ග්‍රෑම් 225ක බරකින් යුතු විය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. පාන්වල බර මිල හෝ වෙනත් වෙළඳ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇත්නම් 19.77 අංකයෙන් දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කළා. දැන් තවත් දේශීය පුවතක්. බැලවත්ත මුහුදු තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා නිකුත් කර ඇති නොතීසයක් ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම බලක්පාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අභියාචන අධිකරණය විසින්.
0: Top story. Anugrahaya.
2: Senehasin naadarin hadavat sanasala.
3: Medoli. Sam mohotak man rasavat

0: කුණාටුවකට අහුනා වගේ තමයි සුදු කොච්චක දවල් ෂෝයකට අහුනා කියන්න. විනාසයි විනාසයි. ඔව් ඔව්. හැබැයි ආසයි නේද ඒ කුණාටුවට අහුවෙන්න? මන් දන්නවනේ නැත්තම් මෙච්චර මේ මෙසේජස් එයියේ කියවගන්න බැරි තරම් තොග පිටි. ගයාන් කේ හයි, මොකද වෙන්නේ ඉතින් කියලා අහලා තිනවා. මොනවා වෙන්නද? වෙන දෙයක් ඉතින් ඔයාට තමයි. සතුටින් ඉන්නවනේ. ලන්ච් කත්තද? වැඩ කරන ගමන්ද මාව අහන්නේ? ඉස්සර කියලා එවන්න, මටත් ඕනේ දැනගන්න ඔයා ගැන. NR Fashion Tailor Shop එකේ නිලුෂි මට මෙසේජ් එකක් දාලා තිනවා, හලෝ ලස්සන කටකාරියේ කියලා. හලෝ හලෝ, කොහොමද? හස්බන්ඩ් ඉන්නවා නේ, පුතාලා ඉන්නවා, පහන්, පවන්, පස්සන්, ඒ ඔක්කොටම නම් දැම්ම එකම විදිහටද? ෂෝයි ෂෝයි, ඔක්කොමල්ලා ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපි වැඩ කරන්නේ ලොජිස්ටික්ස් වල ගල්පොත්තේ. අදත් අපේ යාළුවෙගේ බර්ත්ඩේ. ජයවර්ධන තමයි යාගේ නම. ආදරයට කියන්නේ මැක්කා කියලා. ඇයි කොච්චරවත් එල්ලෙන්න බලනවද අගලොත් එක්ක? හැලෝ මැක්කා, හැපි බර්ත්ඩේ ටු යූ. නම මැක්කා නිසා මං උම එකක් දන් දෙන්නේ නැහැ වනේ. මට හිතෙන්නේ කොහරි කමන්නේ. මැක්කෝ ඔයාට සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ, ලෙස්සටම හරියන්න ඕනේ. හරි, වගේ අලු සෙට් එක විශේෂයෙන්ම මේ ලොජිස්ටික්ස් එකේ කට්ටිය, ඒ වගේම නිමේෂ් ඇතුළු යාළු ඔක්කොම විශ් කරනවා.
1: හෙට දවසේ අපට

0: හිත පිරෙන්න සියත.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්.

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
0: කාස් Milan Pasta.
2: ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝක පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University. The place to be.
3: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. Then Dampatin. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමිය.
4: ෆ්‍රාන්ෂේ Eiffel කුළුණ පිහිටි නගරය වන්නේ 1 Bordeaux 2 Paris.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
7: පොකට් මනි
6: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
7: අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: Theater Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරි නගරයක්.
12: මට එහෙම ඕනෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.

ලයි වර්ෂණ කානවට වැඩි ෝර්ජනල්ල කහනෙ කොහොඳයි නේ. හදිස්සිට මට වැරදුනා කියල හිතන්න පහනේ. වැරදුන්න වැර දෙන්න ගිහිල්ල හරි ගිය අන්නේකයි. අන්නේකයි වටින්නේ ශෞටි. හනේ හනේ හනේ මම කරට වැඩවලට මටම හිනායනෝ වෙලාවකට. මට මෙච්චර හිනායන ඔබට කොච්චර හිනායන ඇද නේද? ඉල්ලපු සින්දු මග එන ගමන් ඉස්සරහට ඉස්සරහට ප්ලේ වෙනවා ඒවා. බලාපොරොත්තුෙන් ඉන්න මම ප්ලේලිස්ට් එක හදාගෙන යන ගමන් දැන් හරිද?

නුවන් මට මෙසේජ් එකක් දාලා තියෙනවා. හලෝ නුවන්, අතකින්නෝ විදුර අශාන් එච්චරයිද විජයරාමි දල්ලු අහන්නේ. ශිහාන්ගේ සින්දුවක් කිල්ලලා තියෙන්නේ, එක දෙන්නම් පස්සුවට අනිවාර්යෙන් දෙනවා හගෙනඉන්න. දැනට මේක හමු හොඳේ. ඔගොල්ලො මේ මීතුම තියෙන පැත්තක දෙන්නේ මොකද මේ මූණවල් හරියට පේන්නේ නැහැ ඔප ෆොටෝ එකේ. මීදුමෙන් වැහිලා වගේ. ඒත් විජේරාමෙ කොහෙද මීදුමක් මේ වෙලාවේ? වෙන මොකක් හරි දුමක්ද කොහෙද?

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 7 1 7
2: හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තෑගි වැඩි වෙලා
1: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
6: සිංගප්පූරුව වගේ රටවල් 17කට යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
8: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශ වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
10: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්ත බත්ත
11: real mapatic experience එකකට නල්වත් බත්ත.
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica ලංකා tiles.
13: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය. David Pierce e-mobility වෙතින්. 0.1 1 4 700 550.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තේ
16: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.1 1 5 715 555 අමතන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
18: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.1 1 5 4 4 5000.
19: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
20: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
21: Let's Vietjet.
22: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
23: 2500 ka aduma masika barikeyakata audio system ekak karaganna
24: Haval second phone deyak adagewanna ganna
25: Haval ticket tika pay
26: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial bank wi sthavara tanpatu sandaha 111 dak ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
27: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0.7 7 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
28: ස්ටාර්ස් මිලාන් පරිශුද්ධයි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
29: මිලාන් පාස්ටා
30: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
31: Kosa Kalpana Bavela Payala Rapula
0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
2: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
3: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාතාරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
6: අතාරින්න බෑ වගේද?
7: නෑ ඔබට පුළුවන්.
6: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
8: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
9: මෙන්න ප්‍රශ්නය. අම්ල වැසි ඇතිවීමට බලපාන ප්‍රධාන වායුව මොකක්ද? එක මීතේන්, දෙක සල්ෆර් ඩයොක්සයිඩ්.
8: ස්කූලේ අටවසරින් ගෙන ගන්න මාතරින් ඔනෙත්මි චනෝපා අද මොකට වනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
8: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සෙට් එක හල්ලෝ මා වහගෙන නේද ඔගොල්ලෝ අර මේ රේන්බෝ කලර්ස් කේක් එක ඒක මරුවා ඒක ලස්සනයි ඒක වෙනස් මේ මට ෆොටෝ දාන ඕනේ මේගොල්ලෝ හැමදාම හදපු කේක්ස් වල ෆොටෝ දානවා ඒකට මාව අහගෙනනේ මේගොල්ලෝ මේ රස කේක් හදන්නේ ඊට පස්සේ හදලි වරුණෙන් පස්සේ මට හදපු ඒ වගේ ෆොටෝ එවනවා ඉතින් හරිම ලස්සනයි තව මේ චොක්ලට් කේක් එකකුත් තියෙනවානේ චොක්ලට් ෆජ් එකක් නේද මේක ඔබෝ ස්ට්‍රෝබෙරිස් තියෙනවා ඉතාම ලස්සනයි හොඳ වැඩෝ ටිකක් ඉන්නේ ඔක්කොමල්ල ආදරෙන් එකතු කරගන්නවා මම හිතන්නේ මෙසේජ් එක දාලා තියෙන්නේ චතුරංග හයි චතු අනිත් යාළුවෝ ටිකක් තින්නවද ඔයා කවදාවත් ඔක්කොගේම නම් ටික ටයිප් කරලා එවන්නේ නැහැ නේ ඔයාලට කම්මැලි නේ කමන්නේ ගිල්ස්ගේ කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට හොමගම ආන්ටි දයානි හලෝ අනේ චුට්ටකද නිින්ද ගියා කියලා තියෙනවා දැන්නු නැගිට්ටේ ගුඩ් මෝර්නින් ආන්ටි මම සාමාන්‍යයෙන් එහෙමයි දැන් මම පොඩ්ඩක් උදේට හරි පොඩ්ඩක් ආයේ නිදා ගන්න ඕන මම නිදා ගන්න ඕනෑම වෙලාවක මට ගුඩ් නයිට් ඊට පස්සේ මම දවල්ට නිදාගෙන හවසට හරි චුට්ටක් ඇහැරුණොත් ඒ ඇහැරෙන හැම වෙලාවකම ගුඩ් මෝර්නින් ඉතින් ඒ නිසා ආන්ටිත් දැන් චුට්ටක් නැතකක් දාලා නැගිට නිසා මම මේ ගුඩ් මෝර්නින් කියන්න හිතුවා හරි හරි ඊළඟට සිලටන් එකට යනවා අම්බෝ කාර් එකට පස්සේ මෙන්න ඕලු මෙසේජ් එකක් දාලා තියෙනවා කොහොමද ඉතින් ජීවිතේ ඔයා ඇයි දැන් ඉස්සර වගේ මට හැමදාම මෙසේජස් දාන්න නැත්තේ හතර පහ වෙනකොට බිසීද එච්චරටම බිසීද කමන්නේ කමන්නේ වැඩ කරන්න එපැයි නේද මොකද සල්ලි හම්බ වෙන්නේ ජොබ් එක කරනකොටනේ මාව ඇහුවයි කියලා ඉතින් නේ සින්දුවක් විතරයිනේ හම්බ වෙන්නේ වැඩිමුණ තුම්ම එකක් හම්බ වෙනවා හැබැයි වැඩ කරන ගමන් ෂේප් එකේ අහන්න හරිද එයා මෙසේජස් දැම්මලු මං කිව්වේ නෑලු සොරි අනේ සරි සරි සරි මගේ වැරද්ද මදයි අනම්මනම් කියන්න ගිහිලා ගත්තේක මම කිව්වේ නෑ අනේ මං දකින්න නැතුව ඇති රත්තරනේ ඔයාගේ වට්සප් ඩීපි එකත් වෙනස් කරගෙන ඔයා ඉන්න මට හා ගන්න බැරි වෙන්නේ නැති කොහමහරි දැන් ඕෆ් ලු පරිස්සමට ගෙදර යන්න අපිත් බයිනවා සුදු ඔයාට ඊළඟ සින්දුවට අපිවත් එකතු කරගන්න එහෙම බනින්න එපා ආදරෙන් කියන්නකෝ පැටියෝ ෆේරි කේක් කැන්ඩෙකෝ අලුත් ආර සෙට් එකක් කේක් අහන ඔක්කොම අල්ලානේ කේක් අහන කේක් හදන ඔක්කොම අල්ලා අහනෝ වගේ බලයි යද්දි සතුටුයි
1: මේ ඍතුවේ මිලනෝ සීතලයි ඒ සීතලේ ඔයා නැහිත පෙළයි
0: නෑනේ නේද මේ ඍතුවේ මිලනෝ සීතලද

මේ සින්දු දවසක් මගේ අලසටකක් ලයිව් කිව්වා. කියන්නේ කට්ටිය ඔය සෙට් ලයින් වෙලාවක වැරදිලා කියවුනේ. එට්නා ගිනි කන්ද ඇවිලුනා, හරි ලස්සනයිනේ, මම පුදුම වුණා කියලා.

Ciao ciao, ci vediamo presto. කවදාවත් බස් එකේ යන්නේ නැති කොල්ලෙක් අද බස් එකේ යනවා. ඒකත් මාව අහගෙන බස් එකේ යනවා කියලා කිව්වහම මේ ලොකු වාහනයක් තියෙන මිනිස්සෙක්. ඇයි පෙට්‍රල් ගහන්න සල්ලි නැහැ? ඇයි ඇත්තට? ඇයි ඔයා බස් එකේ යන්නේ මට හිතාගන්න බෑ. කොමරි කමන්නේ යන තැනක පරිස්සමට යන්න වැඩේ ලස්සනට කරගන්න. අනු ඔයාට ජය වේවා. සින්දක් දෙන්නම් මේ බ්‍රේක් එකෙන් පස්සේ. හරි?

0: Та пирен сията.
1: සියද පත්තරේ විදහසා
2: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක් මේට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතු වෙනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්‍රව්‍ය සහ පාතාලයට අදාළවන්නේ. ඒ නිසා එවැනි රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන තිබෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතරද යන්නේ කියලා.
1: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0570 455 11.
7: නමුත්

0: එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත පට. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
3: ශ්‍රී ලංකාවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂ සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455 11
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: මමත් ඉදින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
8: ඌදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මම ඇත්තට කියන්නේ මූදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා මූදට පයින් නැතු
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 10යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියතර පොකට් මනි. 98.4 කලුතරට
13: සියත FM.
14: ආව් ආව් ඕන ලස්සන මේ සිද්ධි මියුසික් ඇහෙනකොට එක්කෙනෙක්ට ඉතින් හරි සතුටුයි. පලාතටම හඳ පෑව්වා වගේ නේද? ඔයාගේ හිනාවයි තත්ත්වේ නිසා

0: හඩවත මහරගම හයිවේ බස් එක මා වහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. පරිස්සමට එන්න මහරගමට එනකන්. හයිවේ බස් වල ගොඩාක් කලාවට සීත තමයි අහන්නේ. තැන්කියූ. ඊළඟ පැය ආපහු හම්බ වෙමු. දැන් වෙලාව හවස 4:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකා වෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Matter Top Story.
1: බැඳුම් කර නඩුව යලි කල්යයි. ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම් කර ගනුදෙනුට හලව නඩුව නොවැම්බර් මාස දෙවනදා යලි කැනවන ලෙස කොළඹ ත්‍රිපුත්කල මහාධිකන විනිසුරු මණ්ඩල නියෝග කර තිබෙනවා. නඩුව අද කැඳවා තිබුණේ ප්‍රියන්ත ලියනගේ විරාජ වීරසිරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මණ්ඩල ඉදිරියේ. විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිකේ සමරසිරි ඇතුළු පිරිසක් අධිකරණයේ පෙනී සිටියා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස්, ජෙෆ්‍රි ඇලෝසියස් සහ කසුන් පලිසේන, මුතුරාජා සුරේන්ද්‍රන්, රංජන් හුලුකල්ලේ, පි ගුණවර්ධනද අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් අතරටය. නඩුකරයේ පළමු වන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මීට පෙර වරින් තුද නිකුත් කළා. ඔහු නොබ්තිව නඩු විභාගය පවත්වාගෙන යාමටයි අධිකරණය තීරණය කර තිබුණේ. විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන සඳහන් කළේ නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගම නම් කර ඇති බවයි. එම සමාගම වෙනුවෙන් නියෝජිතයෙකු පෙනී නොසිටින බවත් ඔහු දැනුම් දුන්නා. එම සමාගමේ කටයුතු මහ බැංකුව තහනම් කළේ 2018 වසරේ. සමාගම වර්තමානයේ ව්‍යාපාරික කටයුතු නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
0: Top story. Anugrahaya.
2: Senehasin nadavin hadavat sanasala
3: medoli sam mohotakma rasavat karai
2: ekata setvenna plus points edvenna future ekata ready venna youth plus
4: youth ekewata plus point ekak rdb youth plus idurum ginuma

ඔයාට රිප්ලයි නොකර හිටියට මං ඔයාගේ සින්දෝ ප්ලේලිස්ටකට ඇඩ් කරගෙන හිටියේ. කසුන් කල්හාරගේ සින්දුවක් නම් හා අම්මේ නේද? හැමදාම සඳ මිතුරි සඳ ඕන ඕවන ඉල්ලන්නේ. අද පොඩ වෙනසක් කරලා තියෙනවා. අනු මල් මිටක් සින්දුව දෙන්න කියලා තිබ්බා. මාත් ආස එකක්. කසුන්ගේ සින්දුවලට ඉතින් මාත් ආසයි. ඉතාම ප්‍රියයි. හැබැයි කවද හරි එපා වුණොත් එපා වෙන්නේ මන් දන්නවා අනු. ඒ ඔයා නිසා කියලා. ඇයි හැමදාම ඉල්ලනවානේ මොකක් හරි එකක්? ඊළඟට මගේ වාහනයටත් ඉතින් හඳ පායල වගේ තමා. දෙකේ ඉඳන් හවස පහ වෙනකන් රංග තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සඳ කොහොමද මේ වාහනයට ඇවිල්ලා? සියත දාලානේ සද්දෙට නේද? GE 2980 මොනර කිරිල්ලි එක්ක රංග ඉතින් එහෙට මෙහෙට යමින් ගම. අද අලුත් ගම් පැත්ත යනවා කියලා තියෙනවා. පරිස්සම ඩ්‍රයිව් කරන්න ඕනේ. ඉස්සර මටත් හම්බුණා උම්මා කියලා තියෙනවා. ඉස්සර විතරක් නෙවෙයි ඔයාට දැනුත් හම්බ වෙනවා උම්මා. හරිද? සතුටුද? සින්දු අතහගෙන පරිස්සමෙන් යන්න

මරු සිින්දු ටිකනේ සුදු කොච්චි ළඟ ඉන්නකොට එම තමයි. හැමදේම ලස්සනයි. වෙනදට වඩා ලස්සනට ඇහෙනවා දැනෙනවා නේ. කවුද මේයා? ගාලි මදු අයලපු සිින්දු අද දෙනවා. අගෙන ඉන්න. මලින්ද ඉතාලියේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මලින්ද ඔය ඉතාලියේ කොහෙද මට මතක නෑනේ. කොහෙ වුණාම මොකද නේ මාව අහගෙන ඉන්නවනේ. එනට පොඩක් කියලා එවන්න හොඳේ කොහෙද ඉන්නේ කියලා. වඩා තුම්ම එකක් ඕනේ නේ. අර තරහ ගිහිල්ලා දුක හිතිලා නේද? මම මෙසේජ් එක කියවන්න පරක්කු වුණා කියලා. දැන් හරිනේ ෂේප් නේ? යාලුවිනේ නේ, තරහ ඉවරයිනේ.

0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
2: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීමයි හොරු ඇල්ලීමයි දෙක.
3: ඒ අසාර්ථකත්වය වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන්න.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියකට.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතක.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
11: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
15: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM ද සිටි යුනිවර්සිටි. The place to be.
16: Finishing වහලක් ලෙස color of flow වැජබෙන.
17: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
18: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna 0111-7888-666. සෙලාන් බැංකුවට යෝරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂකම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යෝරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
20: මන්නම් හිතන්නේ නැහැ.
0: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
21: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
22: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
23: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
24: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
25: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
26: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
27: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බ වෙනවා.
1: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

ถ้าลืมเวลาลักษณะเมดลีเอกขึ้นพัสเซ่รายนี้ก็ลักษณะสินดักเดินเนี่ยอันเนี่ยเมื่อครั้งมามาเดินเนี่ยโรฮิตเอาไว้อาจจะโรฮิตเปเรร่ามาที่เมสเซนจ์กับดาลตีโนะมันถูกเอดีเอสเอลเคนันทำไมเมสเซนจ์กับดาลตีเนี่ยอาจจะเรียกตุ๊กครึ่งกันโนนีโอ้ยเอาไว้เอวาเกมสันจีไว้සංජීව අලුබෝමුල්ලේ රන්වින් එකේ සෙට් එක තමයි අහගෙන ඉන්නවා කියලා තියන්නේ අදත්. වෙනද වගේම තමයි නේද ඔයගොල්ලෝ ඉතින් අහගෙන තමයි වැඩ කරන්නේ මාව අහගෙන. ඊළඟට කිමොලා අසමි මැනිකේ කියලා තියෙනවා. කොහෙද දේවන් ආවේ නැන්ද? කිඹුලා නීතින් ඔය කවදාවත් ඔගේ ඇත්ත නම කියන්නේ නැහැ මට නේද? කමන්නේ කමන්නේ. බේගම වසන්ත කුමාරසිරි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ඉතාලියේ මෙන්ඩිස්. හලෝ මෙන්ඩිස්. ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවටම.

0: අනි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Katha karanna 0718-492-492. 0718-132-77.
7: The Bank Sangrava. Loke visishtatama banku 14 Commercial Banku. Sri Lankave Anka 1 Banku lesa Sreeni katha kara atha. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
8: දිවයිනේ විශාලතම ටොයෝටා රතපෙළ ගැස්ම, ජෙනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා. අමතන්න 0112-939-03.
9: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0112-544-5000.

0: butter. Real butter experience එකකට නැල්වත් the butter.
1: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. අදිසියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්න එක. Light, water, phone. බිලට සහනය මෙන්න.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: මෙන්න ප්‍රශ්නය. මුදල් ඒකකයක් ලෙස යුරෝ භාවිතා කරන්නේ කුමන රටේද? 1. ඉතාලියේ 2. කැනඩාවේ.
4: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගම්පහෙන් විහෙන් සස්මින් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

තුරයි වෙනඩි 43 වෙලාව. අර මම කිව්වේ මම නැගිටින ඕනම වෙලාවක් මට ගුඩ් මෝනින්, මම නිදාගන්නවා නම්. ඒ කියන්නේ මේ වෙලාවේ වුණත්, හෙට දවල් 12ට වුණත් මම නිදාගන්නවා නම් කෙලින්ම ගුඩ් නයිට්. ඒ වගේමයිලු මෙයා. මෙන්න මෙයා. පසන් පුතා. එයත් එහෙමයි, නිදාගන්න ඕනම වෙලාවක යා ගුඩ් නයිට් තමයි කියන්නේ ඩාලින් කියලා. මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? නිලෝෂි නේද? ළඟට මේ. නිලෝෂි කියන නමත් එක්ක මට නිලුවත් මතක් වුණා. නුගේගොඩ නිලු. ඔයා ඉන්නවද? මම අද දැක්කේ නෑ ඔයා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉන්නවනම් හරි ඉතින්. සමාලිත් එක්කම එකතු කරගන්නවා. මේ සින්දුවට.

මදු. ඔයා වෙනුවෙන් තමයි මේ සින්දුව. තෙලින මදු සංක ඔයත් ඉන්නවා අහගෙන නේද? තෙලින ඔයාගේ විහිළුව මට තේරෙන්නේ නැහැ. මම try කළා තේරුම් ගන්න. එනවාට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම කවුද පිළිම තලාවේ? ඇඟලුම් සෙට් එක. ඔමාලේ, චමෝදි, රේණුකා, වසන්ත. ගොඩ වෙලාවක් නේද මෙසේජ් එක දාලා. මට බැන්න නේද? කමන්නෑ, පොඩ්ඩක් බනින්නත් ඕනේ. දැනුයි හම්බුනේ කියවන්න වෙලාව. සොරි තින්ක්.

0: பிறன்னு சீத சீத பாத்திர வித் ஹசா
1: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක් මීට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතුවනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්‍රව්‍ය සහ පාතාලයට අදාළවන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන වෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතටද යන්නේ කියලා.
0: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් Wi-Fi ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න
2: 100,000
1: 2025
3: GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
6: Listen up Colombo, Vietnam is calling.
7: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
8: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
10: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා slab බරම්. slab එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 077-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
11: ශ්‍රී ලංකා බැංකුවට යූරු මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට. ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකා බැංකුව 2026 යූරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
12: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
14: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

දවස පහට විනාඩි 3යි 4යි නෑ 4ක් නෑ 3ක් වගේ තමයි තියෙන්නේ. මම යන්න හදන්නේ. වෙලාව දකිද්දි කේන්තියනවා සුදු කියලා මලින්ද කියලා තියනවා. ඇයි මම යන නිසාද? එච්චර මට ආදරේද? ඔ මොනා කරන්නද තින්නේද? හමුවීම අවසානයේ වෙන්වීමක් තියෙනවා. ඒ වගේමයි වෙන්වීමක් උනහම ආයේ නැවත හමුවීමකුත් තියෙන පුළුවන්. චම්පි ඔයාව එකතු කරගන්නවා මේ අන්තිම සින්දුවට.

මගේ හිත දවා කිසි දිනේ යන්නේ නෑ කියා. එදා කී කතා මා හදවතේ ඇතලියා. මේ සිද්දු වල වචනනේ කටපාඩම් කරලත් නෑ අපි. නිකම්ම පාඩම් වෙලානේ. පුදුම ලස්සනක්.

ආයිටේ නම්ම යනවා. අපි හෙට හම්බෙමු. පරිස්සමට ඉන්න ඕනේ. ආදරේ. ටිකක් නෙවෙයි, ගොඩක් ආදරේ. මං කවුද කියලා දන්නවනේ නේ? සුදු කොච්චි. සුදු කොච්චිය හොනේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: क्या था टॉप स्टोरी।
1: මද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉන්දියාවේ සහය ඉල්ලයි. ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර කිසිදු ක්‍රියාකාරකමකට මෙරට භූමිය භාවිත කිරීමට අවස්ථාව නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බව ඉන්දියා ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ මෙරට නිල සංචාරයක නිරත වන ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමු වූ අවස්ථාවේදී. ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දෙන බව ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා දැනුම් දුන්නා. ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. ඉන්දියානු සාගරයේ මද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් මද්‍රව්‍ය මැඩලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙරටට ගෙනීම සඳහා එරට පූර්ණ සහය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා. දැන් ක්‍රීඩා පොතක්. අංචල බණ්ඩාර සුදුසු අවස්ථාවේදී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: අපේ නිගමනය වුණේ ඔහුට තාම සුදුසු නැහැ. හැබැයි ඔහුට විශේෂ පුහුණු වැඩමාළුවක් මේ අවස්ථාවේදී කරගෙන යනවා. ඒ ඔහුගේ දක්ෂතාවයන් අනුව අනිවාර්යෙන් අවස්ථාවක් ලැබේ කියලා නිගමනයකට එන්න පුළුවන්.
1: සියත බිලග ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
4: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: දැන්ගා බ්‍රේක් ගාල බලන
1: ඇත්තට ඇත්තදාන්න බ්‍රේක් චෙක් කළා ද පාරමද බ්‍රේක් ගාල බලන්නම පිටිපස්සක ඩිකේබ ඇවිල්ලා බ්‍රේක් චෙක් කරන්න ඕනේ අද බ්‍රේක් සරින් සරේ චෙක් කරන්න ඕනේ කියන්නේ බ්‍රේක් චෙක් කරනවා කියන්නේ වාහනේ පාට දාලා බ්‍රේක් ගහලා බලන එකට විතරක් නෙවෙයි ඈ
0: එහෙනම් මොකක්ද
1: සාමාන්‍යයෙන් කියනවා එකක් බ්‍රේක් ඔයිල් බ්‍රේක් ඔයිල් ලෙවල් චෙක් කරන්න ඕනේ කාලයකට සැරයක්
0: හරි
1: අනිත් එක තමයි බ්‍රේක් ඔයිල් වල කන්ඩිෂන් විස්කොසිටි එක ඝනත්වය චෙක් කරනවා එහෙම චෙක් කරන තැන් තියෙනවා ඒකෙන් චෙක් කරලා බලන්න ඕනේ බ්‍රේක් ඔයිල් හරි තත්වෙන් තියනවාද කියලා මොකද ඔය සිස්ටම් එක ඇතුලේ බ්‍රේක් ඔයිල් දුවනකොට ටික ටික මේ බ්‍රේක් ඔයිල් වලට වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප වතුර හැටියට එකතු වෙනවා
0: එතකොට
1: බ්‍රේක් වදින්න එතු වෙනවා එතකොට පින්වතුනේ ටිකට් එක හම්බෙන්න ඉඩ තියෙනවා
0: එතකොට
1: ඉතින් පාන්සු කෝලේ ඊට පස්සේ එතකොට කිය ආයි එතකොට කිව්වොත් ඊට පස්සේ ඉතින් හත් දවස් ඉඳන්
0: අනේ
1: ඊට පස්සේ ඊට පස්සේ ඕනේ නැහැ එතකොට ඕනේ නැහැ
0: නේද නැත්නම් මගේ පාන්සු කෝලේ
1: තියන්න හරි ඉතින් මේ ඒ දේවා එහෙම චෙක් කරගන්න නේද පරිස්සම් වෙන්න
0: අම්මෝ මගේ බයික් එකෙත් බලන්න ඕනේ බ්‍රේක් ඔයිල් නම්බලුවේ කාලෙක
1: ඔයාගේ බයික් එක වඩ රෝද දෙක තියෙනවා ඔයාගේ බයික් පැදින්න බන්දන්නවා උඩ බලාගෙන යන්න බයික් එකට හෙදයක් ගහුවත් කමක් නැහැ පුටු පුටු කකා යනවනා ගැති
0: මට තේරෙනවනි මේක එක සද්ද එනවා ඒ වුණාට මට මම දන්නේ මොකක්ද මේ සද්ද
1: කියලා සද්දයවත් හැලෙන්නේ නැහැ බල්ලෙක් සත්ත පහකට කරක් ගන්නද
0: සමහර වෙලාවට මන් දිහා මිනිස්සු බලනවා
1: කම්මල් කාර්යයට බල්ල පුරනවා වගේ ඔය මිනිස්සු බලනවා මේ මොකද්ද යක ඔබේ මිරිස් බෝලක් පැදගෙන යද්දි මේ ගෑණි ඒත් ඔය වගද්ද
0: යන්නේ
1: එහෙම එපා නේද
0: එහෙම එපා
1: ඔය පැදින වාහනේ නෙමෙයි
0: පදින වාහනේ වාටද මගේ වචන ටික බොයලාගෙන
1: ඔය පොඩ හෙට්ටි පොල පැත්ත ආශ්‍රය කරනවා වැඩි වචන වේදස්සල ආනයනේ වෙන්නේ හෙට්ටි පොලේ
0: හොඳයි.
1: ඒ වාහනේ නිකන් ඔය මොකක් හරි පොඩි සද්දයක් ලෙඩක් ආවම ඒක එච්චර ගණන් ගන්න නැතුව එහෙක් මෙහෙක් කරලා අමට්ටගෙන පදින්න එපා. දැන්ක වගේ වතරෙන්නේ
0: හෙටි පොලි.
1: පරිස්සම් වෙන්න පරිස්සම් වෙන්න අද 9:09. අපි කියන්නේ ගොඩක් ඔය නිකන් අතින්ද්‍රිය දේවල් විශ්වාස කරන එහෙම නැත්තම් නොපෙනෙන බලවේගමත් නෙවෙයි
0: නොපෙනෙන බල
1: අපි කියන්නේ යම් යම් කාරණා සම්බන්ධයෙන් විශ්වාසය රඳවගෙන ඉන්න සුපර්ෆිෂල්
0: යස්
1: එහෙම අය මේ අද දවසට ටිකක් පරිස්සම් වෙන දවසක්
0: හා
1: 9 වෙනි මාසේ
0: 9 වෙනි
1: මොකද ඒව ගැන හිතන කට්ටියට අද එක එක කරදර වෙන්න පුළුවන්
0: ඒව
1: ගැන හිතන්නේ නැති අයට ඒ අයටත් අද කරදර වෙන්න පුළුවන්
0: කරදර වෙන්න
1: පුළුවන් අනිත් එක ඒව ගැන හිතන අයටයි ඒව ගැන නොහිතන අයටයි හෙට 10 වෙනිදා හෙට එහෙම අසුබ දවසක් නෙවෙයි හෙටත් මොකක් හරි කරදරයක් වෙන්න
0: පුළුවන්
1: ඕනම වෙලාවක ඔයාලට සෑහෙන ලොකු කරදරයක් වෙන්න පුළුවන්
0: නොවෙන්නත් පුළුවන්
1: කොහරි අදහස හයමාරෙන් කරදරයක් කරගන්න දුන්නේ කාටද
0: අපි ඒත් එක්කලම මාළුවේ පුංචිකාර නිවස කතා කරනවා නිවස ගැන
1: කතා කරනවා අද මාළුවේ පුංචිකාර නිවස කතා කරනවා අද දපුරු දවසක් ගෙවල් දොරවල් පවා කතා කරන්න පටන් ගන්න දවස මොනවා කියයිද
0: නැ නෑ අපි ඒ ගැන කතා කරනවා ඊට පස්සේ අපි DFCC බැංක එකේ හවුස් ලෝන් එකේ විස්තර කතා කරනවා DFCC බැංක එකත් කතා කරනවා
1: DFCC බැංක එකේ මොකද මොන ලෝන් හෝම් ලෝන් මොකක් හරි එකක් කියනවා ඒක නිවාස ණය නිවාස කියන්නේ ගෙවල් ණය
0: හවුස් ලෝන්
1: පැල් ණය
0: ඉතින් ගෙදර ණයනේ හෝම් ලෝන් ගෙදර ණය
1: හෝම් ලෝන්
0: ගෙදර ණය
1: හරි කියලා වාට හිතනවා නේද
0: දෙකම එකයි වගේ
1: කොහොම කිව්වත් හරි කියලා වාට හිතනවා නේද ඒක තමයි ඉතින් වාගේ තරම කොහොම කිව්වත් හරි
0: රයිට් හොඳ ලාඩං
1: හන්ද ජාමේ
2: Yeah, you already know who it is.

0: හිත පිරෙන්න සියත.
1: හවස පහයි විනාඩි 17යි.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117886666. Oba nava vyapareka himikaruweku nam eyata goliya piliganeemak laba ganeemata asamasama avasthawak. 07713010 ankaya අමතා අයදුම් කරන්න බිබ්බා 2026 by NIBM where innovation earns recognition.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරා.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 770

0: Milan Pasta. Oshadai Durham Pitiwala Gunaye Peri Milan Pasta. Obe Pawule Ahara Welata Ekaragena Obe Daruwa Star Kenekka. Milan
1: Pasta. Awuda Kaagib Nivasi Palamuraka Varanaya. ACL Fire Guard Wire. Then Dump Party. ACL Fire Guard Wire. Flame Retardant Pramithiye Purogamiya.
2: Arigiye harima tanata giye inda. LOLC ekenne loan ek gatte. Maath hariyanna kiyala hari tanatama yannone.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ඒ ලෙවල් අවසන් කලසිසු එක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0115 732 1000. NIBM The City University, the place to be.
5: විසර සංචාරක ව්‍යාපාරයක්. 2025 දී සංචාරක පැමිණීම 23,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3,219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා.
9: එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
11: ලයිෆ් එකේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
10: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
14: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.4 දෙව

0: මිලාන් පාස්තා
1: පෝෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
0: කාස් මිලාන් පාස්තා
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටික් ලංකා ටයිල්ස්
3: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 071-133-1000 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Innovation earns recognition.

0: ලිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
0: අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000.

0: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම් පාටින් ACL Fire Guard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: රූපවාහින ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා හදවත් දිනු හිතවත්කම

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: සමහර මිනිස්සු ඉදිරිපත් වෙනවා සැන්ඩි
3: මොනවටද
2: තමන්ට නැති ප්‍රශ්න අනිත් මිනිස්සු වෙනුවෙන් විසඳන
3: හරි
2: එහෙම සමහර ප්‍රශ්න තියෙනවා ඇත්තට මේ ප්‍රශ්නේ තියෙන මිනිස්සුන්ට ඒක විසඳගන්න බෑ එයාලට විසඳගන්න පුළුවන් නම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න විදියකුත් නැහැ
3: වෙන කෙනෙක් මැදිහත් වෙන්න
2: උදාහරණයක් හැටියට අපි කියන්නේ homelessness
3: yes
2: කියන්නේ නිවාස අහිමි භාවය ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා ඉන්න හිටින්න තැනක් නැති
3: කුලියට ඉන්නවා එමත් ඉන්නවනේ
2: කුලියට ඉන්නවා කියන්නේ homelessness නෙවෙයි මංගෙම කියලා ගයක් නැති එක වෙන එකක්
3: හැබැයි
2: ඉන්නව තැනක් නැති එක ඒක වෙන තත්ත්වයක් ඒ ප්‍රශ්නේ අපි හිතමු දැන් ලෝකේ ඉඳ හිටින්න තැනක් නැති මිනිස්සු ටික එකට එකතු වෙලා ඒගොල්ලන්ට ඉඳ හිටින්න තැනක් හදාගන්න බෑනේ
3: බෑ
2: ඒ හින්දා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ඒ වගේ ප්‍රශ්නයක් විසඳන්න මැදිහත් වෙන්නේ සමහර විට ලෝකේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් ලොකු කම්පැනියක් වෙන්න පුළුවන් ලොකු හයියක් ලොකු නෙට්වර්ක් එකක් තියෙන සමාජ සේවකයෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමයි මේ වගේ දෙයකට මැදිහත් වෙන්න පුළුවන්.
3: අනිවාර්යයෙන්.
2: ඒක මේ කවුරු හරි බිත්තු ටබාහි තනියෙන් ගඟක් සුද්ධ කරනවා වගේ කවුරු හරි මිනිස්සුෙකුට තනියෙන් ලෝකෙ මිනිස්සුන්ට ගෙවල් නැති ප්‍රශ්න විසඳන්න බෑ.
3: හරි.
2: දැන් ඒ ප්‍රශ්නේ ඊට තියා පියවරක් පිටිපස්සෙන් තැනක් ඔයා මාක් කළා. තමන්ටම කියලා ඉන්න තැනක් නැති අය. ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ යම් තාක් දුරකට විසඳ ගන්න පුළුවන්. ඒත් හැබැයි හැමෝටම ඒක තනියෙන්ම විසඳ ගන්න බෑ. කවුරු හරි ඒගොල්ලන්ට හයියක් වෙන්න ඕන.
3: අනිවාර්යයෙන්.
2: එහෙම තමන්ටම කියලා ඉන්න තැනක් හදා ගන්න උත්සාහ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න.
3: හරි.
2: මැදිහත් වෙන්න ලොකු හයියක් වගේම ලොකු හදවතක් තියෙන. DFCC කියන්නේ එහෙම ලොකු හදවතක් තියෙන තැනක්.
3: අනිත් අය ගැන හිතනවානේ.
2: අනිත් අය ගැන හිතනවා. ඒකයි ඒගොල්ලෝ හෝම් ලෝන්ස් මෙච්චර ලේසි කරලා
3: තියෙන්නේ.
2: දැන් ගන්න අමාරුම ලෝන් જાතියන්නේ හෝම් ලෝන්ස් කියලා
3: කියන්නේ.
2: හැබැයි DFCC ඔයාලා වෙනුවෙන් නිවාස ණයක් ලබා දෙන්න දවස් 10කින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වර්ක් ලයින් එක කාර්යක්ෂම කරලා තියෙනවා. දවස් 10න් ඒගොල්ලෝ ලෝන් එක පාස් කරලා සල්ලි ටිකක් අතට දෙනවා. ඒ තරම් ඒගොල්ලෝ ඔයා ගැන හිතනවා. ඔයාගේ නිවාස අවශ්‍යතාවය ගැන හිතනවා. ඒක තව තව වාසි සලසනවා. අවුරුදු 20ක් යනකම් ස්ථාවර පොලියකට මේ ලෝන් එක ගන්න පුළුවන්කම සලසලා දීලා තියෙනවා. ඊට අමතරව අවුරුදු 30ක් යනකම් ගෙවීම් කාලය දීර්ඝ කරගන්නත් ඒගොල්ලෝ අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මෙච්චරත් එම්පවර් කරද්දි
3: හරි
2: ඔයාට Tamanṭama කියලා ගයක් හදාගන්න try එකක් දෙන්න හිතෙන්නේ නැත්තම් ඒක DFCC එකේ ප්‍රශ්නයක් නෙවෙයි.
3: ඒක ඔයාගේ ප්‍රශ්නය.
2: ඒ හින්දා දැන්ම කතා කරන්න 011 2 35 02 02. 011 2 35 02. එහෙම නැත්තම් ඔය ළඟම තියෙන DFCC ශාඛාවකට යන්න ගිහිල්ලා විස්තර අහගන්න. විස්තර අහලා ඔයාගේ නිවාස සීනය සැබෑ කරගන්න මුලපුරා.
3: ඕකේ. දැන් මකලෝ DFCC බැංකුව කියලා කියන්නේ අපි ගැන හිතන අනිත් අය ගැන හිතන කට්ටියක්නේ.
2: හැබැයි
3: ඔයා දන්නවද මේ ලෝකේ මේ අපි ජීවත් වෙන සමාජය ඇතුළේ තව සමහර මිනිස්සු ඉන්නෝ අනිත් අය ගැන හිතන්නේ නැහැ. තමන් ගැනමයි හිතන්නේ. ඒ හිතල අනිත් අයගෙන් කඩා වඩා ගන්නවා. සල්ලි ගන්නවා, බොරු කරනවා, අන්දනවා. ඒක ඇවිල්ලා තමන් ගැන විතරක් හිතලා අනිත් අය ගැන හිතන්නේ නැතිකම. එහෙම මිනිස්සු අතරේ මම දැකලා තියෙන හොඳ කම්පැනියක් තමයි තවත් මාලබේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. මිනිස්සු 1000ක් ඉන්නවනම් හිතන්නකෝ. මෙයාට කියනවා මේ වාහනේ හොඳයි, ඔයා ගන්න අතනින් අර වාහනේ අතන තියනවා ගිහින් බලන්න. මෙහෙම මෙහෙම කියලා හැබැයි දෙන්නේ ලදරමක්. හැබැයි විකුණන්නේ ලදරමක්. ඒ අතරින් මාලබේ පුංචි කාර් නිවස ඒගොල්ලෝ අපි ඉස්සරහම වාහනේ චෙක් කරලා හොඳයිද කියලා බලලා අපිට සැටිස් වෙනකම් මේක හොඳයි කියන තැනට එනකම් මේගොල්ලෝ වැඩේ කරලා තමයි අපිට වාහනේ විකුණන්නේ. ඉතින් වගකීම විශ්වාසයේ තියෙනවනේ. කවදාවත් රැවටෙන්න එපා, තැන් තැන් වලට ගිහිලා රස්තිය අදු වෙන්න එපා වාහනයක් ගන්න යනකොට. ඔයන්න මාළබේ පුංචි කාර් නිවසට ඒගොල්ලෝ කියන විදිහට වැඩේ කරලා ලස්සන වාහනයක් අරගෙන ගෙදරෙන් ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්තු පරීක්ෂණ ඒකකයේ තියෙන හොයිස්ටර්ස් වලින් වාහනේ උසලවඩ චෙක් කරලා දෙනවා. එතන තියෙන තක්සේරු සේවා, ලීසින් පහසුකම්, ඉන්ෂුරන්ස් පහසුකම් මේ ටිකක් තියෙනවා. හරිම ලේසි. දැන් මේ දවස්වල සිංග ෆිනෑන්ස් ලීසින් සමාගමේ නිලධාරින් එතන ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ඔයාට තොරතුරු ටික දැනගන්න පුළුවන්. ඔයා දන්නේ නැත්තම් ලීසින් දාන්නේ කොහොමද කියන එක. ඔයාට අවුරුදු 3කටද ලීසින් එක, 4කටද, නැත්තම් ඔයාට ඕනි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්ද? ඒ හැම දෙයක්ම හරියට තිතට ගන්නට කියලා දෙනවා. එතන ඉන්න සිංග ෆිනෑන්ස් ලීසින් සමාගමෙන් නිලධාරින්. හරිම පහසුයි වාහනයක් ගන්න කියන එක. වාහනයක් ගන්නවා කියන එක මැජික් එකක් නෙවෙයි. ඒක එතෙන් ගියාට පස්සේ තේරෙයි ඔයාට. ඒ නිසා වාහනයක් ගන්න හිතුණු ගමන් යන්න මාලබේ පුංචි කාර් නිවස. අපි ඇඩ්‍රස් එක මතක් කරනම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දි, පුංචි කාර් පාර මාලබේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකත් මම මතක් කරනම්, www.punchikar.com.
2: පුංචි දිවර්ද ක්‍රීමක් කරන්න තියෙනවා. මේ දිගටම මේ විස්තරය කියාගෙන යන අතරේ සැන්ඩි කිව්වා එහෙම කරලා වාහනේ අරන් ගෙදර යන්න කියලා. මං කියන්නේ අතර ඔයා වාහනේ අරන් කොහෙ ගියත් අපිට කවද නැහැ. පුංචි කාර් දිවසේ වාහනයක් ගත්තම ගෙදරම යන්න ඕනේ කියලා එකක් නේ. වාහනේ අරගෙන ඔයා කැමති තැනක යන්න
3: නේද? මට මේ පැහැදිලි කරලා දෙන්න.
2: නිදහසේ යන්න පැහැදිලි.

0: ඔබට පේනවාද හඳ? මගේ දැන් රෑට රෑට ඔයාට පේනවාද හඳ?
1: දැන්ද?
0: සතාට තේරෙනවා මම කිව්වහම.
1: ඇයි හඳ හඳ දවල්ට පේන්නේ? හඳ දවල්ට පේන්නේ කියලා දෝ කියන්නේ?
0: ඔව් ඔව් දවල්ටත් හඳ පේනවා. ඇතැම් විතක.
1: හරි අන්න එහෙම වචනේ දාන්න.
0: විතක දවල්ටත් හඳ පේනවා.
1: අන්න හරි. දවල්ට පේන්නේ නැහැ කියනවාට අයිතියක් නැහැ.
0: මට අයිතියක්ද? අයිතියක්ද? දැන් හඳ පේනවද?
1: මොකද හඳ ට්‍රම්ප්ගේද?
0: අන්න ඒක තමයි ප්‍රශ්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මේ සමහරුන්ට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්න ඕනද නැද?
1: බයසයි යන්නේ මිනිස්සු.
0: අපේ ආච්චිට මේ ට්වීට් එකක් හදලා දුන්නා වගේ තාම හිතේ දානවා.
1: ඇයි ටික කාලෙකට කලින් දැන් මේ දවස් දෙක තුනකට කලින් කෝ හෝමු සමුද්‍ර සන්ධියට
0: මොකද්ද ට්‍රම්ප් සමුද්‍ර සන්ධියට නම දානවා කිව්වා මේ මිනිස්සු. හරි ඊට පස්සේ දැන් මට මතකයි මාසෙකට හමාරකට කලින් දාලා තිබුණා මේ අපි ආයි හන්දට යනවා කියලා. දැන් ඔන්න මේ 6 වෙනිදා මේ ඊයේ පෙරේද 6 වෙනිදා දාලා තියෙනවා එක්ස්පනි විඩයක් හඳ අපේ
1: හඳ අපේ
0: කියලා. The moon is
1: ours
0: කියලා දාලා ඇමරිකන් කොඩියක් දාලා හඳේ ඉඳන් හඳයි ඈතින් පෘථුවියත් පේන AI වලින් හදපු ඉමේජ් එකක් දාලා දැන් මෙන්න මේ හඳ යාලගෙන හඳ යාලගේ ඒ අර කියන්නේ ඔයා හිනා වෙන්නේ දැන් ඔයා හිනා වෙන්නේ හඳ ට්‍රම්ප්ගේ නෙවෙයිද?
1: ඉතින් මටත් කියන්න බුණ හඳ මගේ. එයි
0: ඔයාලා ට්‍රම්ප්ට පුළුවන්
1: මොකද ට්‍රම්ප්
0: වෙන ගේවිල්ලන හෙට්ටි පොලි ගේවිල්ලන ට්‍රම්ප් ඇත්ත එක්ක මේ වවා සෙල්ලක් වැඩත් මේ අවුස්ස ගන්න හදන්න
1: අපෝ
0: පේරෝනර් හොබු සබුදු සද්දී තියෙන මල වදේ
1: වාතයක් වෙනවානේ.
0: දැන් ඊට පස්සේ හෙට්ටි පොලට බැන බැන ට්වීට් දාන්න ගත්තම කොහොමද? හෙට අරුද්දර දානවා හෙට්ටි පොල පින්තූරයක් දාලා හෙට්ටි පොල ඉස් අවර් මේ ගෙදියා අනි අම්මනේ අරම් පලයක් මන්න වැඳලා දෙන්නේ ගෙදියන්න හෙට්ටි පොල අරගෙන යන්න ටම් මෙන්න මේ පුඩිමත් ගෙදියන්න ඒත් එක්කම
1: නැති වෙයිනේ.
0: මොකද්ද ඕකරක් ගෙනියද කරන්නේ? පොර හෙට්ටි පොල අරගෙන ගියා මේක දාලා මේ මොන පෙර කරුබයක්ද මේක තියලයක් කියලා. ඉතින් මේ දැන් වාටක් හිතනවනේ යාට පුළුවන් මට පුළුවන් මාත් හඳ මගේ.
1: ඉතින් වාටත් පුළුවන් හඳ මගේ කියන්න. හැමෝටම කි පුළුවන් හඳ මගේ කියන්න. හඳට අයිතිකාරයෙක් ඉන්නවද?
0: එහෙම කියන්න බෑ.
1: ඈ?
0: එහෙම කියන්න බෑ.
1: මොකද්ද මගලෝ ආමි කියන කතාව මගේ ඔළුව විකාර වෙනවා.
0: 1967 ලෝකේ රටවල් ගණනාවක එකඟතාවයෙන් හදාගත්ත සම්මුතියක් තියෙනවා Outer Space Treaty. හරි. ඒ සම්මුතියට අනුව හඳ සහ අනිකුත් විශ්වීය වස්තුන් කිසිම එකක් සහ විශ්ව අවකාශය මේ කිසිම එකකට කිසිම රටකට හෝ ජාතියකට හිමිකම් ප්‍රකාශ කරන්න බෑ.
1: හරි.
0: හරි. ඒ කියන්නේ කාට හරි හෙට උදේට නැගිටලා යුරේනස් ඉස් මයින් කියලා කියන්න බෑ.
1: හරි.
0: එහෙම කියන්න
1: බෑ.
0: ඔට්ටු නෑ. ඒ ඔට්ටු නැති වෙන්නේ 1967 සම්මුතිගත කරගත්ත Outer Space Treaty එක හින්දා. ඇමරිකා එක්සත් ජනපදය මේ සම්මුතියට අත්සන් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒකේ එක පාර්ශව කරුවෙක්. දැන් මම දන්නේ නැහැ ට්‍රම්ප් කරන්නේ කොහොමද මම තියා ට්‍රම්ප්වත් දන්නේ නැතුව මොනවද කරන්නේ කියලා. මිනිහට එවලට හිතන එක කරනවා වගේ තමයි ඉතින් අපිට පේන්නේ. ඉතින් ඔහොම දැම්මට සමහරට මිනිහා ඔය මොකෝද්ම නැතුව නිකන් ආතල් එකක් ගන්නවද දැද්දිත්.
1: මට හිතෙන්නේ
0: හඳ හඳ මගේ කියලා දාලා බලනවා මොකද මුන් මොකද කියන්නේ කියලා මම දාලා බලනවා.
1: ආ බැරි වෙලා
0: ආගියොත් කවදරේ බැරි වෙලා ආගියොත් අඩේ ගියොත් ට්වීට් එකක් ආවොත් හඳක්
1: නේ
0: කියලා එහෙම කරනවත් දන්නේ. හැබැයි එහෙම බෑ. හරියටම තර්කානුකූලව හිතලා බැලුවාම හඳ කාටවත් අයිති කරගන්න බෑ කියලා කියන්න අපි කවුද කියලා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔහොම යංකෝ ට්‍රම්ප් ඔහොම යංකෝ
1: අපි බලමුකෝ.
2: ලන්ඩන්

0: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60න් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
1: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුට්සිරි වෙතින් මෙගාවට්ටම් කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි. හෝලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි. එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි. සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි. කාගිල් සුට්සිරි
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපුවා.
0: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණ මහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AIN, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
4: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින්. ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
5: සෙලාන් බැංකුවට යුරෝම නිසම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝම නිසම්මානයෙන් පෙරදුම් ලබයි.
6: ඒක හරිම අපූරු ලෝකයක්.
7: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: ලාභදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: කාස් මිලාන් පාස්තා
2: 98.4 කලුතරට සියත FM
3: 5:06 විනාඩියකයි
4: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඉන්දියාවේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක් වාහන අංක තහඩු 3,10,000ක් පෝලිමේ දිට්වා බලපෑමෙන් නිවාස අහිමි වූවන්ට ලබා දුන් ගෙවල් කුලී දීමනාව දීර්ඝ කරයි පිළිකා රෝගීන්ගේ වර්ධනයක් අංචල දසුන් පවන් හා කමිදු ගැන ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය හෙළි කරයි.
2: කමිදු මෙන්ඩිස් කිසිම අඩුපාඩුවක් හින්දා නෙවෙයි ඒ තීරණය ගත්තේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ആട്ടം.
1: നന്ദാ മാലിനിയുടെ ഇറഹിവ് ഡൊണാൾഡ് ജെ ട്രംപ്. നന്ദാ മാലിനി മഹാത്മ്യ മകേ സന്ത ഒബ മകേ ഐ കിയമിൻ സന്തട ഐതിവാസികം കിയദ്ദി ഈട്ട് ഇറഹിവ് അമേരിക്കാനു ജനാധിപതി ഡൊണാൾഡ് ജെ ട്രംപ് ഗെൻ എക്സ് പണിവിടയാക്. ദ മൂൺ ഈസ് ഔസ്. ഓ വാരേ ට ගේමිල්ලන්න හිතුරොත් ඕන කෙනෙක් එක්ක ගේමිල්ලනවා. කැන හිතුරොත් කමේණි එක්ක ගේමිල්ලනවා. දැ තමාට කියන්න බෑද අමල් පෙරත් එක්ක ගේමිල්ල ඉදන්නේ. ඔයාගේ තාත්තා කියලා තියෙනවා හඳයනවාගේ ඔයාගේ
2: මිදුලට
1: දැනගන්න හඳ අපේ අපිට හොරෙන් හඳ ඔයාගේ මිදුලට ආවොත් ආපහු ඔයා ටක්කාල බට කෝල් එකක් දෙන්න. මං ඇවිල්ලා අල්ලක් ගන්න එන්න දෙන්න එපා එයාට කියලා. එහෙම අමුතු තැන්වල මිනිහා ගේමිල්ලන්නේ. හැබැයි දැන් ට්‍රම්ප් මෙහෙම මැද්දට පැනලා හඳ ඒගොල්ලන්ගේ කියලා කිව්වට අපි ඒකට හිනා වෙනවා රෙමෙයි. හැබැයි ඔයා දන්නවද ට්‍රම්ප්ටත් කලින් හඳට අයිතිවාසිකම් කියලා තියෙනවා

0: හඳේ ඉඩං විකුණන ඔයාට කියන්න හඳෙන් අක්කරේ විකුණලා තියෙන ඩොලර් 20. දෙක ලස්සනම කෑල්ල. ඩෙනිස් හෝප් හඳේ ඉඩං වික්ක කියනක නෙවෙයි. ඩෙනිස් හෝප් විකුණනකොට සමහරවගේ හඳේ ඉඩං අරගෙන. ඒ කාලේ මේ හඳ සම්බන්ධයෙන් චූන් එක හොඳටම තිබිච්ච කාලයක් නේද? 1969 නීල් ආම්ස්ට්‍රෝන් ගිහිල්ලා හඳ මත පා තබනවා. ඊට පස්සේ ඇමරිකාවෙන් ගියාම ඊට පස්සේ රුසියාවෙන් උත් යවනවා. ආයි ඇමරිකාවෙන් යනවා. එහෙම ඔය 80 විතර වෙනකොට අපි කීප සැරයක් හඳට ගිහිල්ලා ඇවිල්ලා ඒ කාලේ සමහරට හිතෙන්නේ නැති තව නුදුරේදීම කවුරු හරි ගිහිල්ලා
1: ඔක මගේ
0: හදේ මායින් ගලක් නම් හිතවනව තමයි.
1: ඊට කලින් අපි
0: වැඩේ කරන්න ඕන කියලා ඩෙනිස් හෝප් හඳෙන් ඉඩම් විකුණලා තියෙනවා. ඩෙනිස් හෝප් ගෙන් සමහර මිනිස්සු හඳෙන් ඉඩම් අරගෙනත් තියෙනවා.
1: හැබැයි
0: දැනුත් හඳේ ඉඩම් විකුණන වෙබ්සයිට් එහෙම තියෙනවා. හඳේ ඉඩම් ඔයාටත් ගන්න පුළුවන් ඇත්තට. ඔයාටත් ගන්න පුළුවන්. අරගෙන සද්දට තියෙන ට්‍රම්ප් රණ්ඩුවට ඉඳලා. හැබැයි මං කියන්නේ මේ මිනිස්සු ඔය සලාද වවන්න නේද? ඊට පස්සේ 110,000 දුන්නම අවුරුදු පහකින් පොලිය අරගෙන ඊට අමතරව තව 125,000 ගන්න ඊට ගැඩවිල් පඩු ටැංකිය වලට සල්ලි දැම්මම ඒකෙන් ජීවිත කාලෙටම ඇති වෙන්න සල්ලි හම්බ කරන්න වගේ ලනුත් කන එකේ පොඩි ගාණක් දීලා
1: හන්දේ කැල්ලක් ගන්න
0: ගණ්ඩ ලාබයි හන්දේ ඉඩ ලාබයි.

0: 뭐 반도
1: 마기 한드 마기 마기 한드 마기 한드 오바이 오바이 오바이
0: 하포
1: 마기 산도 오바이
0: එතින්දුවම මතක් කරන්නේ අපහුව හමුව. දැන් හඳේ ඉඩම් කැල්ලක් ගත්තා නම්.
1: ඔව්.
0: ඔයාට ඊළඟට තියෙන අභියෝගය මොකක්ද දන්නවද?
1: ගයක් හදන එක.
0: හඳේ නේද? ඊළඟට තියෙන අභියෝගය
1: ගයක් හදන
0: එක. හඳේ ගයක් හදන එක.
1: Yes.
0: ඔයාට පුළුවන් කෙලීම යන්න DFCC එකට. ගිහිල්ලා යාළට කියන්න මේ
1: හඳේ ඉඩමක් තියෙනවා.
0: මම මේ මට නිවාසනය ගන්න ඕන.
1: ඔව් මුලින් කියන්න ඕන නෑ නේද?
0: අරවා කියන්න ඕන. ගිහිල්ලා කියන්නේ මේ මිස්ටර් මට හවුසින් ලෝන් එකක් ගන්න ඕනේ. ආ අපි ළඟ තියෙනවා මේ DFCC හෝම් ලෝන් තියෙනවානේ. අපිට වැඩේ කරන්න පුළුවන් මේ මේ ෆෝම්ස් ෆිල් කරන්නකෝ. අරේ මේක ඊට පස්සේ දැන් එතන තියෙනවානේ ගේ හදන්න දාන ඇඩ්‍රස් එක මේ. ඇඩ්‍රස් එක මේ නම්බර 1 නම්බර 1 සඳ මත ඈත අහස. තමයි ඇඩ්‍රස් එක.
1: හරි.
0: ඊපස්සේ DFCC එකෙන් මේක කියවල වල්ලා මේ ඇඩ්‍රස් එක සර් මේ මේ හරි ඇඩ්‍රස් එකද සර් දාලා
1: තියෙන්නේ?
0: ඔව් හරි ඇඩ්‍රස් එක තමයි. ඒ කියන්නේ මේ නම්බර 1 සඳ මත ඈත අහස. ඕ ඒක තමයි හරි ඇඩ්‍රස් එක. ආ සර් අපි අඳුරන ડોක්ටර් කෙනෙක් කිව්වා.
1: ඉන්නේ නැති මිස්ටර් දෙන්න.
0: ડોක්ටර් වඩ හම්බෙලා එන්න. මේ ડોක්ටර්ව හම්බෙලා ඊට පස්සෙත් සර්ට ওই ඉඩම අයිතිය තිබුණොත් සර් අපි ගාවට එන්න කියලා සමහරට කියයි. ඔයා හඳේ නෙවෙයි නම් ගේ හදන්න යන්නේ.
1: ඔව්.
0: මේ ලංකාවේ සතර දිභාගයේ මොකක් හරි භූමි භාගයක නම් ගේ හදන්න යන්න.
1: හරි.
0: ඒක ඔයාගේ නක්.
1: ඉඩම ඔයාගේ නක්.
0: ඒක ඔයාගේ. එහෙමනම් වනරක්ෂිතවල ඉඩම් හදලා දැන් නඩු කාපු අයත් ඉන්නවා. ඒ කියන්නේ වනරක්ෂිතයේ ඇතුලේ ගෙවල් හදලා ඊට පස්සේ ඒ ගෙදර ගිනි තිබ්බා කියලා බොරු කියලා ඒකට වන්දිත් අරගෙන දැන් මේ දෙකටම නඩු කන අයත්
1: ඉන්නවා. ඉන්නවා.
0: ඒ හින්දා තමන්ගේ තැනක.
1: ආ නීත්‍යානුකූල තමන්ගේ තැනක.
0: දුක් මහන්සිය හම්බ කරලා ගත්ත ඉඩමක.
1: ආ. නැත්නම් තමන්ගේ පරම්පරාවෙන්
0: හම්බෙච්ච එකක. ගයක් හදන්න හිතාගෙන ඉන්නවනම් ලේසියෙන්ම මේ වැඩේ ලස්සනටම කරගන්න පුළුවන් තර DFCC එක. ඔයා ගිහිල්ලා වැඩේ කතා කරගත්තාම දවස් 10ක් ඇතුළත ඒගොල්ලෝ ලෝන් එක පාස් කරලා සල්ලි ටිකක්
1: අතට
0: දීලා තමයි පස්ස බලන්නේ.
1: අනිත් එක දවස් 10න් හම්බ වෙනවා කියන්නේ ලේසි මකුලෝ සමහර තැන්වලට ගියාම
0: මාස ගණන් රස්තිය අදු
1: වෙනවා. අපි බෑන්ක් එකට ගිහින් අනේ අතවත් පොඩක් මොකක් හරි කරගන්න පුළුවන් වේද සර්? එහෙම අහනවා. මට නම් එහෙම වුණා මාර දුකක් දැනෙනවා මං ගැන.
0: සහ කරන්න යන වැඩේ එපා වෙනවා.
1: එපා වෙනවානේ.
0: වැඩේ එපා වෙනවා. ඒ හින්දා ඊට වඩා ලේසි ඔයාගේ වැඩේ ධෛර්ය සිඳ ගන්න නැතුව ඉස්සරහට තල්ලු කරගන්න
1: ඕන. ගැම්මෙන් කරන්න
0: පුළුවන්. යන්න DFCC එකට. එහෙම නැත්නම් කතා කරන්න 01 12 35 02 කියන දුරකථන අංකයට. ඒ හින්දායි අපි කියන්නේ DFCC බැංකුව ඔබේ වර්ධනයට කියලා.
1: දැන් ඔයා හිතන මකුල හඳේ දැන් ඉඩම් අරගෙන ගෙවල් හැදුවොත්
0: යන්නෙන්න විදියක් තියෙන්නේ. ඒකට ගන්න ඕනේ රොකට් එක.
1: රොකට් එක ඇතුලේ.
0: රොකට් එක ඇතුලේ මොකද්ද?
1: වාහනයක් දාගෙන.
0: ආ රොකට් එකෙන් බහැලා ඉතුරු ටික යන්නේ.
1: යන්නේ නැහැ.
0: ඒකට රොකට් එක ගෙදර වාලි උඩට බාන්න බෑ රොකට් එක.
1: බාන්න බෑනේ.
0: එහෙනම් මෙහෙන් රොකට් එකේ දාගෙන හඳට ගෙනියන්න වාහනයක් ගන්න ඕනේ නම් යන්න මාළඹේ පුංචි කාර් නිවසට. ඒගොල්ලෝ ගාව
1: සුපිරි වාහන.
0: සුපිරි වාහන දෙකට EV තිරන. හඳේ පෙට්‍රල් අමාරු වෙයි.
1: ඉරේලියෙන්
0: අවුස සොලා පාවලි EV එකක් චාර්ජ් කරගන්න chance එක
1: තියෙන.
0: තියෙයි. EV තියෙනවා මාළඹේ පුංචි කාර් දෙකට පෙට්‍රල් වාහන, ඩීසල් වාහන, EV පාවිච්චි කරපු වාහන, පාවිච්චි නොකරපු unregistered වාහන, කාර්, වෑන්, SUV ඕන එකක් තියෙනවා. ගිහිල්ලා බලලා වාහනේ තෝරගෙන ඕගොල්ලෝ වාහනේට කැමති නම් අයිති කාර්යය එක්කම ගාන කතා බහ කරලා ඊටාම විනිවිද භාවයෙන් ගනුදෙනුව නිමා කරගන්න පුළුවන්. ලීස් එකක් ඕන නම් එතන සිංගල් ෆයිනෑන්ස් ඉන්නවා. ඔයාලට වාහනේ ෆුල් වැලියුේෂන් රිපෝට් එකක් ගන්න ඕන නම් ඒකටත් එතන පහසුකම් තියෙනවා. ඉන්ෂුරන්ස් එක දාගන්න ඕන නම් ඒකටත් එතන පහසුකම් තියෙනවා. මේ වැඩ ටික කරගන්නකම් ගත වෙන පුංචි වෙලාවේදී ඔයාලට තේ කබ්බිල කිඹුලා බඩිස් එකක් කන්න ඕන නම් ඒකටත් එතන පහසුකම් තියෙනවා. අද මෙයන්ට බාල මේ පුංචි කාර්නිවසට.
1: පුංචි කාර්නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දේ පුංචි කාර් පරමාලබේ.
2: ලන්ඩන්.

0: සිත පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාස පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
6: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට
7: එන්න. රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද
10: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
11: ඔබේ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
12: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lectures by සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
16: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම්පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.

0: போறையே மாறாடத்தோய்
1: விதியாது.
0: නෑ හැබැයි ට්‍රම්ප් විතරක් නෙවෙයි, මේ මේ මිනිස්සුන්ගේ හැටියක්.
1: මිනිස්සුන්ගේ හැටියක් කියන්නේ?
0: ඒ කියන්නේ මේ අපි මේ හරි ආසයි දේවල් තමන්ගේ කරගන්න.
1: ඔව් නෑ.
0: දැන් ඒකම හේතුවක් වුණා අපි සත්තු ජාතියක් හැටියට ලෝකෙ පුරාම මෙහෙම ආධිපත්‍ය පතුරන්න. දැන් අපිට ඉන්න තැන ඉන්න බෑ. අපිට හිතනවා මේ මූදෙන් එහා පැත්තේ බීටඩිය ලොකු මොකක් හරි බක්ක්ක් ඇති, ඒක අල්ලගන්න ඕනේ කියලා දිනවා. එහෙම හිතාගෙන ඉතින් රුවල් නැව් හදාගෙන, බෝට්ටු හදාගෙන, ආයුධ හදාගෙන ඒවා යටත් කරගන්නවා, ඒවට ගහ ගන්නවා. ඒක අපේ හැටි. අපි හරි අහල පහල පේන දේවල් වලට අයිතිවාසිකම් කියලා. දැන් අපි මූද තිරි ඇඳගෙන නේ තියෙන්නේ. දැන් මේක අපේ රට, අපි හිතමු ශ්‍රී ලංකාව, මේක අපේ රට. ඊට පස්සේ මේ රට වටේ තියෙන මූද, මේක අපේ මූද. මේ මූදත් අපි ඉරක් ඇඳලා සීමාවක් දාගෙන දිනවා. මෙතනින් ගහ පැත්ත තොපේ, මෙතනින් මෙහා පැත්ත අපේ කියලා. එහෙම අපි අහසෙත් තිරි ඇඳගෙන තියෙනවා. මේ මගේ ගුවන් කලාපය, මේ තොගේ ගුවන් කලාපය කියලා. කොහෙද මේ ඉරි ටික තියෙන්නේ? කොහෙද මේ සීමාවල් ටික තියෙන්නේ?
1: ඉරි පේන්නේ නැති, ඉරි හිටින්නේ නැති තැන්වලත්
0: අපි ඉරි ගහගෙන තියෙනවා. අපි මේ ඉරි ඇඳගෙන තියෙන්නේ අපේ ඔළුවේ. ඔයා නිකමට මුහුදු ලිහිණියෙකුට කියන්නකෝ මේ මේ අපේ ගුවන් සීමාව කියලා. ආ ඇත්තද කියලා ඔළුවට තොක් ගාල එකක් දාලා යයි. අනේ ඔයාටද මේ සීමාව කියලා? මොකද උන්ට එහෙම සීමාවක් නැහැ. අනිත් පැත්තට ට්‍රම්ප් මේ පැත්තෙන් හඳට අයිතිවාසිකම් කියනකොට අපිට පෙන්වන්න තියෙන කොලයක්. එහෙම ඒකට අයිතිවාසිකම් කියන්න බෑ. මොන විහිළුවක්ද හරියට බැලුවොත් අපිට මේ පැනට් එකට අයිතිවාසිකම් කියන්න පුළුවන්ද? අපි ඔය අපේ කියලා පදිංචි වෙලා ඉන්න පර්චස් 10 ඇත්තටම
1: අපේද?
0: අපිට පුළුවන් අපේ කියලා ඔප්පුලියාගෙන ඉන්න පර්චස් 10 ඇතුළට තව මිනිහෙක් කෙනෙක් එක නවත්තන්න. අපිට මී මැස්ස වෙන එක නවත්තන්න පුළුවන්ද?
1: බෑ.
0: අපිට කූඹියන එක නවත්තන්න පුළුවන්ද? ඒවටත් අපි ට්‍රයි.
1: ට්‍රයි ඒද?
0: ඒවටත් අපි ට්‍රයි. පොළොව විද විද එක එක ඒවා ගගහා නේද? ඈ ටර්මයිට් ට්‍රිපලන් කියන්නේ. එක එක ඒවා දාගෙන අපි ආර ට්‍රයි එකක් දෙනවා. අපිට අපේ ඉඩමුඩෙන් කපුට පියාඹන එක නවත්තන්න පුළුවන්ද?
1: නෑ.
0: මේ මුළු ලෝකෙම හැම සතෙක්ම ලෝකෙටම එකට අයිතිවාසිකම් කියද්දි හැමෝම මුළු ලෝකෙම එකක් හැටියට බෙදා හදා ගනිද්දි අපි මුළු ලෝකයක් අතහැරලා පර්චස් 10කට අයිතිවාසිකම් කියන හරිව අමුතු සත්තු ජාතිය. අපි හරි ආසයි දේවල් මගේ කියලා කියන්න. ඉතින් ඒ පුංචි සිතුවිලි ලෝකනායකයා වෙලා තාමත් ට්‍රම්ප්ගේ හිතේ වැඩ කරනවා. හරිෂෝකයාත් හිතර අහස බැලුවා. ඒක වගේ
2: තාත්තේ තාත්තේ වද හදෝන
0: හඳ උඹ තියාගනි.
2: ඒක වගේ
1: පොඩි ළමෙක් වගේනේ.
0: ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි සඳ සඳ වගේ, තරු තරු වගේ, මල්
1: මල් වගේ,
0: ට්‍රම්ප්
1: ට්‍රම්ප්
0: ට්‍රම්ප් වගේ
1: ගිලද මොසෙන්නි
0: මං මකලෝ අපි අපි වගේ.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඉන්දියාවේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්. වාහන අංක තහඩු 310,000ක් පෝලිමේ. පිළිකා රෝගීන්ගේ වර්ධනයක්. බැඳුම් කර නඩුව යලි කල්යයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදෙමින් සනසලා මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර කිසිදු ක්‍රියාකාරකමකට මෙරට භූමිය භාවිත කිරීමට අවස්ථාව නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බව ඉන්දියා ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ මෙරට නිල සංචාරයක නිරත වන ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංහ හමු වූ අවස්ථාවේදී. ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දෙන බව ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා දැනුම් දුන්නා. ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. ඉන්දියානු සාගරය මද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් මද්‍රව්‍ය මැඩලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙනීම සඳහා එරට පූර්ණ සහාය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා. ඉන්දියානු සාගර කලාපය සමකාමීව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඔහු සඳහන් කළේ ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකයේ විවිධ රටවල් සමග විවිධ ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් බවයි. දිහිවර ගැටලුව විසඳා ගැනීමට දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවද සාකච්ඡා වුණා. අත්සන් තබන ලද නව ගිවිසුම් තුනක් හෝමාරු කර ගැනීමද සිදුවුණේ ජනාධිපතිවරයා සහ ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියේදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L-70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම ඒ අතරට අයත්. ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගිතාව සඳහා වූ ගිවිසුමද හෝමාරු කර ගැනීම සිදුවුණා. ශ්‍රී ලංකා ශිෂ්‍ය භට බලකාය සහ ඉන්දිය ශිෂ්‍ය භට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධ ගිවිසුම හෝමාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඉන්දියානු රජයේ ප්‍රධානියකට අනුව කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඉදිකළ බේලි පාලම් තුනක් විවෘත කිරීම සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා එක්ුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඉන්දියානු සාගර කලාපයේ පවතින සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වන සහයෝගිතාව ඇතුළුව කලාපීය වර්ධනයන් සහ දෙරටටම පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා වුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඉවත් කිරීමේ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ ඡන්ද විමසීමකින් තොරවයි. මේ අතර දිට්වා සුලිකුණාටුවෙන් නිවාස අහිමි වූවන්ට ගෙවල් කුලි ලබා දෙන කාල සීමාව දීර්ඝ කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
3: ගරු ජනාධිපතිතුමා විසින් අනුමැතිය ලබා දී ඇති බවින් එම මුදල් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් කාරණිකව මෙයින් දන්වා සිටිමි. එම නිසා දෙසැම්බර් 30ක දක්වා ඒ කුලී මුදල් ලබා දීම ජනාධිපති ලේකම් කාර්යය අනුමත කළා තිබෙනවා. එසා කිසිම ගැටලුවක් නැහැ මැතිණිය. මේක හැන්සාත් කරන්න ලෙස ඔබතුමී ඉල්ලා සිටි.
2: මද්‍රව්‍ය පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශන සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
4: දැන් රන්මල් කොඩිතුවක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමා කරපු මේ පරීක්ෂණය පිළිබඳ, ඒ කියන්නේ වරායේ කන්ටේනර් වල කවදක්වත් මද්‍රව්‍ය වෙන්නේ නැහැ, වරායේ ක්‍රියාකාරීත්වය තුළ ඒ මද්‍රව්‍ය වෙළඳාම තුළ මද්‍රව්‍ය ජාවාරම තුළ මේ කන්ටේනර් භාවිත කරන්නේ නැහැ, එහෙම වෙන්න බෑ, වෙලා නැහැ. ඒ නිසා මේ අක්‍රමික ක්‍රියාදාමය තුළ රට ඇතුළට මද්‍රව්‍ය හෝ අනතුරුදායක දේවල් එන්න තියෙන අවස්ථාවක් නැහැ කියලා මොර දීපු ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ පොලිස්පතිවරයා, ඒ ආණ්ඩුවේ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන රන්මල් කොඩිතුවක් මහත්මයා කරපු පරීක්ෂණය සම්බන්ධව නැවත පරීක්ෂණයක් පටන් ගන්න තියෙනවා. දැන් මේවා මොකද වෙන්නේ? අවංක නිලධාරීන් අධෛර්යමත් වෙනවා. ඒ වගේම මේ මෙම වැටලීමෙන් පකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් ඇතුළුව මෙරටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් ඇතුළුව 8 දෙනෙක් අත්අඩංගුවට තියෙනවා. එතකොට මේ තරම් බරපතල අත්අඩංගුවට ගැනීමක් වෙලා ඉතාම විශේෂ දෙයක් වරාය තුළ අපි සැක කළා, හැමදාම දැනගෙන සිටියා. වරාය පාවිච්චි කරනවා, කන්ටේනර් පාවිච්චි කරනවා මද්‍රව්‍ය ජාවාරම සඳහා කියලා. ඒ වගේම ටොන් භාගයට වැඩි අතිවිශාල ප්‍රමාණයක් කෝටි 800ක් වටිනකම දැන් පරීක්ෂා කරන්නේ අත්අඩංගුවට ගත්ත අය ගැන නෙමෙයි අමතුමා. දැන් පරීක්ෂා කරන්නේ ඒ අත්අඩංගුවට ගැනීම කරපු පොලිස් නිලධාරී කණ්ඩායම ගැන. එක කැතයිනේ, හරි නෑ නේද?
2: ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර වෙනුවෙන් අධික වැයබරක් දැරීමට සිදු වූ බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි සඳහන් කළේ.
5: 2025 දක්වා මේ තනතුරට සහ මේ කාර්යාලය පවත්වාගෙන යන්න රජයේ වියදම් විදිහට අපි වියදම් කළා තියෙනවා. 2010 ඉඳලා 25 දක්වා රුපියල් මිලියන 8777ක් අපි මේ තනතුර පවත්වාගෙන යන්න රජයේ වැයබර දරලා තියෙනවා.
2: ආණ්ඩුව ජනතාව රැවටීමට ලක් කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් කියා සිටියේ. විපක්ෂයට ජනතාව පිළිතුරු දී ඇති බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය කියා සිටියේ.
6: එතුමා ප්‍රශ්නයක් මතු කරේ නැහැ, ප්‍රකාශයක් කරේ. ඒකට ඒ අයිතිය තියෙනවනේ. නමුත් අපිට රජයක් හැටියට ගරු කතානායකතුමනි, ඔවුන් කර දේවල් නොකර දේවල් කතා කරන්න වෙලාවක් නැහැ. ඒකට උත්තරේ මේ රටේ ජනතාව දීලා ඉවරයි. ඒ නිසා තමයි අපි ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න નિયમિત වැඩ. ඒක ඇහෙනකොට ඔවුන්ට කේන්ති යන එක ගැනත් අපිට කරන්න දෙයක් නැහැ ගරු කතානායකතුමනි.
2: මන්ත්‍රීවරුන්ට සමාන ලෙස අවස්ථා ලබා දිය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
7: ඔබතුමාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම. ඔබතුමා අවස්ථාව ලබා දුන්න සභානායකතුමාට පොයින්ට් ෆෝඩර් එකක් රේස් කරන්න. ඒ නිසා මම මේ අවස්ථාවේ නැගී සිටිනවා. මගේ වරප්‍රසාදය අනුගමනය කරමින් මට පොයින්ට් ෆෝඩර් එකක් රේස් කරන්න.
8: සභානායකතුමාගේ පොයින්ට් ෆෝඩර් එකක් නෙවෙයි කියලා මම ප්‍රකාශ කරන්නේ, එතුමා රේස් කරපු එක ඔබතුමාගේ පොයින්ට් එක කියන්න.
7: ඔබතුමා එතුමාට ඒ වෙලාව ලබා දුන්නා
8: සේ. නෑ, එහෙම පොයින්ට් ෆෝඩර් එකක් නෑ ගරු විපක්ෂ නායකතුමා. පොයින්ට් ෆෝඩර් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා එහෙම ගරු විපක්ෂ නැහැ. ඔබතුමාගේ පොයින්ට් ෆෝඩර් කියන්නේ. එතුමා රේස් කරපු එක පොයින්ට් ෆෝඩර් එකක් නෙවෙයි කියලා කිව්වා. අර්ජුන මන්ත්‍රීතුමාත් පොයින්ට් එකක් රේස් කරා. ඒකත් පොයින්ට් ෆෝඩර් එකක් නෙවෙයි
2: කිව්වා. මේ අමාත්‍ය බිමල් රත්නායක
9: වැවිලියා මිතුමා ඉල්ලා සිටිනවා මලේගම් ජනතාවට ජාතික ජනබලය කරන වැඩ නිසා අනාථ වී සිටින ඒ දේශපාලනඥයන්ට වෙනම අනාථ නිවාසයක් හදා දෙන්න.
8: ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් පෙදාරාච්චි.
10: මම අහන්න කැමති මේ සභානායකතුමා ගත්ත පොයින්ට් එක මොකද්ද? මේ ඔබතුමා හැම වෙලෙම කියන්නේ පොයින්ට් එක කියන්නේ පොයින්ට් එක කියන්නේ කියලා. මේ ඔයාලට මයික් එක දුන්නා වගේ කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමුනා.
8: අපිටත් අන්න අර මන්ත්‍රීවරු ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
10: වාඩුවෙන්. ඔබතුමා කියන්නේ වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
8: නෑ ගරු මන්ත්‍රී, ඒක පොයින්ට් එකක් නෙවෙයි. ගරු එහෙම ඉන්ටර්වයුව කළා නෑ. මන්ත්‍රීවරයෙක් ආරම්භය කළා නෑ. ගරු දිලිප් පෙදාරාච්චි මන්ත්‍රීතුමා. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
2: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක.
11: හයිවේස් වල තුනක් හදනවා ලංකාවේ සල්ලි වලින්. බොහොම හොඳයි. හැබැයි ලංකාවේ සල්ලි වලින් හයිවේ හදුවට තාර ගේන්න ඕන, ඔක්කොම සියල්ල ගේන්න ඕන ඩොලර් දීලා. ඩොලර් දීලා තමයි සල්ලි ඒවා ගෙන්න ගන්න ඕනේ. හයිවේස් හදුවට කමන්න. හැබැයි මේ හයිවේස් වලින් එන කොමිස් එක මං හිතන්නේ ටිල්වින් සිල්වා ප්‍රයිවට් ලිමිටඩ් එකට යයි. දැන් අපිට අපි පිළිගන්නවා මේ අවුරුදු දෙක තුනම හොරු මං කොල්ලකාරව ආරෙමෙන් ගියා. දැන් බලන්න මේ මූලාසනේ මන්ත්‍රීතුමා තුමිය ශ්‍රී ලංකා අපනයන හා ණය රක්ෂණ සංස්ථාව. මේක තියෙන්නේ ක්‍රම සම්පාදන හා මුදල් අමාත්‍යාංශ යටතේ. මේක ලොකු මුදලක් තියෙනවා. මේ විදේශ වලට යවන බඩු නැව් ඔක්කොම රක්ෂණය කරන්නේ මේ ආයතනෙ. මේ සභාපති තනතුරේ රියදුරු දීමනා, වෛද්‍ය දීමනා, සියලුම දීමනා ගන්න. මේ ඊයේ පෙරේද කැනඩාවේ තිබිලා තියෙන සංචාරය. කැනඩාවට යන්න ටිකට් එකක් ඊයේද මූලාසනේ මන්ත්‍රීතුමිය මෙයාගේ බිරිඳත් අරන් ගිහිලා තිනවා. මේවර දැන් අපේ පියංකර ජයරත්න ලක්ෂ 3000කට තමයි අවුරුදු 7ක් බන්ධනාගාරගත කරලා තියෙන්නේ. මේ වංචාව ලක්ෂ 20කට වැඩිය වංචාවක් වෙලා තියෙනවා කැනඩාවේ යන්න නොනටයි මහත්තයා. නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ලක්ෂ 9කට නම්බර් ප්ලේට් නැහැ, හිතුමතේ මිනිස්සු නම්බර් ප්ලේට් ගහනවා. දැන් ජනාධිපතිතුමා කිව්වා, ජනාධිපතිතුමාගේ කතාවේදී මොනවද කොත්තමල්ලි? කොත්තමල්ලි බොන්න පුළුවන්. ලෙඩ හෙම්බිරිසාවට සාමාන්‍ය දෙයකට කොත්තමල්ලි හොඳයි. කොත්තමල්ලි නරකයි නැහැ. කොත්තමල්ලි බොන්න කිව්වා. හැබැයි මැතිනි ඉන්නේ පිළිකා රෝගීන්ට කොත්තමල්ලි බොනවද? පිළිකා රෝගීන්ට කොත්තමල්ලි දීලා හරියයිද? පිළිකා රෝගීන්ට ඉන්ජෙක්ෂන් නැතුව මේ ලංකාවේ ඉන්ජෙක්ෂන් ඇවිල්ලා තියෙනවා. ඒ ඉන්ජෙක්ෂන් ටික දෙන්නේ නැහැ මේ සෞඛ්‍ය අමාත්‍යතුමා.
2: ආණ්ඩුව සිදු කළ සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්මත් කරන බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කියා සිටියේ.
11: අපි වසර දෙකක් දැන් අවසන් වෙන්නේ ඉන්නේ බලය අරගෙන. වසර දෙකයි රටට සුබයි. ඔව් අපි ජනතාවට ගින් කාරණේ කියනවා. අපිට එහෙම කියන්න පුළුවන් නේ. වසර දෙකයි රටට සුබයි. දැන් මෙතන 75 වසර සමරුවානේ පහුගිය දවස්වල අර හෝල් එකක් ඇතුළට ගිහිල්ලා ඒ කට්ටිය කියන්න බලව. වසර 75යි රටට සුබයි කියන්න පුළුවන්ද? රටට සුබ නෑ, යාළට සුබ නෑ.
2: මුද්‍රණය නොකළ වාහන අංක තහඩු 310,000ක් තවදුරටත් පවතින බව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
12: මාර්තු 10 ඉඳන් අද වෙනකන් නම්බර් ප්ලේට්ස් 62,000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023-24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32,000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ සංකරනවා. ඒ 2025 ටික මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කර දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න. අද වෙනකම් මේ print කරලා තියෙනවා 88,000 ආසන් ප්‍රමාණය print කරලා තියෙනවා. ඒ 88,000 104 අඩු වුණාම තව 103,000 වගේ ප්‍රමාණයක් තියෙනවා අපිට ඒ backlog එක clear කරලා ඒක දෙන්න.
2: දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ.
12: DMT එකේ ඩ්‍රයිවර් ලයිසන්ස් එකේ දෙකේම සිස්ටම් මොඩර්නයිසේෂන් එකකට දැන් ඒ කියන්නේ ඒක පටන් අරගෙන තියෙන ඩිජිටල් මීඩියා යුනිට් එකයි ගව්ටෙක් එකයි අපිත් සම්බන්ධ කරගෙන ඒක මාස 7-8ක් යයි. ඒ කියන්නේ රජයේ ආයතනයකින් තමයි ඒක කරන්නේ. ඒක වුණාට පස්සේ ඔය ඕනම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් අරගෙන ඒ ලයිසන් එකේ වැඩ කටයුතු කරගන්න පුළුවන්.
2: කොළඹ බැස්ටියන් මාවතේ බස් නැවතුම්පලේ සිදු කළ පරීක්ෂාවකදී බස් රථ 107ක් ධාවනයට සුදුසු නොවන බවට හඳුනාගත්තා. ඉන් බස් රථ දෙකකට තහනම් නියෝග නිකුත් කළ බවයි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ. බස් රථ 105කට නඩත්තු නියෝග නිකුත් කළා. මේ අතර මෙරට ඉන්ධන බෙදා හැරීමේ නිරත වන පුද්ගලික සමාගම් විසින් ඇනවුම් කරන ඩීසල් තොග පිරවුම්හල් වෙත නිසි පරිදි ලබා නොදෙන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පැවසුවේ.
13: දැන් මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා අපේ බෙදුම්කරුවන්ට ගිවිසුම් ගත වෙලා තියෙන සමාගම් වලින් අවශ්‍ය කරන ඩීසල් ප්‍රමාණය ඒ බෙදුම්කරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. නමුත් මේ සමාගම් තුනට අපි දැඩි විරෝධයක් පළ කරලා ලියුම් දාලා තියෙනවා. අපිට රැස්වීම ඉල්ලලා තියෙනවා. වහම මේ ගැන කතා කරන්න තමයි සතුවේදී අපි කතා කරලා මේක විසඳුමක් ලබා ගන්න.
2: ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම් කර ගනුදෙනුවට අදාළ නඩුව නොවැම්බර් මාස දෙවනදා යලි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. නඩුව අද කැඳවා තිබුණේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී. විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි ඇතුළු පිරිසක් අධිකරණයේ පෙනී සිටියා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝෂියස්, ජෙෆ්‍රි ඇලෝෂියස්, කසුන් පලිසේන, මුතුරාජා සුරේන්ද්‍රන්, රංජන් හුළුගල්ලේ, පී ගුණවර්ධනද අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් අතරට අයත්. නඩුකරේ පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මීට පෙරවරෙන් තුදනිකුත් කළා. ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටයි අධිකරණය තීරණය කර තිබුණේ. විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාර්පන සඳහන් කළේ නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගම නම් කර ඇති බවයි. එම සමාගම වෙනුවෙන් නියෝජිතයෙකු පෙනී නොසිටින බවත් ඔහු දැනුම් දුන්නා. සමාගමේ කටයුතු මහබැංකුව තහනම් කළේ 2018 වසරේදී. සමාගම වර්තමානයේ ව්‍යාපාරික කටයුතු නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ඉල්ලීමක් කළේ සමාගම සඳහා නියෝජිතයෙකු පෙනී සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නාතෙක් අද දිනට නියම වී ඇති පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කල්තබන ලෙසයි. නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මාස දෙවනදා කැඳවනු ඇති. 2016 වසරේ පෙබරවාරි මාස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රාජ්‍යයට රුපියල් මිලියන 688ක අලාභයක් සිදු කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වුණා. මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා තොරතුරු ලබා දුන් පුද්ගලයෙකු අනතුරට ලක්කර ඝාතනය කිරීමේ උත්සාහයක් සඳහා භාවිත කළ ජීප් රථයක් සොයාගෙන තිබෙනවා. ඒ වලාන දූෂණ මර්ධන විමර්ශන කොට්ටාශය විසින්. කිරින්ද මුහුදුබඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 325ක් සහ සැකකරුවන් 8 දෙනෙකු වාහන 6ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය නොවැම්බර් 29 වනදායි. මෙම මද්‍රව්‍ය තොගය අංගොඩ ප්‍රියංකර නැමති සංවිධානාත්මක අපරාධකරු හා විදේශගතව සිටි මද්‍රව්‍ය ජාවාරම මෙහෙවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රූබන් විසින් ලංකාවට එවා තිබූ බව අනාවරණ වුණා. මීට පළිගැනීමක් ලෙස වැටලීම සඳහා තොරතුරු ලබා දුන් උපාය දූතයා අනාවරණ කරගෙන ඝාතනය කිරීම සඳහා සැලසුම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම තොරතුරු අනාවරණ කර තිබුණේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු විසින්. පසුව ඒ පිළිබඳව අංශ කිහිපයකින් විමර්ශන සිදු කළ බවයි පොලිසිය පැවසුවේ. වැටලීම සඳහා උපාය දූතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කිරින්ද වරාය වෙත ගමන් කර තිබුණේ පසුගිය පස්වනදා උදෑසනයි. පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පැමිණ ඔහු ඝාතනයට ලක් කිරීමට රූබන් හා අංගොඩ ප්‍රියංකර නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී තුවාල ලැබූ වැටලීමේ උපාය දූතයා ලෙස කටයුතු කළ පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. පොලිස් ජීප් රථයකට සමාන එම ජීප් රථය කඩුවෙල රාජසිංහ මහවත හේවාගම ප්‍රදේශයේ පිහිටි ගරාජයකින් සොයාගෙන තිබුණේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින්. මේ අතර ඩුබාහිදී අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කළ අපරාධ කල්ලි සමාජිකයෙකු වන රංජිත් කුමාර් හෙවත් කොණ්ඩ රංචි පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඒ ඔහු අද දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුවයි. පොලිසිය පැවසුවේ කොණ්ඩ රංචි නැමැත්තා ඉතාලියට පලා යාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 9 වනදා ඩුබාහිදී අත්අඩංගුවට ගත් බවයි. හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන්ද කොණ්ඩ රංචි නැමැත්තාට චෝදනා එල්ල වුණා. පිළිකා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
14: ජාතික පිළිකා ලේක්ෂණයේ දත්ත අනුව තමා අපි ප්‍රකාශයට පත් කරනු ලබන්නේ වසරකට අලුතෙන් ළමා පිළිකා රෝගීන් 900,000 අතර වාර්තා වෙනවා කියලා. එතකොට මොනවද ළමා පිළිකා අතර බහුලව වාර්තා වෙන ළමා පිළිකා වර්ග? ලියුකීමියාව, ඒ වගේම වසාගන්ති ආශ්‍රිත පිළිකාව හැටියට හඳුන්වන ලිම්ෆෝමාව, මොළය ආශ්‍රිත පිළිකාව, ඊළඟට අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇස ආශ්‍රිත පිළිකා තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ළමුන් සහ නව යෞවනය දරුවන් අතර ප්‍රධාන වශයෙන් වාර්තා වෙන පිළිකා හැටියට සඳහන් කරන්න පුළුවන්.
2: ඕමාන් බොක්ක අරාබි මුහුද දක්වා සමුද්‍රීය සීමා සහිත කලාපයක් ස්ථාපිත කරන බව ඉරානය පවසනවා. එම ප්‍රදේශය හරහා ගමන් කරන ඕනෑම නෞකාවක් සම්බාධකවලට ලක් කිරීමට නියමිතයි. එහි නිශ්චිත සීමා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති. පර්සියානු බොක්කේ පිහිටි අමෙරිකා නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා 8කට ප්‍රහාරෙල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළා. ඒ අමෙරිකා හමුදා විසින් ඉරාන බොරතෙල් නෞකා 5කට ප්‍රහාර එල්ල කර විනාශ කිරීමට ප්‍රතිචාර වශයෙන්.
15: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
2: ලංකා ටයිල්ස් නවතම ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කර තිබෙනවා. ඒ අංක 281 ගාලුපාර ගල්කිස් යන ලිපිනයේයි. ගුණාත්මක බවින් උසස්ම තත්වයේ නවතම ටයිල් මෝස්තර බාත්ව්‍යා සහ උපාංග මෙම ප්‍රදර්ශනාගාරයෙන් මිලදී ගත හැකි. ඉන් පාරිභෝගිකයන්ට නිවසේ ප්‍රියතම අවකාශයන් ආවේණික ලෙස හැඩවස්වා ගැනීමට පහසුව සැලසෙනු ඇති. වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් නව ප්‍රදර්ශනාගාරය විවෘත කළා.
15: ක්‍රීඩා සියත.
2: අංචල බණ්ඩාර සුදුසු අවස්ථාවේදී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. කමිඳු මෙන්ඩිස්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව දීම වෙනුවෙන් ඔහු වගකීම්වලින් නිදහස් කළ බවයි සභාපතිවරයා පැවසුවේ.
16: ආසියානු කුතලන කණ්ඩායම නායකත්වය දෙන්නේ සහන් ආරච්චිගේ. කමිතු මෙන්ඩිස් කිසිම අඩුපාඩුවක් හින්දා නෙවෙයි ඒ තීරණය ගත්තේ, එයාට ක්‍රීඩා කිරීමෙන් නිදහස ඇති කරලා දෙන්න. මොකද කමිතු මෙන්ඩිස් කියන්නේ අපේ කණ්ඩායමේ ඉන්න මූලික පිතිකරුවෙක්. ඉතින් ඔහුට ඒ නිදහසේ සෙල්ලම් කරලා කණ්ඩායමකට දායකත්වය දක්වන්න තමයි ඒ තීරණය ගත්තේ. නැත්තම් වෙන කිසිම පරිබාහිර හේතුවක් හින්දා නෙවෙයි. ඒක මම ඔබට සාතිකව කියන්න පුළුවන් සභාපති හැටියට.
2: දසුන් ශානක එක්දින සංචිතයට කැඳවීම පිළිබඳවද කරුණු පැහැදිලි කළා.
16: අපිට ඇත්තටම මේ මොහොතේ අපි පිතිකරු ලයිස්ව බැලුවාම අපි විමර්ශනය කරපු දෙයක් තමයි පන්දුවාර 50 ආකෘතියේ අපිට 7 ස්ථානයට අවශ්‍ය වෙන්නේ බෝල් කළ හැකි පිතිකරුවෙක්. ඒ හේතුව මුල් කරගෙන තමයි අපි දසුන් ශානක එයාගේ අත්දැකීම් එක්ක අපි හදාරලා බලන්නේ ඒ කාර්යය එයාගේ හරහා අපිට ඉෂ්ට කරගන්න පුළුවන්ද කියලා. මිලාන් රත්නායක තාම තරුණ ක්‍රීඩකයෙක්. එයාව මේ සංචිතයට තේරුන්නේ නැහැ කියලා එයාව අපි අහක තියලා නැහැ. එයා අපි සැලසුම් වල අනිවාර්යෙන් ඉන්නවා. කණ්ඩායම් වල සංයුතිය හැටියට තමයි ක්‍රීඩකයෝ තේරෙන්නේ.
2: යලි සිරස්තල. ඉන්දියාවේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්. වාහන අංක තහඩු 210,000 පෝලිමි. පිළිකා රෝගීන්ගේ වර්ධනයක්. බැඳුම් කර නඩුව යලි කල්යයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
15: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Countdown. මේ මාසේ රිලීස් වෙන්න තියෙන ආසතරම් මූවි එකේ ප්‍රේමයක් තිබුණා කියන song එක පහුගියදා රිලීස් කළා තිබුණා.
1: ප්‍රේමයක් තිබුණා. ආසක් තරම්.
2: ලිරික්ස් කරලා තියන්නේ උමා සේනි. සිං කරන්නේ සේනාංග දිසානායක.
0: එයා අපිට මෙහෙම තමයි song එක ගැන කිව්වේ.
3: මගේ පළවෙනි ෆිල්ම් සෝන්ග් එක ඇත්තටම මුලින්ම වැඩේට මම කතා කරේ චතුරංගනදී සිල්වා අයියා. අපි හැමෝම දන්නවා එයා ජනප්‍රිය සිංදු ගොඩක් හදපු මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් චතුරංගනදී සිල්වා අයියා සහ ප්‍රසාදී අබේගුණරත්න අක්ක තමයි මට කතා කරේ. ඒකේ මේන් රෝල් එක කරන්නේ රිද්ම වීරවර්ධන. ඉතින් මගේ ඊටම ළඟ මිත්‍රෙක්.
2: දැන් ෆිල්ම් එක දකින්න ඇතිනේ කොහොමද සෝන්ග් එකට රිද්ම ගැට්ටින්?
3: රිද්ම කියන්නේ හරිම يعني බැලන්ස් ගොඩාක් තියෙනවනේ ෆේක්. ඒ කියන්නේ අපි එකයක් දැකලා තියෙන සිංගින් පැත්ත විතරනේ. ඊළඟට ඩාන්ස් කෙනෙක්, ඇක්ටර් කෙනෙක්. මම හිතන්නේ දැන් තමයි රිද්මගේ පොඩි පොඩි දේවල් අපි දැකලා නැති දේවල් එළියට එන කාලේ. ඉතින් මම රිද්මටත් විශ් කරනවා යාගේ පළවෙනි මූවි එකට.
0: ඔයත් එක්ක තව ගොඩක් අය ෆිල්ම් එකට සිං කරනවා නේද?
3: මගේ සින්දු දෙකක් තියෙනවා සහ රිද්මගේ ගීත කීපයක් තියෙනවා සහ යසස් මැද ගෙදරගේ සින්දුවක් තියෙනවා මේක ඇතුළේ. ඒක ලොකු බිරිඳක් එකතු වෙලා කරපු වැඩක්.
2: මොනවද අලුත් ප්ලෑන්ස්?
3: බෑන්ඩ් එකකට ගටුත් යනවා. ඊටමතරව සෝලෝ වැඩ ටිකක් ප්ලෑන් කරලා තියෙනවා සහ මගේ කොන්සර්ට් එකත් ආයතනයක් කරන්න පොඩි ආයි සමහසක් තියෙනවා. ඒකත් ඉස්සරහට කියන්න.
0: Talk of the town. මේ දවස්වල BTS ලගෙන ලෝකෙ පුරාම කතා වෙන්නේ එයාලගේ අරිරංග World Tour එක හින්දා.
2: එයාලා පහුගිය සතියේ Los Angeles වල shows 4ක් කළා.
0: Sophie Stadium එකේ තිබ්බ මේ shows 4ෙම tickets කලින්ම sold out වෙලායි තිබ්බේ. ඒ විතරක් නෙවෙයි BTS ලා Los Angeles වලට එන එක celebrate කරන්න මුළු සිටි එකේම BTS week එකක් announce කළා තිබ්බා.
2: ඒ වගේම තමයි BTS member කෙනෙක් වෙන Jungkook-ගේ birthday එකත් එයාලා Los Angeles වලම celebrate කරලා තිබ්බා.
0: ඉතින් BTS ලගේ Los Angeles shows ටික දැන් ඉවර වුණත් අරිරංග World Tour එකේ උණුසුම තාම අඩු වෙලා නැහැ. Talk of the town.

0: පිරෙන්න සියත
1: ඔබ නොදන්න මෙඩිසින්
2: බිත්තර කෑම සෑහෙනවද
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
2: බොහෝ දෙමව්පියන් අතර තියෙන වැරදි මතයක් තමයි කුඩා දරුවන්ට බිත්තර ආහාරට දීමෙන් දරුවන්ගේ සෙම තත්ත්වය උස්සන්න වෙනවා කියන කාරණාව. මේ කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. ඉතාම කලාතුරකින් සමහර දරුවන්ට බිත්තර ආහාරට ගැනීමෙන් යම් යම් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ හැර බිත්තර කියන්නේ දරුවන්ට දෙන්න පුළුවන් ප්‍රෝටීන බහුල හොඳ ආහාරයක්. බිත්තරවල ඇල්බුමින් කියන හොඳම ප්‍රෝටීන් වර්ගයත් ඊට අමතරව ෆෝලේට් කියන විටමින් වර්ගයත් බහුලව තියෙනවා. මේ සංඝටක දරුවගේ වර්ධනයට උදව් වෙනවා. ඒ නිසා ඔබේ දරුවාට නිතර නිතර බිත්තර ආහාරයට දෙන්න බය වෙන්න එපා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112352502 අංකයෙන් හෝ ලකම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන්
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න. සොන්නමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
10: අවද කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වය දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබා.
10: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වය දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: සියත දෙවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 2යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

රාත්‍රී 7යි විනාඩි 7යි. වෙලාව තමයි නේද ඉතින්? හැම දෙයකටම වෙලාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා වගේම තමයි සිත ආදරේ කහන ඔයත් ගොඩක් වෙලාවට ඒ විදිහට විශ්වාස කරනවා කියලා මම දන්නවා. මේ පටන් ගන්නේ සනසීමේ කතා කරන ආදරේ රස තැන් ගැන කතා කරන ඔයයි මමයි දෙන්නම කැමතිම දවස කැමතිම පැය දෙක. දන්නවද? ඉල්ලන්නේ නැතිව කෙනෙක්ට ආදරයක් ලැබෙනවා නම්, ඉල්ලන්නේ නැතිව කෙනෙක්ට ආදරයක් දැනෙනවා නම්, ඉල්ලන්නේ නැතිව කෙනෙක් මට ආදරේ කියලා හිතෙනවා නම්, ඒ ආදරේ හරිම ලස්සනයි. ලස්සනටත් වඩා මං හිතන විදිහට ඒ ආදරේ හරිම වාසනාවන්තයි. මොකද ඇත්තටම ආදරේ කියන්නේ බලෙන් ඉල්ලලා ගන්න දෙයක් නෙවෙයිනේ නේද? කෙනෙක් බලාගෙන ඉඳි, බලාපොරොත්තු තියාගෙන ඇති. හැබැයි ටික දවසක් යද්දි කතා කරද්දි වෙලාවත් එක්ක කාලෙත් එක්ක තේරෙන්න පටන් ගන්නවා මං විතරයි නේද මේ ආදරය කරන්නේ. සමහරක් තැන්වලදී අපිට දේවල් රියලයිස් වෙන්න පටන් ගන්නවා.

අන්නේ නැතිව වෙනස් වෙන්න බල කරන්නේ නැතිව නීති නැතිව ආදරේ ලපන්න තමන් විදිහට පිළිගන්න ආදරයක් ලැබෙන්නේ ඇත්තටම වාසනාවන්ත අයට විතරමයි. ඉතින් සීත ආදරේ කහන ඔයා ගොඩක් වාසනාවන්තයි. එන්න රෑ 9 වෙනකන් අපි ගොඩක් දේවල් කතා කරමු. ඊයේ වගේම අදත්. අත වගේම හෙටත්. අහගෙන නම් ඉන්නේ මැසේජ් එකක් තියන්නත් ඕනේ හැබැයි. 0711982984 අපේ WhatsApp නම්බරකට හරි. ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එකකින් කමෙන්ට් එකක් තියන්නත් පුළුවන්. මං විශ්මි.

0: පිරෙන්න සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: විනාඩියක් මේකට සමන්
2: දීලාසනායකතුමා පොයින්ට පොඩ පොත හොඳට කියවන්නේ.
3: විච් කාරකද්දන්නම්කො ලක්ෂ 12ට.
4: ඒක පැහැදිලි කරන්නයි මම මේ උත්සාහ කරන්නේ.
0: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු ඇල්ලීමයි දෙකක්.
7: ඒ අසාර්ථකත්වය වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: අයිනම් කියන්නේ සංචාරක ගමන.

0: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
1: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ. ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
2: Finishing වහලක් ලෙස කලරප් ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. Finishing වහලක් නම් කලරප් තමයි.
3: අයියා, මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා, මට මල් ගොඩාක් දීලා.
4: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: Listen up, Colombo. Vietnam is calling.
8: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
9: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112200. NIBM The City University, the place to
12: be. අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
13: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
17: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
21: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatrabi. Mulya samagoki. Sri Lanka tanpa durakshana yojana kame samagoki.
22: Theater. Tele depaya. Alut kalawakata tele natya pelak balanna.
23: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
24: මොකද මේ වගේ කියන්නේ?
22: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
24: සහස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
25: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

රාත්‍රි 7යි විනාඩි 28යි. දන්නවද? සමහර බැඳීම් තියෙනවා මේ අපිව සම්පූර්ණයෙන්ම වෙනස් කරන සහ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා යන. ඇත්තටම ආදරේ කියන්නේ හැමදාම එකට ඉන්න එක නෙවෙයි. කෙනෙක් වෙනුවෙන් හිත පුරාම ආශිර්වාද කරගෙන නිහඬව අයින් වෙලා ඉන්න පුළුවන් තරම් පරිණත වෙච්ච හැඟීමකට වෙන්නත් පුළුවන් කියලා මට මේ ළඟකදී ඉඳන් හිතෙන්න පටන් ගන්නවා. ආදරේ හැටි එහෙමලුනේ නේද? රිදෙනවා වචන වලින් කියා ගන්න බැරි තරම්. ඒත් ඒ හැම රිදීමක් අස්සෙම ඔයා සතුටින් ඉන්නවා දකින්න තිබුණු ආසාව මගේ ආදරයටත් වඩා ලොකු වුණා මට. ඉතින් කෙනෙක් ඒ ආදරය කරන කෙනාව අතහරින්නේ තරහකින් වෛරයකින් නෙවෙයි වෙන්නත් පුළුවන්. අන්තිමට හිතේ ඉතුරු වෙලා තියෙන අන්තිම ලස්සන ආදරේ රැකගන්න එයා කරපු නැති දෙයක් නැතුව ඇති. කවදම හරි දවසක ආයේ මතක් වුණොත් රිදුණු මනුස්සෙක් විදියට නෙවෙයි, තමන්ගෙම හිත කෑලි අතේ තියාගෙනත් ඔයාට හරියන්න ඕනේ, ඔයාට ලස්සන දේවල් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරපු එකම එක මනුස්සෙක් විදිහට ආදරෙන් මතක් කරන්න. මොකද ආදරය කියන්නේ කෙනෙක්ට ඉල්ලන්නේ නැතිව ලැබෙන්න ඕන හැඟීමකට. අන්න ඒ හින්දම තමයි අද මට ලියන්න හිතුනේ. ඉල්ලන්නේ නැතිව කෙනෙකුට ආදරයක් ලැබෙනවා නම් ඒ ආදරේ හරි ලස්සනයි කියලා. වගේම තමයි හරිම වාසනාවන්තයි. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේ ගැන ලියන්න? ඒ ගැන ලියන්න රෑ 9ට කලින් සීත ආදරේක මේ පැත්තට ඇවිත් සින්දුවට කලින් යාළුවෝ දෙන්නෙකුත් ඉන්න එකතු කරගන්න. ඇන්ජි, ඔයාගේ මැසේජ් එක තමයි ඉස්සලාම ආව මැසේජ් එක. ඉතින් thank you so much. වයිෆ් ගෙදර හස්බන්ඩ් වැඩකට ගිහින් ඇන්ජලෝවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රෑ 9 වෙනකම් මේ විදිහට ඉමු.

0: තවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: මගිතන්ට අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට් සත් තුන්දෙනෙක් යන්න ඕනේ කියලා
3: පයිලට් කෝ පයිලට් කෝ කෝ පයිලට්
2: නෑ පයිලට් කෝ පයිලට් කෝ මේ පයිලට්
4: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලය
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න 0710-777-333
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
17: ඕනම කැම temperature කරගන්න නියම බත්තල්වත්ත බත
18: experience එකකට නැල්වත් බට
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
6: LOLC Finance හරියන්න හරිම තැන
13: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
8: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
7: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
1: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
3: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
11: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
15: Avan Second Phone Deyak Adage Vanna Ganna.
12: Avan Stick and Tick Up Pay.
17: Vishwasya Arakshava Saha Ehalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 ක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
19: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 6767 64 මිස් කෝල් එකක් දෙන්න
18: ස්ටාර්ස් මිලාන් පෝෂණයි ඩියුරල් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
16: ස්ටාර්ස් මිලාන් පාස්ටා
0: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL Fireguard Fire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
14: මෙන්න ප්‍රශ්නය අම්ල වැස් ඇතිවීමට බලපාන ප්‍රධාන වායුව මොකක්ද 1 මීතේන් 2 සල්ෆර් ඩයොක්සයිඩ්
2: ස්කෝලේ අටවසරින් ගෙන ගන්න මාතරින් ඔනෙක්මි චනෝපා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා
5: ඔයත් ඉස්කෝලේ 6 වසරින්නම් 11 වසරට වෙනකන්නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
20: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 7යි විනාඩි 51යි. කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? කෑවද බිව්වද? ඔයා සතුටින් නේද ඉන්නේ? අද මොකද කළේ? හෙට මොනවද කරන්න ඉන්නේ? ඒ වගේ ප්‍රශ්න නම් අහන්න එපා. විහිළුවක් කළේ. මං කැමති එහෙම අහනවට. ආදරණීයහිත් කැමති එහෙම අහනවට. පරිස්සමින් දින්නේ. පරිස්සමින් ගෙදර ගියාද? ඒ වගේ දේවල් ඇහුවා කියලා වැරද්දක් නැහැ නේද? ඒකනේ. හැබැයි අද මං ඔයාලට කිව්වේ ඉල්ලන්නේ නැතුව කෙනෙක්ට ආදරේ ලැබෙනවා නම් ඒ ආදරේ හරිම ලස්සනයි කියලා. ආදරේ ලබන්න ඔයා කොටක් වාසනාවන්ත වෙන්න ඕනේ. එහෙම නේද? යම් මැසේජස් වලට කවුද අපිට මැසේජස් කමෙන්ට්ස් එවලා තියෙන්නේ කියලා බලන්න. අපේ මාලි ඉන්නවා අපි වහගෙන. අද මාලි කියනවා ලස්සන හදවත් ලංකරන රේඛා විසිරුවමින් ගීවැල් සුළඟට මුසු කරන අද රේඛා නියමුවව අපේ හිටපු අනේ නිශානත් මතක් කරලා තියෙනවා. විශ්මි ඔයාටත් 9:09 දින විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න එකසිතින් ප්‍රාර්ථනා කරනවා කියලා. Thank you so much. එහෙම තමයි දේවල්. ඔයත් වෙලාව විශ්වාස කරන, විශ්වය විශ්වාස කරන, thankful වෙන එහෙම කෙනෙක් නේද? Thank you මාලි ඔයාගේ message එකට. ඒත් එක්කම වර්ජීනියා ඉන්න මොරටුයි නම් අපි වහගෙන. කවුද මේ අලුත් මූණක් ඉන්න බලන්න. එතකොට අපේ ජගත් කියනවා මෙන්න මේ විදිහට. ඔයා එනකොට දැනෙන සතුටයි, ඔයා යනකොට දැනෙන දුකටයි කියන්න මට වදන්නේ. සවන් යුග තුල රැව නැකෙන්නේ ඔබේ හඬ මිස වෙන හඬක් නෑ. ආදරේ මේ තරම් දෙන අය ලෝකෙ කොහෙවත් දැකලා නෑ. විශ්මි නොපෙනි කතා කෙරුවත් නොපෙනෙන බව නම් දන්නේ නෑ. හරිම ක්‍රියේටිව්. ඔයා නම් කවියෙක්ම තමයි. Thank you ඔයාගේ මැසේජ් එකට. කේටිය චෙව්ව දිග මැසේජ් එකක්. මං කියව කියව හිටියා. මෙන්න එකපාරම යා ඩිලීට් එවරිවන් කරගත්තා. හැබැයි ආයෙත් මැසේජ් එක එවලා තියෙනවා. මං ඊළඟ පැයේදී කොහොම හරි මැසේජ් එකෙන් ටිකක් සියත ආදරේක හංගින ඔයත් එක බෙදා ගන්නවාමයි. එහෙනම් ඩිලීට් එවරිවන් කරන්න එපා. ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඒක මං ඉගෙන ගත්තේ මගේ තවත් යාළුවෙක්ගෙන්. මොකද සමහරක් වෙලාවට ඔය ඩිලීට් එවරිවන් කරන මැසේජස් ඒ පුරුද්ද මල් නගත් තිබ්බා මාත් කරපු කෙනෙක්. ඒ කියන්නේ අපි හිතනවා මම මැසේජ් එකක් දැම්මට පස්සේ එයා බලන්නේ නැති වෙයි, උවමනාවක් නැහැ. ටිකක් අපිට ඉස්සලාම එන්නේ නෙගටිව් දේවල් ඔළුවට නේද? හැබැයි මගේ යාළුවා මට තේරුම් කරන්න පටන් ගත්තා. මොකද ඒ වගේ සිටුේෂන්ස් වලට මමත් ෆේස් කරලා තියෙනවා. එයා ඇත්තටම ගොඩාක් බිසි වෙලා ෆෝන් එකවත් බලන්න බැරි තැනක ලොකු වැඩක ඉන්න පුළුවන්. හැබැයි එයා දකිනවා වගේ නොටිෆිකේෂන් එක. හැබැයි ඒ වෙලාවට එයාට රිප්ලයි කරන්න බැරි වෙනවා. එයා පස්සේ නිදහසේ රිප්ලයි කරන්න තමයි මේ මැසේජ් එක මතකේ තියාගෙන ඉන්නේ. එයා රිප්ලයි කරන්නේද්දි මැසේජ් එක ඩිලීට් එවරිවන් කරගෙන. එතකොට එයාට දුක හිතනා වගේම තමයි චුට්ටක් කේන්තියන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක පැහැදිලිව කිව්වට පස්සේ මම ඒ පුරුද්ද නතර කරගත්තා. මැසේජ් එකක් දාන්න ඕනේ නම් දාන්න, නැත්තම් ඩිලීට් එවරිවන් කරන්න එපා. හරිද KTH? හැමදාම අහන්න බැරි වුණත් ඉඳලා හිටලා හරි අහන සියත ආදර රේඛා. Thank you so much. මට මැසේජ් එක එවන්නේ මේ වෙලාවේ පෝලන්ඩ් වල ඉන්න අපේ ලක්මාල් සුනෙත්. ගොඩක් වෙලාවට වීකෙන්ඩ් එකෙත් ඔයාගේ මැසේජ් එක එනවනේ නේද? Thank you so much. සියත ආදර රේඛා හංග ඉඳලා මේ මැසේජ් එකක් එවනවට. ඉල්ලන්නේ නැතුව කෙනෙකුට ආදරය ලැබෙනවා නම් ඒ ආදරේ හරිම ලස්සනයි.
එහෙම කියලා ආදර් රේකාන් සියත FM අපේ Facebook page එකේ post කළාට පස්සේ දිනෙත්මා තරුෂ කියනවා මෙන්න මේ විදිහට මල් නොපිපෙන කතරේ පිපෙන පතොක් මල් හරි ලස්සනයි කාන්තාරයට වැස්ස වැටුනම දූවිලි සැරත් මනහරයි මගේ කතරට නිබහෙළු වැහි බිඳක් නෑරම හරිම බරයි ඒක හන්දම එපා කිව්වත් නුඹට දෙන පෙම අපමණයි එපා කිව්වත් ආදරය කරන අය ඕන තරම් ඉන්නවා අපි ළඟ කාටවත් ආදරය කරන එක බලෙන් නතර කරන්න බෑ හැබැයි ඔයාගේ වටිනාකමක් ඔයාව අගය කරන්නේ නැති තැනක ඔයාගේ ආදරේ දැනෙන්නේ නැති තැනක රඟපාන මිනිස්සු ළඟ නතර වෙන්න එපා අලුත් පැයදී හම්බෙමු ඔයා මේ අහගෙන ඉන්නේ සියත ආදර රේඛා

0: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ඇතනය සමග එක්වී ලොවම පිළිකත් චාටඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තිය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775
1: ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූප නම ජාතික හැඳුනුම් පත්තංකය සමඟ 0779 6767 67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 0111 4700.
3: ඔයා අන්තිමයි ඈ.
4: ඇයි මොකද්ද?
3: මට ඔයාට බොලේ කලදක්වත් නැහැ. ඔයා හැමතිස්සෙම කරන්නේ නාස්තිකරණය කමයි.
4: ඔයාට පිස්සුද? ජීවිතේට මම නාස්තිකරණ වැඩ කරන්නේ නැහැ. මගේ හම්බෙන සැලරි එක
3: මදි. ඉතින් කොහෙද නාස්තික සල්ලි නාස්ති කරන්න වැඩිපුර සල්ලි තියෙන්නේ?
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනය.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0770133010 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි, මංචි සුපර් ක්‍රීම් රක ඉතිරි රුපියල් 60යි, ඩිල්මා ස්ට්‍රෝං තේ ඉතිරි රුපියල් 185යි, මැජික් ෆෘට් ඇන් නට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 375යි. කාගිල්ස් වර්සිටි.
11: අවුදත් කාගිත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
12: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
13: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
14: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ?
13: හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන.
14: එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
13: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
8: සින්දු සියත අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ
8: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන
0: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුත සත්ව කොට්ටාශයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
16: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
17: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
16: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
16: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 8යි විනාඩි 13යි. ඔය අහගෙන ඉන්නේ සියත ආදර රේඛා විශ්මිත් එක්ක. ආදරේ, අපි මේ පැය ගණන්, දවස් ගණන්, අවුරුදු ගණන් හැමදාම වගේ කතා කරන මේ ආදරේ ලබන්න කොච්චර වාසනාවක් තියෙන්න ඕනේද නේද? ඇත්තටම මිනිස්සු ඇයි මෙච්චර ආදරේ හොයන්නේ? හැබැයි ආදරේ බලෙන් ඉල්ලගෙන යන්න එපා. අද මම කතා කරෙත් ඉල්ලන්නේ නැතිව කෙනෙකුට ආදරයක් ලැබෙනවා නම් ඒ ආදරේ හරිම ලස්සනයි කියලා. තව දෙයක් තමයි දෙවෙනි පැය පටන් ගනිද්දී මතක් කරන්න ඕනේ, කියන්න ඕනේ, අත්හරින තරමට අපේ හිත රිදෙන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි අපිට අමාරුම දේ මොකද්ද? අත්හරින නේද? සමහර අය කැමති රිදි රිදි හරි බදාගෙන ඉන්න දේවල්. රිදෙන එකත් සැනසීමක් කියලා හිතනවා වෙනුවට ඇත්තටම මං කියනවට අත්හරින්න පටන් ගන්න. අත්හැරලා සැනසීමක් ලැබපු දවසට මිනිස්සු ඒ සැනසීමට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. එතනින් එහාට සමහරක් විට තියාගෙන හිටිය, මවාගෙන හිටිය ඒ බැඳීමුත් නැති වෙන්න පුළුවන්. සමහරක් විට සමහරක් අයගේ කතාවල ඔයා ආගන්තුකයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි සීත ආදර රේඛා හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඔයා හොයන ආදරේ, ඔයා බලාපොරොත්තු වෙන ආදරේ හිතනවටත් වඩා ලස්සනට ඔයාගේ ජීවිතයට ලැබෙන්නම ඕනේ කියලයි. ඉතින් එන්න ආදරේ මතක, ආදරේ හැටි අපි කතා කරමු රෑ 9 වෙනක මේ පැයේදීත්. ඉතින් මැසේජ් එකක් දාන්න

පළහයි අනුවටයි දෙකයි අනුවටයි හතර අපේ වත්සප් නම්බ එකට හරි ආතර රෙකවුන් සියත FM අපේ ෆේස්බුක් පේච් එකට ඇවිත් රනවේට කලින් කමෙන්ට් එකක් තියන්න. මං විශ්මී.

0: ಹಿತಪಿರೆನ್ನ ಸೇತ ಪ್ರವೃತ್ತಿ ಸಹ ಪ್ರವೃತ್ತಿ ವಲಟ ಎಹಾಗಿಯ ಪ್ರವೃತ್ತಿ
1: මාර්තු 10 ඉඳන් අද වෙනකන් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ සංකරනවා. ඒ 2025 ටික ඒ බැක්ලොග් එක ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කර දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජ ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පුළුවන්.
8: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට
9: එන්න. ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the city university the place to be.
10: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරි නගරයක්.
13: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.

අතීතය අල්ලගෙන ඉන්න තරමට අපේ අනාගතය අපිට මගහැරෙනවා. එනිසා සමහර දේවල් උත්තරයක් නැතුවම අත්හරින්න ඕනේ. සමහර මතක හිතේ තිබුණත් ජීවිතෙන් ඉවත් කරන්නත් ඕනේ. ඒ අත්හැරීමෙන් කෙනෙක් නැතිවෙන්න පුළුවන්. ඒත් ඒ වෙනුවට අපිට අපිවම ආපහු හම්බ වෙනවා. එදාට තේරෙනවා ජීවිතේට බර වෙලා තිබුණේ අපිට අහිමි වූ දේවල් වලින් නෙවෙයි, අපිට අත්හැර ගන්න බැරිව අල්ලගෙන හිටපු දේවල් වලින් කියලා. ඒකනේ ඒකනේ KTH තමයි මේ මැසේජ් එක එවන්නේ. ඔන්න මම මේ මැසේජ් එක කියෙව්වා. අරක ඩිලීට් එවරිවන් කරන්න එපා, එක තියන්න. එක හිමින් සීරුවේ කියන්න ඕන මැසේජ් එකක්. හැබැයි ඒක මම කියවුවානේ නේද? බොහොමත්ම ස්තුතියි සිය තාදරයක හන් ඉඳලා හැමදාම මැසේජ් එකක් එවනවට. තව මැසේජ් එකක් කාලෙකට පස්සේ අහන්න හොයන්න හිතුණලු. අත්හැරිලා කොච්චර කල් ගෙවිලාද? එයා යාගෙන් අහනවා, මතකද හරියටම අවුරුදු 17ක් ඉස්සර සුදු උස කෙට්ටු කොල්ලෙක් එනකම් මේ ඇස් මග බලන් හිටපු තරමක්ලු. දුර තියාම දැකලා විසිරෙන හිනාවේ ලස්සන අද වගේ මතකයිලු. අපි අපිට ආදරය කළාලු. වචන එළියට විසි නොකර හිත්වලින් බැඳිලා එයාලා ආදරය කළාලු. අදම ඔයා හොඳින් ඉන්නවද කියලා හරි හොයන්න හිතුණලු. ඒත් හැමෝම කිව්වේ එකම දෙයක්, මං නොදෙන එච්චර දෙයක් ඔයාට උනේ කොහොමද කියලා තාමත් හිතාගන්න බෑලු. එයාගේ හුස්මක්වත් දැනෙන්නේ මේ ලෝකේ නැතිලු. ඔයා යන්නම ගිහින් අවුරුදු 7කට වැඩිලු. අපි හිතින් බැඳුණු ඒ බැම්ම තදමදි. එහෙම හයිය බැඳීමක අපි හිටියානම් ඔයාගේ අවසාන හුස්ම මම දැනගන්නවලු. අවසානයේදී මගේ ආදරය කැනනා ඔයා ගිහින් තිබුණලු. මෙහෙම ආදරෙන් ලියන්නේ එයා ළඟ හිටිය අංජනට. ඉන්න තැනක පරිස්සමට ඉන්නලු අංජනට. ආදරේ හැටි එහෙමයිලු නේද? හිතුන් නැති වෙලාවක කෙනෙක්ට ජීවිතේ ආදරය දැනෙන්න පුළුවන්. හිතුන් නැති විදියට ජීවිතේ ඔකොටාක ආදරය කරන කෙනාව ඔගේ ජීවිතෙන් නැති වෙන්නත් පුළුවන්. ආදරේ හැටි ජීවිතේ හැටි මෙහෙම තමයිලු. ශක්තිමත් අපි මුහුණ දෙමු නේද? එන්න තව විනාඩි 20ක් විතර වෙලාවක් තියෙනවා. සිත ආදරේක ඔයාටයි මටයි කතා

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, number 221 Dharmapala Mawatha Kolamba 7.
1: Brand new unath registered duna 3-wheel ekak gannawa nam Asset Line Finance tamai. Liyakiyawili awamai. Warika pahasui. 3-wheel potata hadisi nayak unath ganna puluwan. Obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 0114700 amathanna. Wasara 23 ka nobindunu vishwasaya.
2: මෙන්න ප්‍රශ්නය. මුදල් ඒකකයක් ලෙස යුරෝ භාවිතා කරන්නේ කුමන රටේද? 1. ඉතාලියේ, 2. කැනඩාවේ.
3: ස්කූලේ නවයේ වසර ඉගෙන ගන්න ගම්පහෙන් විහෙන් සස්මින් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151. අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 8යි විනාඩි 52යි. හිමීට හිමීට ඔන්න ඉතින් අදට මට ගෙදර යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. යන්න කලින් අපි වහගෙන හිටපු සීත ආදරයක අහගෙන ඉඳලා විශ්මිට මැසේජ් එකක් කියවපු ඔයා අනුෂා, thank you so much ඔයාගේ මැසේජ් එකට. එතකොට සමන් මැසේජ් එකක් කියවලා තියෙනවා එයාගේ සුද්ධිට. ඉන්නකෝ මේ මැසේජ් එක යට හෙන්නම මම කියන්න. කන්ද උඩ සඳ ඇවිත් රෑ පුරා බබලුණා. තරු කැටත් නෙත් විදා ඒ බලා සනසුනා. කොඳ මලුත් පිපිදිලා සුවඳ විකසිත කළා. මමත් එලි වෙනතුරා නුඹ සොයා වැළපුණා. ජීවිතේ අමුණලා පැතුම් පොඩි එකින් එක මා ගොතන මාලයේ ගැලෙව්වාද මැණික්කට. නුඹ මගේ ළඟින් ඉඳ හිනහුණත් විටින් විට සදහටම නවතී වැටෙන මගේ කඳුළු කැට. අඳිනවා නෙවෙයි මං නුඹ ගැනම හිතනවා. පතනවා නෙවෙයි රන් නෙතේ නුඹ කැටෙනවා. ජීවිතේ ගඟ හරිම වේගෙන් ගලනවා. ගං දැල් එකතු වෙන දවස මං සොයනවා. ජීවිතේ එකතු වෙන දවස් පැයෙන් පැය අවුරුද්දෙන් අවුරුද්ද කවුද දන්නේ ඊළඟ තප්පරේදී වෙනස් වෙන්න පුළුවන්ද කියලා නේද? ඉතින් thank you සමන්. ඔයා හිතන බලාපොරොත්තු වෙන ආදරේ ඒ විදිහටම ලැබෙන්න ඕනේ. අනුරුද්ධ thank you so much ඔයාගේ message එකටත්. ආයේ දාන්නේ නැහැ, අහනවා විතරයි. අහනේව ලස්සනයිලු. KTH මල පැනලද? දුක හිතිලද? හරි හරි හෙට කියලා දවසකුත් තියෙනවනේ. අපිට එතකොට කියවන්නත් පුළුවන් නේද? හෙට දවසේ ඉතින් සීත ආදරේකා මේ සතියේට කතා කරන අන්තිම දවස. එහෙනම් ඔයාටත් සුබ රාත්‍රියක් KTH. ජගත් ඔයාටත් good night. අනිත් හැම message එකකටම එවල තියෙන sticker comments වලට මම react කළා. sticker messages වලට මම stickers reply කළා. ආදරේ ජීවිතේ හරිම සුන්දරයි යන්නේ. ඉතින් සුන්දර ආදරේ පරිස්සම් කරගන්න. මං ආයෙත් කියනවා ආදරේ දැනෙන්නේ නැ වගේ ඉන්න. ඔයාව වටින්නේ නැති තැනක රැඳෙන්න එපා. ආදරේ කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම. ගෙන් එන්න ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මී.

0: பிறன்னு சேத சேத பாத்தரே வித் ஹசா
1: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක්. මීට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතු වෙනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්‍රව්‍ය සහ පාතාලයට අදාළවන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන වෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතටද යන්නේ කියලා.
0: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
3: ඔවා අන්තිමයි ඈ.
4: ඇයි මොකද්ද?
3: මට ඔවාට බොලේ කලදක්වත් නැහැ. ඔවා හැමතිස්සෙම කරන්නේ නාස්තිකරණයකමයි.
4: ඔයාට පිස්සුද? ජීවිතේට මම නාස්ති කරන වැඩ කරන්නේ නැහැ. මගේ හම්බෙන සැලරි එක
3: මදි. ඉතින් කොහෙද නාස්තික තල්ලි නාස්ති කරන්න වැඩිපුර තල්ලි තියෙන්නේ?
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස
6: DHCC නිවාස ණය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුවට ඔබේ වර්ධනයට.
7: සෙලම් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට. ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලම් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
11: Theater, Tele Depair. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මං නම් හිතන්නේ නැහැ.
11: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
16: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: හිත පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: මාර්තු 10 ඉඳන් අද වෙනකන් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ සංකරනවා. ඒ 2025 ටික ඒ බැක්ලොග් එක ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කරපු දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මිස් හොඳ කුල්ද?
3: කුල්. මොකද මම හොට්නේ.
2: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
3: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ. සමහරට අහල පුරුදු ඇති.
4: Oh my god.
2: අඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
2: මිස් මිස් excuse me miss.
3: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
7: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatra bi mulya samaguki. Sri Lanka tanpa rakshana yojana kame samajikiki.
6: Sri Lankiya reality vedikave aluthma peraliya. Siyatha Voice of Family. Talent ekata vitarakma place ekak hambena ekama pawule dennek ekata sing karana davantama vedikawa. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 FM 98.2

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මගේ තන අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
2: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
1: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
3: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
13: සිත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
14: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
16: real mapat experience එකකට නැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවන majestica ලංකා tiles.
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Row රථය David Pieris E-Mobility වෙතින් 0114700550.
20: හරි ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
21: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
23: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
24: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
25: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
26: Let's Vietjet.
27: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within.
28: Nidas Pansika, Aduma Masika Barikegata, Audio System Mega Karaganna.
29: Avance Ken Pona Deyak Adagivanna Ganna.
30: Avance Ticken Ticka Pay.
31: Vishwasi Arakshava Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
32: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
33: ස්ටාර්ස් මිලාන් පෝෂණයි යුරෝප පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
34: මිලාන් පාස්ටා.
35: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya.
36: මෙන්න ප්‍රශ්නය. අම්ල වැසි ඇතිවීමට බලපාන ප්‍රධාන වායුව මොකක්ද? 1 මීතේන්, 2 සල්ෆර් ඩයොක්සයිඩ්.
37: ස්කූලේ අතවසරින් ගෙන ගන්න මාතරින් ඔනෙත්මි චනෝපා අද මොකක් වනේ චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
38: යත පොකට් මනී.
37: හෙට උදේ පහයි කාලට සිය තහන්න.

0: பிறன்னு சீத சீத பாத்தரே விதாசா
1: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක් මීට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතු වෙනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මද්දවේ සහ පාතාලයට අදාළ වන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන වෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතටද යන්නේ කියලා.
0: සියද පාත්‍රේ විදහාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ඔයා අන්තිමයි ඈ.
3: ඇයි මොකද්ද?
2: මට ඔයාට බොලේ කලදක්වත් නැහැ. ඔයා හැමතිස්සෙම කරන්නේ නාස්තිකරණ එකමයි.
3: ඔයාට පිස්සුද? ජීවිතේට මම නාස්තිකරණ වැඩ කරන්නේ නැහැ. මගේ හම්බෙන සැලරි එක
2: මදි. මදි. ඉතින් කොහෙද නාස්තික තල්ලි නාස්තිකරණ වැඩිපුර තල්ලි තියෙන්නේ?
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට
7: සෙනසුරාද උදේ 8ට
8: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
9: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්නේ එකක් කියන්න.
8: පිස්සුද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
9: ඔව් මං දන්නවා.
8: ඔයා කොහොමද ඒක දන්නේ?
9: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
8: ඔව්.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
10: 0011-555-11. අදමාරන් යන්න අමතන්න 0111-4700.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115-55-60-47 අපිට WhatsApp කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
12: දැන්ම දරුවගේ 9යි 10යි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000.
14: සියත පොකට් මනි.

මම නුවර පලාතෙන් තමයි අද රෑදාහයයි ගීදාහයයි මේ ලස්සන වැඩසටහන සහභාගි වෙන්නේ. කන්ද උඩ රටින් සෙන්කඩ ගලින් මගේ ගම හන්තාන කඳුපන්තියට හරිම ළඟින් තියෙන සීතල ගම්මානයක් තමයි මගේ ගම. කාලෙකට ඉහතදී එක්තරා රියලිටි තරඟකින් මම මේ සංගීත කරලියට එළිය දැක්කා. පුංචි කාලේ ඉඳලා මියුසික් කරාට, පුංචි කාලේ ඉඳලා මියුසික් ඇහුවට ඉතින් එළිය දැක්කේ ඔයාලව මාව අඳුරගන්නේ මෙන්න මේ රියලිටි ප්‍රෝග්‍රෑම් එකකින්. හැබැයි ඒ 2008 2007 විතර. සමහර අය ඒ කාලේ දැන් ඉන්න හීපදිලත් නැතුවද. මගේ ආසම ඉන්ස්ට්‍රුමෙන්ට් එක මැන්ඩලින් එක. මම නලින්ද රණසිංහ.

මං ඉස්සරම තෝරගත්තේ මගේ ආදරේ කටුසටහන් කියන ගීතය. මේ සින්දුව ලියවෙන්නේ මාධව හේවාව සමගින්. සංගීතයත් එයාගේ. කාලෙකට ඉහතදී මට කතා කරා, මචං මේ වගේ සින්දුවක් ඔයාට ගැලපෙනවා, ඔයාගේ වොයිස් එකට මේ සින්දුව හරියයි කියලා හිතෙනවා, මොකද කියන්නේ ට්‍රයි කරලා බලමුද කියලා. ඔන්න ඔහොම ආරාධනයක් ආවා මේ ගීතේ කියන්න. ඉතින් ගිහිල්ලා සින්දුව බලලා ඔක්කොම කරලා බලපුවාම හරිම ලස්සන සින්දුවක්. ඉතින් මං කිව්වා වගේ මගේ හන්තානේ තියෙන ලස්සන තැන් කීපයක ඕකේ රූප රචනය අපි පටිගත කරා. ඉතින් දැන් ලස්සන හිට් එකක් විදිහට මං කොහේ ගියත් මේ සින්දුව හැමෝම මගෙන් මේ සින්දුව කියන්න කියලා ඉල්ලන සින්දුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මං හරි ආදරය කරන ගීතයක්. ගීතේ ඉතින් හැමෝම කතා කරන්නේ ආදරේ කටුසටහන් කියපුවාම ඉතින් මොකද්ද මචං මේකේ තේරුම කියන්නේ. කටුසටහන් කියන්නේ අපි නිකන් විභාගයට ගන්න කටුසටහනන්නේ. මේකයි ආදරේ අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. හැබැයි අලුත් වචනයක්, අලුත් නිර්වචනයක් දීලා තියෙනවා. ආදරේ තියෙනවා කටුසටහන්. ආදරේ කියන්නේ සමහරලාවට විභාගයක් වගේ තමයි. මේකේ තියෙන වැරදි, වැරදුනහම හදාගන්න විදිය, චුට්ටක් ටෙස් කරලා බලන විදිය, මේ වගේ දේවල් ආදරේ ඇතුළේ තියෙන්න පුළුවන් නේද කියන අපි කතාවට මේක ඒ දවස්වලම ලක් වෙන්න පටන් ගත්තා. කොහොමුණත් ආදරේ මතක සටහන් කියන එක තමයි මේ ආදරේ කටුසටහන් කියන

0: ගීතායයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: රෑදායයි ගීදායයි මේ වැඩස්ටාන්් මම නවවෙනි සිින්දුව විදිට මන්තෝරගන්නේ තනි වෙන්නට මගේ ලොවේ. මගේ පුංචි කාලින්දලම මේක මගේ ජීවිතයට බද්ධ වෙච්ච සිින්දුවක්. ගොඩාත් තැංගොල මගේ මැන්ඩලින් එකත් එක්ක මම යන හැම තැනදිම හැමගේ නාමේ සිින්දු ඉල්ලන්න ගත්ත සෑන කාලයක්. හැබැයි මැන්ඩලින් එක මගේ අතට එන්නත් කලින් මේ ගීතය මගේ ජීවිතයට මුල් බැහැව සිින්දුවක් වුණා. එක මතකයක් තියෙනවා, මම ඉස්සරෝම්ගේ උඩුවෙල මහාවිද්‍යාලය කියන ඉස්කෝලෙට ඉස්කෝලෙන් මං අයිගෙනකොට මගෙත් එක්ක ආදරය කරපු මගේ දමයන්ති මං ඉස්කෝලෙන් අයිගෙනවා දිහා මට තාමත් මතක තියෙන්නේ. එයා මං ඉස්කෝලෙන් මං යනකොට දැන හිටපු අරලී ගහළඟට වෙලා මගේ දිහා බලන් හිටපු එක. හැබැයි දුක හිතන්නපා යාළුවෝ, දැන් එයා මගේ බිරිඳ. මං එයාවත් ඇරී නෑ ඉස්කෝලෙ අතහැරියාට. හැබැයි ඉස්කෝලෙන් සමුගන්න කලින් සිින්දුවක් කියන්න ඕන කියලා මගේ යාළුවෝ කතා කරපුවා. මම සිින්දුව කියලා තියෙන්නේ මෙන්න මේ සිින්දුව. ඒක මට මේ ළඟකදී මගේ බිරිඳ තම මතක් කරේ. ඒක තරම්ම මේ සිින්දුව මගේ ජීවිතයට බද්ධ වෙලා තිබ්බ

0: света.
1: රැඳායයි ගීතායයි
2: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
3: අටවෙනි සින්දුව මං හරිම ආදරය කරන ගීතයක්, මදු මල ලෙස මගේ ප්‍රියාද. මේක කියන හරිම ලස්සන වචනයක් තමයි.
4: පරවි රජිනියේ එදා වගේ ආදක්

හරිම ආසවචනය තාමන් ඔය පරිවි රැජිනිය කියන එක. ඒ කියන්නේ තමන් ආදරය කරන ලෝකෙ වැඩියෙන් ආදරය කරන කෙනා කියලා කිව්වොත් ඒත් වැරදි නෑ. මේ වගේ ගෞරවාන්විත වචනයක් දෙන්න පුළුවන් නම් ඒක හදවතට මාර ලස්සනට හදට ඇතුළටම වදින වචනයක් තමයි පරිවි රැජිනිය කියපුවම. ඒක කියනකොට තමයි සින්දුවේ ඒ හරිම ආතල් එකෙන්නේ.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: රෑදායයි ගීදායයි මම හත්වෙනි සිංදුව විදිහට තෝරගත්තේ

මගෙම ගීතයක් සඳදිය ගලා හැලී. මේ ගීතය ලියන්නේ සත්සර කසුන් පතිරණ දුලිප් මිරෙන්න තමයි මේගේ මියසික් කරේ. ඉතින් මොකද්ද හැඟීමක් තියෙනවා මේ ගීතය ඇතුලේ? ආදරයේ දෙක විරහවද්ද කියන දෙක අතරේ මේන් දෝලණය වෙන තැන් කීපයක් තියෙනවා මේ ගීතේ. කොහොම වුණත් එලිමන් වේදිකාවේ නම් මේ ගීතය කියන්නේ නැති තරම්. හැබැයි ඉන්ඩෝ ෂෝ එකක නම් අනිවාර්යෙන් මේක කියන්න තු බහින්න දෙන්නෙම නැති අමුතු ගීතයක්.

දවසක් මේ ගීතය කියනකොට මොන රාගල පැත්තේ සන්දර්ශනයක මේක කියනකොට ඉස්සරහාමින්න හරි ලස්සන කොල්ලෙක් හොඳ හැඩි දැඩි කොල්ලෙක් ඉස්සරහාමිඳලා මේ ගීතය මගෙත් එක්කම කියනවා. මම පස්සේ එයාව ගත්තා වේදිකාවට. යෞවන සමීන්ද්‍ර කියලා දැන් මගේ හොඳ යාළුවෙක් එයා. ඉතින් බලපුවාම හොඳ මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ගීත ලියන කෙනෙක්. ඉතින් දැන් මගේ හොඳ යාළුවෙක්. ඉතින් මට අමතක වෙන්නේ නැහැ එයා හරි ලස්සන කතා ටිකක් කිව්වා. මචං මේ සින්දුවේ තියෙනවා අමුතු විරහාවක්. ඒ විරහාව හරි ලස්සන වචන වලින් දීලා තියෙනවා. සඳදිය ගලා හැරෙනවා, පාළුව දැනෙන විදිය, ඒ වගේ ලොකු කතා ටිකක්, ලස්සන වචන ටිකක් මේක ඇස්සේ තියෙනවා. ඉතින් ආදරේ හිත පුරාම පිරිලා ඉතිරිලා ගියාම ඊට පස්සේ දැනෙන්නේ සමහරට විරහ වෙන්න පුළුවන්. ඉතින් විරහව ආදරේ පිරිලා ඉතිරිලා යන හිතකට විරහව දැනෙනකොට ඒකත් දැනෙනවා හරි ලොකුවටම. දරාගන්න බැරි ගානටම ඒකත් පිරිලා ඉතිරිලා ගිහිල්ලා හරිම දරුණු මතකයන් බවට පත් වෙන්නේ, ජීවිතයේ දරුණු අත්දැකීම් විදිහට පත් වෙන්නේ ඔන්න ඔය විරහවම තමයි. හැබැයි ගොඩාක් අයට තියෙනවා හරි කාලෙත් ගත වෙලා ගියාට පස්සේ ඒක ගොඩාක් අයට ඒක සුන්දර මතක බවට පත් වෙනවා. ඒ දරුණු විරහව කාලෙකදී සුන්දර අතීත මතක සටහන් විදියට අපේ මතක පොතට එකතු වෙනවා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: මන් තෝරගත්තා හයවෙනි සින්දුවට, රෑ දහයයි ගී දහයයි හයවෙනි සින්දුවට. මෑතකදී මට හම්බුණ හරි ලස්සන හදවතක් තියෙන ගායකෙක්, ඔයාලගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ මට දුන්නා මට ජීවිතයට වටින වැඩක් නැහැ කියලා. ඒකේ වටිනාකම වචන වලින් කියන්න බැරි තරම් වටින තෑග්ගක්, මැන්ඩලින් එකක්. ඉතින් චාමර මචං, මේ මට වැඩ දෙන්න තෑග්ගක් තියෙනවා කියලා මගේ නම්බර එක හොයාගෙන මට කෝල් කරලා ඉතින් දුන්න මේ තෑග්ග. ඒක මට මාර වටිනාකමක්. ඉතින් මං හරි ආස කරන ගීතයක් තමයි චාමරගේ රෝසපිති අතුරාලා සින්දුව. ඉතින් ෂෝවල ගොඩාක් මම මේ ගීතේ හරි ලස්සනට මං ආදරෙන් ආසාවෙන් කියන ගීතයක්. මොකද මගෙත් එක මුළු ක්‍රවුඩ් එකක්ම මේ ගීතේ සිං කරනවා. මං එකට හරි ආසයි. ඔන්න චාමරට, මගේ හදවතේ ගායකයාට, ඔයාගේ හදවතේ ගායකයාට

0: ගොඩක් මේ සින්දුව කියද්දි කොල්ලො කෙල්ලෝ ඉස්සරහා අපේ සංදර්ශනවල ඉස්සරහා බලන් ඉන්නවා, ෆෝන් එකේ ටෝච් එක ඕන් කරගෙන ලස්සනට ඒක පෙන්න වනවන බලන් ඉන්නවා. ඉතින් ගොඩාක්ම බලන් ඉන්නේ. අපි හිතුවොත් එහෙම මේක බලන් ඉන්නේ කොල්ලො කෙල්ලෝ කියලා. නෑ, මේකට ආස නැති කෙනෙක් නැති තරම්. ඉතින් මොකද මේ සින්දුව අහනකොට ලස්සන ආදරයේත් එක්ක තියෙන හීනෙකට අපේ ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒකට වයස ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් වයසින් මූකුරා ගිය කෙනෙකුටත් ආදරයේ මතක නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ ආදරයේ මතක, ආදරයේ කටුසටහන් ගොඩක් තියෙන අය අනිවාර්යෙන් ඉස්සරහ හරිම ආසාවෙන් හරිම කෑදරකමින් මේ සින්දුව දිහා බලන් ඉන්නවා මම දැකලා තියෙනවා. මේක තමයි ආදරය ගැන ලියවිච්ච මන් දකින ලස්සනම ගීතයක්.
1: අංක

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: රෑදායයි ගීතායයි මේ ගීතය මම තෝරගන්නකොට මට ඇත්තරම මේ ගීතය හම්බුනේ ඉස්සරෝම වචන ටිකක් ඊට පස්සේ මෙලඩි එකක් එක්ක හදපු ඩමි එකක්. ඩමි එකක් කිව්වම නිකන් අපි හිතුව මෙහෙම එකක් කියලා නිකන් මේ වගේ සින්දුවක් තමයි කියන අයිඩියා එකක් ගන්න පුළුවන් පොඩි සින්දුවක් ට්‍රැක් එකක්. මේකේ තිබ්බ ලස්සන වචන ටිකක්

ලස්සන වචන ටිකක් තිබ්බා. ඉතින් සමන් චන්ද්‍රනාත් වීරසිංහ තමයි මේක ලිව්වේ. සරත් දියල්ලිස් තමයි මේක සංගීතවත් කළේ. මේ සින්දුව ප්‍රචාරය වෙලා ටික කාලයකට පස්සේ සතියක් දෙකක් යනකොට මේ සින්දුව ලංකාවේ ගොඩාක් ජනප්‍රිය සින්දුවක් බවට පත් වුණා. එතකොට මට එක එක ඇමතුම් වෙන්න පටන් ගත්තා. ලංකාවේ ඉන්න ගොඩාක් මේ සින්දුවේ තියෙන නම තියෙන ගෑනු ළමයි ගොඩක් මට ඇමතුම් දෙන්න පටන් ගත්තා. අයියේ කොහොමද ඉතින් ඔයාගේ සින්දුව ලස්සනයි මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම. ඉතින් ගොඩක් අය ඒ අතර හිටියා. සමහර අයගේ කතාවලින් මට තේරුණා ඉතින් ඒගොල්ලෝ මට ආදරය කරනවා කියලා තේරෙච්ච තැන් ගොඩා තිබ්බා. ඔය අතරේ හිටියා ඔය නමම තියෙන ගෑනු ළමයෙක්, ටිකක් වැඩියෙන් මගෙත් එක කතා කරන ළමයෙක්. ටිකක් අමාරුවෙන් තමයි ඒ ළමයා කතා කරන්නේ. ඒ කියන්නේ හිටපු ගමන් කැස්සක් එනවා, රහසින් කතා කරනවා. ෆෝන් එක හිටපු ගමන් කට් වෙනවා, කතා කරද්දි කට් වෙනවා. ඔය වගේ අමුතු කෝල් එකක් තමයි එන්නේ. ඉතින් මේ නම තියෙන ගෑනු ළමයි ගොඩක් අතරින් මට මේ කෝල් එක ඇත්තටම විශේෂ කෝල් එකක් වුණා. කාලයක් යනකොට මේ ළමයා මාසයක් දෙකක් කතා නොකර හිටියා මට. ඉතින් ඇත්තටම මටත් හිතුණා මං මේ කෙල්ලට මං ආදරය කරනවාවත්ද කියලා. විරහවක පොඩි හැඟීමක් මටත් එන්න පටන් ගත්තා. ඇත්තටම කොහොම වුණත් ටික කාලෙකින් ආයෙත් මේ ළමයා මට අර විදිහටම කතා කරා. හැබැයි චුට්ටක් හොඳට ජාවයක් ඇතුව පණ තියලා කතා කරා මේ ළමයා. ඉතින් මං ආ කොයිද හිටියේ, ඇයි මේ කතා කරේ නැත්තේ කියලා මං ඇහුවා. ඊට පස්සේ ඉතින් ලොකු විස්තරයක් කියන්න හදනවා කියන්නේ නැහැ. මම ගිහිල්ලා එක දවසක් මට කෝල් එකක් ආවා. අයියේ මම ඉන්නේ හොස්පිටල් එකේ ඉන්නේ, මට ටිකක් අමාරුයි කියලා. ඉතින් ඒ කෝල් එක කට්ටුනා. ඊට පස්සේ කෝල් එකක් ආවා ඒ ළමයාගේ නංගිගෙන්. එයා කෝල් කළා තමයි මට කිව්වේ, අයියේ නලින්ද අයියේ මගේ අක්ක තමයි අර කතා කරේ ඔයාට, එයා දැන් හොස්පිටල් එකේ ඉන්නේ. මම ඉතින් ටක්කල ඇහුවා ඒත් එක්කම අයියාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඇයි ඔයා දන්නේ නැද්ද එයාට කැන්සර් එකක් තියෙනවනේ කියලා. අනේ ඉතින් මං මොකද්ද දෙන උත්තරේ කියලා මට හිතාගන්න බැරි වුණා. මට තේරෙන්නේ නැතර මොනවා කියන්නේද කියලා. බලවාම මෙයක් සෑහෙන කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙන් පිළිකාවක් එක්ක තමයි මට කතා කරලා තියෙන්නේ. ඉතින් කාලෙකට පස්සේ ඒ කෝල් එක ආයෙත් මට ආවා ඒ ළමයාගෙන්. අයියේ නලින්ද අයියේ මං ඔයාට ගොඩක් ආදරෙයි, ඒත් මට මේක කරන්න දෙයක් නැහැ. මං ඔයාව හම්බ වෙන්න ට්‍රයි කරා, සෑහෙන උත්සාහ කරා, හම්බුනේ නැහැ. කොහොමාරි හොමෝම ගිහිල්ලා මට ඒ ළමයා දකින්න හම්බුනේම නැහැ. අන්තිමේට එක සංදර්ශනයක මම මේ ගීතය සිං කරන්න වේදිකාවට ගොඩ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න මේ ළමයාගෙන් මට කෝල් එකක් ආවා. ඒ ආවේ ඒ නම්බර එකෙන් ආවට ඒ ළමයා නෙවෙයි කතා කරේ, ඒ ළමයාගේ නංගි අඬන තමයි කතා කරේ. අයියේ සඳුනි නැති වුණා. සඳුනි කියන ගීතයත් එක්ක බද්ධ වෙච්ච කතාවක් ගොඩ නැගුණා. හැබැයි සින්දුව ආවට පස්සේ

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: අවුරුදු 20-21 විතර එනකොට මට සිද්ධ වුණා මගේ දමයන්ති එක්ක ගෙදරට හොරෙන් විවාහ වෙන්න. ඉතින් මේකට සැලසුමක් හදන කාලයක් ආ. ඉතින් අපි දෙන්න කතා වෙලා ඉන්න තැනක් හොයාගෙන බොහොම අමාරුවෙන් රුපියල් 200ක් මගේ අතේ තියාගෙන රුපියල් 20ක් මගේ දමයන්ති අතේ තියාගෙන අපි දෙන්න ගෙදරට හොරෙන් පැනලා ගියා. එතකොට මට අවුරුදු 21යි. දමයන්තිට අවුරුදු 20යි. ඉතින් හරිම සුන්දර කාලයක්. කොච්චර වගකීමක් ජීවිතේ තිබ්බත් මට දැනුණා මම දිනුවා කියලා. මොකද මේ ආදර කතාව අස්සේ තිබුණෙම බාධකමයි. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් ඒ කාලේ කොච්චර දරුණු කතාවක් වුණත් ඒක එකින් එක අතීතයට එකතු වෙන මිහිරි මතක විදිහට එකතු වෙන දේවල් සිද්ධීන් ටිකක් හරිම ලස්සනට මතක් කරන්න පුළුවන් කාලයක් අනිවාර්යෙන් එනවා ලස්සන ආදර කතාවක. ඉතින් මටත් ඒ වගේ ඒ කාලේ ඒක හරිම අමාරුවෙන් විඳගත්තට දැන් හරිම ලස්සනට මතක් කරන්න පුළුවන් ආදර කතාවක් තමයි ඒක. එදා මං එයාත් එක්ක මෙන්න මේ සින්දුව කිව්වා කියලා.

0: සියත දෙවයිනපුරා රැදායයි කීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: තුන්වෙනි ගීතයට මම තෝරගන්නවා මගේ පාසල් කාලේ තව මතක සටහනක් තියෙන ලස්සන ගීතයක්. ඉස්කෝලෙන් මං අයිංගලා යන දවසේ මං කිව්වේ මට සින්දුවක් කියන්න සිද්ධ වුණා කියලා. ඉතින් ඒත් එක්ක මේ ගීතයත් මම එදා ගායනා කරා. පන්තියේ එක කොනක එක්කෙනෙක් බලන් ඉන්නවා, හරිම ආසාවෙන්, හරිම ආදරෙන්, හරිම දුකෙන් බලන් හිටියා. හැබැයි මගේ පන්තියේ මට පාට පන්තියේ ඒ තමයි දමයන්ති. ඒ තමයි මගේ දැන් බිරිඳ දමයන්ති. මේ ගීතේ මම එදා ගායනා කරේ භද්‍ර යෞවනයේ ඉන්න කොල්ලෙක්.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නලින්ද රණසිංහ.
2: මේ ගීතය විරාජ් පෙරේරා තමයි මට හදලා දුන්නේ, සත්සර තමයි ලියලා දුන්නේ. ඉතින් මේකත් මගේ ජීවිතේ වෙනස් කරපු මාර සින්දුවක්. ඇත්තටම කිව්වොත් තාමත් මේ සින්දුව නැත්කුවම බැරි සින්දුවක්. හරිම ආසයි ඒ සින්දුවට. මොකද අලුත් පරම්පරාව, ඒ කියන්නේ 2000න් පස්සේ ඉපදුන අය හරිම බොක්කෙම වැළඳගත්ත සින්දුවක් මේක. ඒ වගේ වචන ලස්සන, හරිම වචන ටිකක්, හරිම ලස්සන වචන ටිකක්. මේ වගේ ඒවා

0: Tā pirena sieta. Redāyai. Kītāyai.
1: Ata sunduru munagasīma janapriya gāyana śilpī Nalinda Ranasingha.
2: Redāyai gīdāyai. Me tamai palavini gītaya. ආදරය ගැන ලස්සන අත්දැකීම් වගේම විරා අත්දැකීමුත් ගොඩාක් තියෙනවානේ. ඉතින් කාලෙකට පස්සේ මට ඇහුණු ලස්සනම විරාවක් තමයි මම මේ කියන්න යන ගීතය. මේක මගේ යාළුවාගේ ගීතය. ඇත්තටම ආදරය කියන්නේ මායාවක් කියලා කිව්වොත් එහෙම ඒක හරියටම හරි. මොකද ආදරේ සාර්ථකුණ ආදරයකත් ඒ ආදරේ මායාවක්ම තමයි. පැරදුණ ආදරයක වුණත් ඒ ආදරේ මායාවක්මයි. මායාවකින් වැහුණ නැති ආදරයක් නම් ඒක හදවතට දැනෙන්නේ නැති නිකන් උඩින් උඩින් ගිය නිකන් ආදරයක් කියලා හිතෙනවා මට. මොකද මායාවක් නැති ආදරයක්, මැජික් එකක් නැති ලව් ස්ටෝරි එකක ඒකේ හරි රහක් නැති වෙයි කියලා මට හිතෙනවා. ඉතින් රෑදායයි ගීදායයි මම අන්තිමේට මේ ගීතය ගායනා කරනවා. මේක මගේ යාළුවාගේ ලස්සන ගීතය.

0: පිර සියත මිස් හොද්ද කූල්ද
1: කල් මොකද මම හොට්න
0: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදුීත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමරුට හල පුරුදු ඇති
0: අටි මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Moni Siyatama, how was a dekata? Sudu Kochi ta.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang short time me kedu vitarai.
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi. මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777
7: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
9: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: කාජිරිය ගොබ්බයා.
11: ඒයි, කාටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ?
7: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
12: සියත ටීවී තුලින්
13: 98.2 98.4

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂෝලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
0: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: යපෝ පොකට් මනි.
5: මෙන්න ප්‍රශ්නය. මුදල් ඒකකයක් ලෙස යුරෝ භාවිතා කරන්නේ කුමන රටේද? 1. ඉතාලියේ 2. කැනඩාවේ.
3: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගම්පහෙන් විහෙන් සස්මින් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0.714 151 151 ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: திறன்னு சீத சீத பாத்திரே வித் ஹசா.
1: රට පැන්න පාතාලයන් ගෙන්වා ගන්න නව නීති, සංවිධානාත්මක අපරාධ මඩින්න නව පනතක්. මීට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල සහ ඇමති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා ඉදිරිපත් කරලා තියෙනවා කියනවා. දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. ඒ වෙනස් වී යුතු වනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ, මද්‍රව්‍ය සහ පාතාලයට අදාළ වන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන තිබෙනවා. අපි බලමු පනත එළියට ආවම කොයි අතට දෙන්නේ කියලා.
0: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: සෙනසුරාදා උදේ 8ට
3: ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0770455 11.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
4: හතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
4: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ එක සැරේ.
6: සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
6: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට CTV තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියතහගෙනන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

පස්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

ලක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැන්වීමක් සිදු නොවේ.

Sandham Siyata. Sandham Siyata. Bodhi sambharaya puranna vu maha bosathanan vahanse. එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුළු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ශ්‍රද්ධාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: ஆசைகளை ஹத்தராய் பாக்கெட் மணி ரூபாய் பந்தாய் பந்தாய்
1: சியாதா பாக்கெட் மணி අනුග්‍රහය
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
1: සියත දෙවයින පුරා

0: Good morning, Mashi.
1: Good morning, Nishan.
0: උදේ පහපහ වෙලා විනාඩි 25යි දැන් වෙලා. සමහර වෙලාවට අපි අපේ ළඟ තියෙන දේවල් හරියට පාලනය කරගන්න ඕනේ.
1: ඔව්.
0: නිකන් හිතන්නක අපේ මූඩ් එක අපි ඒක පාලනය කරගන්න ඕනේ. දෙවෙනි එක අපේ මනි
1: අනිවාර්යයෙන්ම
0: පාලනය කරගන්න ඕනේ. මේ දේවල් පාලනය කරගත්තොත් තමයි අපිට අවශ්‍ය විදිහට අපේ ඉලක්කය වෙත යන්න පුළුවන් වෙන්නේ. මොකද සල්ලි හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපිට අවශ්‍ය වෙලාවට මුදල් නැති වෙනවා.
1: ඒ
0: වගේම තමයි අපිට හිතන දේ හිතන වෙලාවට කරන්න ගියොත් එහෙම අපේ අරමුණට යන්න ඒක බාධාවක් වෙන්නත් පුළුවන්.
1: අනිවාර්යයෙන්ම ඒ පණිවිඩෙත් එක්ක අපි අද අලුත් දවසක් පටන් ගන්නනේ. ඉතින් ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත් වෙනවා.
0: එතකොට පොඩ්ඩෝ හතර දෙනයි අම්ම කෙනෙකුයි අදත් ලෑස් වෙලා ඉන්න අපිත් එක්ක පොකට් මනි චැලෙන්ජ් එක වින් කරන්න. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ඉන්න අපිත් එක්ක හයියට. ඉතින් එහෙනම් උදේ හත වෙනකන් දිනන්න සේතහන්න.
1: මැසේජ් එකකුත් එවන්න 0714 151 151.
0: මම නිශාන්.
1: මම ආශී.